0: FM 93.7 Lakhana Radio ITN
1: ලකඩහගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 42යි.

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාර්ජර්.
1: අයිබෝවන්, සුබ දවසක්. දවසක් පොරෝ ටිකක් අඩගෙන මිනිස්සු කිහිප දෙනෙක් කැලෑවකට ආවා. මේ පොරෝතල දැක්ක පොඩි ගස් ටික බයෙන් බෙවුලන්න ගත්තා. අන්න යකඩයක් ඇවිල්ලා අපිව කපලා මරන දායි කියලා එයාලා කෑ ගහන්න ගත්තා. එතකොට ඒ කැලෑවේ හිටපු වයසකම ලොකුම ගහ මෙහෙම කිව්වා. "දරුවනේ, ඒ යකඩ තලයට බය වෙන්න එපා. ඒ යකඩට තනියම අපිව කපන්න බෑ. හැබැයි හොඳට බලන්න, ඒ යකඩ පිටිපස තියෙන මිට දෙය, අන්න ඒකට බය වෙන්න. මොකද ඒ මිට හැදිලා තියෙන්නේ අපේම ජාතියේ ලීයකින්. අපිව කපලා දාන්න ඒ යකඩට හයිය දෙන්නේ අපේම කෙනෙක්. මතක තියාගන්න. අපේ ජීවිතේටත් මේ පැහැදිලි කිරීම හරිම වටිනවා. ඔබව වටන්න ඔබේ කවෙන් පිට අයට බෑ. ඔබව වටන්න උදව් කරන්නේ ඔබ විශ්වාස කරන ඔබේම හිතමිතුරෙක් වෙන්න පුළුවන්. ඒ නිසා පිට අයට වඩා තමන්ගෙම කියලා හිතන් ඉන්න අය ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න. නොදන්න අයට අපිව රිද්දවන්න බෑ. රිද්දවන තරමක් අපිට රිද්දලා තියෙන්නේ අපිව හොඳට දන්න අපේම අය බව අතීත පාඩම් වලින් මතක් කරගන්න. ඒ නිසා ඔබේ සමීපතම කවය ගැන විශ්වාසය තහවුරු කරගන්න. මිනිසුන් ඕනෑම මොහොතක වෙනස් විය හැකි බව අමතක කරන්න එපා. ඔබේ 100%ම තවකෙක් වෙනුවෙන් ලබා දෙනවා වෙනුවට ඔබේ ගෞරවය වෙනුවෙන්, ඔබේ අනාගතය වෙනුවෙන් ඔබව ආරක්ෂා කරගන්න මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Velau dehai minadi hatarai.
0: La Khanda, sita nimane, budu pane, sita nimane, budu pane.
2: Satyantaye, ratri sumadhura dharma deshanaya, senasurata. රාත්‍රී නවේට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: අයිබෝන් සුබදැසන ක්ෂයග්‍රහහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද ජූලි මාසයේ 31 වෙනිදා සිකුරාදා දවස තවත් සතියක් මේ විදිහට ගෙවිගෙන යන තවත් දවසක්. ඒ වගේම මේ මාසේ අවසාන දවසේ තමයි අපි මේ විදිහට හම්බ වෙන්නේ. අයිබෝන් සුබදැසනක් මේ කරා.
1: අයිබෝන් ගහන් සුබදැසනක්.
0: අපි සුදානම්වද ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති ඒ වගේම අනිකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න. අදත් ප්‍රථමයෙන් අවධානය යොමු කරන සුදානම් අපි දිනමින පුවත්පත. අද දිනමින පුවත්පත ප්‍රධාන සරස්තලයේ චන්දන ජයවීර වාර්තා කළ තියෙන ඡායාරූප සහිතව ඇමති ධුරේ වසර දෙකකට මර්වින් බිලියන 600ක වත්කම් එතෙක්ම ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක් වික්ටෝරියා ව්‍යාපෘති ඉඩම් බදු කුලිය රුපියල් 1600යි. කුරුඳුවත්තෙන් රාජකිරියෙන් සහ කඩවතින් ඉඩම් මාස 3-3ට සැප වාහන අවුරුදු 2කට අලුත් වාහන 7ක් ප්‍රසිද්ධ නෙලියකටත් ලක්ෂ ගණනින් ගෙවලා ක්‍රෙඩිට් කාඩ් වලින් 142ක බඩු අරන් දුව පුතා බෑන නමින් තවත් ගිනුම් කියලායි අද චන්දන ජයවීර ගිනන සටහනේ සඳහන් කරලා තිබෙනවා. අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් අද දවසේදී වාර්තා කළ තියෙන තොරතුරු වලට. හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති රුපියල් මිලියන 600කට අධික අයථාබත්කම් නඩුව මගින් පසුගිය කාලය තුළදී දේශපාලඥයන්සේ බලය භාවිත කර උපයෝගී කරගෙන ඇති වත්කම් රසක් පිළිබඳ තොරතුරු හෙළි වී තිබෙනවා. මෙම නඩුව කොළඹ මහා අධිකරණ විදිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ ලබන අගෝස්තු 20 වෙනිදා විභාගයට ගැනීමට නියමිතයි. එෙහිදී බැංකු කිහිපයක කළමනාකරුවන් විසින් ඔහු සතු ගිණුම් රසක් පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට නියමිත බව වාර්තා වී තිබෙනවා. මර්වින් සිල්වා මේ කම්කරු සහ මහජන සම්බන්ධ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2010 මාර්තු 31 වෙනිදා සිට 2012 මාර්තු 31 වෙනිදා දක්වා වූ වසර දෙකක් වැනි ඉතා කෙටි කාල සීමාවක් තුළ සිය නීත්‍යානුකූල ආදායම් මාර්ගවලින් පැහැදිලි කළ නොහැකි අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා. ඔහු පෑන් ඒෂියා බැංකුවේ කොල්ලපිටිය ශාඛාවේ ස්ථාවර තැන්පතු 10ක පමණක් රුපියල් 1823කට වැඩි මුදලක් තැන්පත් කර ඇති අතර මෙහි අන්තර්ගත එක් තැන්පතුවක් පමණක් රුපියල් කෝටි 6ක වටිනාකමකින් යුක්ත වන අතර රුපියල් 1366ක් 1365ක් සහ 1225 ඉක්ම වූ තවත් විශාල තැන්පත් තුනක්ද එහිදී තිබී සොයාගෙන තිබෙනවා. මීට අමතරව ඔහු එම බැංකුවේ රුපියල් 133 ඉක්ම වූ තවත් ස්ථාවර තැන්පත් ගිණුම් 5ක් පවත්වාගෙන ගොස් ඇති බවද අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා කියලයි සඳහන්. ඔහු සිය බිරිඳ වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ඒ. මේරි ලුසීඩා සිල්වා මහත්මිය සහ පුත් මාලක මනෝජ් සිල්වා සමග එක්ව බද්ද ගිනුම් රසක් පවත්වාගෙන ගොස් තිබෙනවා කියලත් අද දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව චන්දන ජයවීර ගිරණ සටහනට ඇතුළත් කරලා තිබුණා.
1: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි මේ අවධානය. විනිසුරු විශ්‍රාමයේ අර්බුදය උඩුදුවයි. අධිකරණ ඇමති නීති සංගම් මතය ජනපතිට ලබා දෙයි සඳුදා කැබිනට් මණ්ඩලයට කියලයි සඳහන් වෙන්නේ. සුජිත් තේවාජුලිගේ ලංකාදීපට ගෙනෙන වාර්තාවේ මේ විදිහට සඳහන් වෙනකොට තවත් පුවතක් ලංකාදීප පුවත්පතේම සඳහන් වෙනවා. විනිසුරු විශ්‍රාමයට මාලිමාවෙත් මත දෙකක් පක්ෂයේ බහුතරය එකඟයි. පක්ෂ ලේකම් මන්ත්‍රී නිහාල් අබේසිංහ සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු මේ විශ්‍රාම අර්බුදය උඩුදුවයි කියන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් තොරතුරු වලට. ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් නීතිඥ සහ අධිකරණ ශේෂ්ත්‍රයේ මතුව ඇති අර්බුදය තවදුරටත් උඩුදුවන බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඊට හේතුව වී ඇත්තේ නීතිඥ සංගම් සහ බහුජන සංවිධාන එම විරෝධයට තවදුරටත් එක්වෙමින් සිටීම බව අධිකරණ ශේෂ්ත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැන්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබඳව සිය දැඩි කනස්සල්ල සහ අපේක්ෂා භංගත්වය පළ කරන බව ශ්‍රී ලංකා ඇංග්ලිකන් සභාව නිවේදනය කරලා තියෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට සඳහන් වෙන්නේ. ඒතක මේ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මාලිමාවේ මත දෙකක් කියන ප්‍රවෘත්ති පිළිබඳවත් අපි අවධානය යොමු කරමු. ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුළද බෙදීමක් හටගෙන තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ජාතික ජන බලවේගයේ ඇතැම් ශ්‍රේෂ්ඨයින්ද මෙම තීරණය විවේචනයට ලක් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා. ජාතික ජනබලවේගය පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සහ මෙහෙයුම් කමිටුවේ සාමාජික නීතිඥ ලාල් විජේනායක මහතාද ආණ්ඩුවේ එම තීරණයට එරෙහිව ඍජුවම විරෝධය පළ කර ඇති බවයි අද දීර්ඝ විස්තරයක් සටහන් කරමින් ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ.
0: මේගමුව හිරගෙදර ගැටුම ප්‍රධාන චේලර්ගෙන් පැය දෙකක සාකියක් මාධ්‍යවල පළ නොකරන්නයි මහේස්ත්‍රාත්ගෙන් නියෝග කියලා ද සඳහන් කළ තිබෙන්නේ. අකිලන දේශානි බණ්ඩාර සහ ඩී මිහිඳු කුල දිනමින පුවත්පතර ගෙනන වාර්තාවේ මේගමුව බන්ධනාගාර තුළ ඇති වූ සිද්ධීන් නිලධාරීන් 10ක් සහ රඳවයන් 22ක් ඝාතනය වීම සම්බන්ධයෙන් මේගමුව බන්ධනාගාරයේ සිද්ධිය වන අවස්ථාවේ සිටි ප්‍රධාන ජේලර්වරයා ඒ අධිකරණය හමුවේ පෙනී සිටමින් සාක්ෂි ලබා දී තිබෙනවා කියලාද දිනමින පුවත්පත තොරතුරු සඳහන් කළ තිබුණා. දවසේදී ප්‍රධාන සරස්තලයක් විදිහට අපි බලමු ඇතුල් පිටුවලට අවධානය යොමු කළ දවසේදී දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු සඳහන් කළා තිබෙනවා. ඒ මිගමු මහේස්ත්‍රාත් ශිලාන පෙරේරා මහත්මිය ඉදිරියේ මිගමු ප්‍රධාන චේලර් වික්‍රම ජයන්ත කුමාර් මහතා සාක්ෂි ලබා දී තිබුණා. ඊයේ දවසේදී පසරු 1ට පමණ සාක්ෂි ලබා දීම ආරම්භ වූ අතර පසරු 3 පමණ වනතුරු සාක්ෂි ලබා දීම සිදු වී තිබෙනවා. සාක්ෂි ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ ලබා දුන් සාක්ෂ්‍ය තුල රටේ ජාතික ආරක්ෂාවට දැඩි සංවේදීතාවයක් දක්වන තොරතුරු ඇති බැවින් රටේ ජාතික ආරක්ෂාව බරපතල අවධානමකට ලක්වන බැවින් කිසිදු මාධ්‍යක පළ නොකරන ලෙස නියෝග කළ අතර එකී සාක්ෂිය සුරක්ෂිතව තබන ලෙසත් නියෝග කළා කියලයි අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: දෙවෙනි පුවත්පත තුල අද පුවත්පත් ගණනාවක් සඳහන් කරන්න තියෙනවා. ගිහන් මේ ඩෙංගු රෝගීන් 84,000 අධ්‍යය අවදානම් කලාප 175ක් ගම්පහ තාමත් මුල් තැන කියලා අද ප්‍රදීප් ප්‍රසන්න සමරගොන් සහ සුජීවිත අත්සරයි වාර්තාව අරගෙන ඉන්නේ. වසරේ මේ දක්වා කාලය තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් දක්වා හිල නැග ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා කියලායි වාර්තා වෙන්නේ. එතෙකම අද ලක්කන ප්‍රවෘත්ති අංශයත් සඳහන් කරලා තිනවා මේ ඩෙංගු සඳහා යොදා ගන්නා එන්නතට අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමින් අවසන් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. රෝගය මැඩ පැවැත්වීම සඳහා පරිසරය පිරිසිදුව තබා ගැනීම අඛණ්ඩව කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
2: රෝහල් පද්ධතියට ඇතුළේ රෝගීන් ප්‍රමාණය සහ ප්‍රතිකාර ප්‍රමාණය සැලකිත මට්ටමකට කළමනාකරණය කරගෙන තියෙනවා. නමුත් අපි ජනතාවට කියන්නේ මේක සැහැල්ලුවට ගන්න එපා, අතාරින්න එපා. ගෙවත්තේ සහ ගේ ඇතුලේ මදුරුවන් බොහොම ස්ථාන පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන්න. ඔබ නොහිතන තැන්වල ඩෙංගු මදුරුවන් ඇති වෙනවා. ඒ වගේම අපි ඩෙංගු වැක්සින් එක සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලකිත මට්ටමට අවසන් කරමින් පවතින්නේ. ඒකත් රට තුල පෞද්ගලිකංශයේ මිලදී ගැනීම සඳහා පළවෙනි මොහොතේදී කටයුතු කරන්න අපි අවස්ථාව ලබා දෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සැප්තැම්බර් මාසයේ ඉඳලා වල්බචියා ව්‍යාපෘතියත් අවුරුදුකමාරක සනාධ්‍යයක් කරන මේ සියලු දේවල් වලින් ඩෙංගු සැලකිත මට්ටමට පාලනය කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු
3: වෙනවා. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: මෙලොව දෙසන 6:20 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන දවසේදී වාර්තා කළ තිබෙනවා දිනමින පුවත්පත ඩාමල්ගේ අයිතවත්කම් නඩුව ඔක්තෝබර් 29 විභාගයට පාරින්දිහා ගුණදාසයි වාර්තාව අද දිනමින පුවත්පත වෙනුවෙන් සඳහන් කළ තිබෙනවා. අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කළා. අද සඳහන් කළ තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිවදෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති නඩුව ඔක්තෝබර් මාස 29 වනදා නැවත කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධර්ගම මහතා ඊයේ නියෝග කර තිබෙනවා. නමල් රාජපක්ෂ, නිත්‍යසේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම, සුදර්ශන බණ්ඩාර ගණේගොඩ යන සැකකරුවන් සිවදෙනා අධිකරණ හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. අයතලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් NR කන්සල්ටන්සි නැමති සමාගමක ආයෝජනය කිරීම මෙම සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කළා. අනතුරුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළව පෞද්ගලික බැංකු ගිණුම් දෙකක් පරීක්ෂා කර විස්තර ලබා ගැනීමට තිබෙන බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සියල්ල සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩු කරේ නැවත ඔක්තෝබර් මාස 29 වනදා දින කැඳවීමට නියෝග කළ අතර එදින විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද නියෝග කළා කියලයි අද දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: එතකම අපි අවධානය යොමු කරමු ගියන අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශයේ ගෙන එන තොරතුරු වලට. සෑම ග්‍රාම නිලධාරී වසමකටම නිසි පොහුණුව ලැබූ ප්‍රථමාධාර ශිල්පීන් දෙදෙනෙකු යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා. අනතුරට පත් වූ පුද්ගලයෙකු රෝහල්ගත කරන තෙක් නිසි ප්‍රථමාධාර ලබා දීමට සහ රෝහල්ගත කිරීම දක්වා කටයුතු කිරීමයි එහි අරමුණ. වැඩසටහනේ සමාරම්භක උත්සවයට අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාද සහභාගී වුණා. ඔහුගේ ප්‍රධානත්වයෙන් තරුණ සේවා සභා පරිශ්‍රයේදී මේ උත්සවය ආරම්භ වුණේ.
2: අපි මේ ආරම්භ කරන්නේ යුනිසෙෆ් ආයතනයත් ජාතික තරුණ සේවා සභාවත් එක් වෙලා කරන වැඩසටහනක්. අපිට හදිසි අනතුරක් කියන එක කොයි වෙලාවෙ කොයි මොහොතේ කොතැන සිද්ධ වෙනවද දන්න. ඔබ තරුණ තරුණියෝ අපේ රටේ ජීවත් වෙන තව කෙනෙක්ගේ ජීවිතයක් ඔබට බේරගන්න අවස්ථාව ලැබුණොතින් ඒක මොහොතන ජීවිතේ ඉතා වැදගත් වටිනා මිලක් කියන්න බැරි අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාව අපිට ලැබුණොත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තව කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න සමහර විට මේ ෆස්ට් ස්ටේට් හරහා දෙන දැනුම ඔබට ප්‍රයෝජන වෙනවා.
1: නියෝජ මාත වෛද්‍ය හංසක විජේමුණි මහතාද එම අවස්ථාවට එක්ව සිටියා.
3: මේක ලොකු පියවරක්. අපි රෝහලට ආවට පස්සේ තීන ප්‍රතිකාර සේවය යම් විධිමත් භාවයකින් තිබුණත් රෝහලට එන්නේ ඉස්සෙල්ල තීන ප්‍රතිකාර සම්බන්ධ වූ කාරණේ අවිධිමත් බවක් තියෙනවා. අපි එක ලංකාව විදිහට මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා මෙන්න මේ සමාජයේ ප්‍රතිමාදාර පිළිබඳ දැනුම අරගෙන යෑමේ නායකයන් බවට ඔබ පත්විය යුතුව තිබෙනවා. සමහරවිට ඔබ අර ඇම්බියුලන්ස් එකට කතා කරාම මේ ඇම්බියුලන්ස් එකෙන් එන අතරේ ඔබට යම් ප්‍රශ්නයක් වුණොත් ඒ ඇම්බියුලන්ස් සර්විස් එකෙන් ඇඩ්වයිස් ගන්න පුළුවන්. අයක ඉන්නවා අපි පැරාමෙඩික්ස්ලා පුහුණු කරපු අය. තියෙන බයිසිකල් ටීම් තියෙනවා, ඇම්බියුලන්ස් ටීම් තියෙනවා, හෙලිකොප්ටර් ටීම්ස් තියෙනවා. ඒ ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නේ ඒ අවස්ථාවට උචිත පරිදි සහභාගී වෙන්න. ඒ වගේම කොමියුනිටි එකක් පළ ගන්නවල තියෙන්නේ. දැනුම තියන අයත් එක්ක. එතකොට එහෙම රටක තමයි අපි වඩා සුරක්ෂිත වෙන්නේ.
0: ජනපතිත් රජයත් විශ්වාසයි, විවේකයේ අවශ්‍ය නිසා තනතුරෙන් යනවා රත්නශ්‍රී කියයි කියලා අදවසේදී සඳහන් කළ තිබෙනේ. රක්ෂණ ශ්‍රියන්ත අදවසේදී සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පත සද මේ කළ මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළා තිබුණා.
1: ඔගේ අනද සඳහන් කරන රත්නශ්‍රී පුස්තකාල ප්‍රලේඛන සභාපති ධූරයෙන් අස්වේ චාරුපත් සමගින් අද තොරතුරු සටහන් කළා තියෙන දීර්ඝ විස්තරයක් සමගින් අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
0: ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති තනතුරින් ඉවත් වුවත් ඉදිරියටත් රාජ්‍ය හා ජනාධිපතිවරයා සමගම කටයුතු කරනවා. මේ රාජ්‍ය ජනාධිපතිමන් කෙරෙහි මාතුල පැවති විශ්වාසයත් ගෞරවයත් එදා වගේම නොවෙනස්ව පවතිනවායයි ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහතා සඳහන් කර තිබෙනවා. කායික ශක්තිය, වෙහෙස, විඩා වැනි පෞද්ගලික හේතුන් මේ තීරණය ගැනීමට මුල් වූ බව කී ඒ මහතා රාජ්‍ය ජනාධිපතිමන් කෙරෙහි සතු විශ්වාසය හා ගෞරව අංශ මාත්‍රයක හෝ වෙනසක් වී නැති බවද කියා සිටියා කියලයි අද දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: ලංකාදීප පුවත්පතේ සඳහන් වෙන ගියන අද එන මාස දෙකේ තද උණුසුමක් වගාවලට දැඩි බලපෑම් කියලා. අද ලංකාදීප පුවත්පත මේ විදිහට සඳහන් කරනකොට ඩේලි නිවුස් පුවත් සඳහන් කරන්නේ

0: funds as there are sufficient water levels in key reservoirs. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තියෙනවා. නිවාසෙදි කිරීම සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරන්නේ වර්ෂාව නැති වුණත් ඉදිරි මාස 3 තුල ජලය අකණ්ඩව සැපයීම් සිදු කිරීමට හැකි බවයි. නමුත් අද ලංකාදීප පුවත්පත සඳහන් කරලා තියෙනවා මේන මාස දෙකේ තද උණුසුමක් වගාවලට දැඩි බලපෑම් කියලා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට.
1: අද නිවල කොඩිතුවක් කොයි ලංකාදීප පුවත්පත වෙනුවෙන් වාර්තාව ගෙන වි තිබුණේ එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉදිරි මාස දෙක තුල නොසිතූ ලෙස වේලි කාල ගුණයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාර්මගේ මහතා සඳහන් කරනවා. ලවපුර විපරිත කාලගුණික තත්ත්වයන් නිර්මාණය කරන එල්නිනෝ සංසිද්ධිය මෙවර දැඩි අවධානමක ප්‍රතිවිපාකයක් ගෙන දිය හැකි බවත් මහාචාර්යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා. අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී පෙර වර්ෂවලට සාපේක්ෂව ඉහළ උෂ්ණත්වයක් අපේක්ෂා කරන බැවින් භෝග වගාවට වැඩි බලපෑමක් එල්ල විය හැකි බවද ඔහු සඳහන් කළා. කන්න වගා කිරීමේදී පවතින වර්ෂාපතනය සහ ජල මට්ටම කෙරෙහි අවධානය යොමු කරමින් අවශ්‍ය කාලරාමු සකස් කරගත යුතු බවද මහාචාර්යවරයා එහිදී සඳහන් කළා. එල්නිනෝ තත්ත්වයේ බලපෑම පිළිබඳ ඍජුව ප්‍රකාශ කළ නොහැකි නමුත් එය කෘෂි භෝග සඳහා වැඩි බලපෑමක් එල්ල කළ හැකි බවද මාර්මේ මහතා එහිදී සඳහන් කළා. එල්නිනෝ තත්ත්වය හේතුවෙන් භෝග වගාවට එල්ලවන බලපෑමවම කර ගැනීමට කෘෂිකර්ම බලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු එහිදී සඳහන් කළා කියලයි ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙන්නේ.
0: අද දෙවයින පුවත්පතත් සඳහන් කරනවා එල්නිනෝ නිසා කුඩා වැව් සිඳී යෑමේ අවදානමක්. සුජීව තත්සරේ වාර්තාව අරගෙන ඉන්නේ. පවතින එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් කුඩා ධාරිතාවන් සහිත වැව් සිඳී යෑමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා කියලා අද දෙවයින පුවත්පත සඳහන් කරනවා. මෙම තත්ත්වය හමුවේ ජලාශවල ධාරිතාව අඩුවන නිසා වගා කටයුතු වලදී මෙන්ම අනිකුත් කටයුතු වලදීද ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඉංජිනේරු කිත්සිරි වැලිගේ ගේ මහතා ජනතාවගේ නිල්ලා සිටින්නේ කියලා අද චාරුපත් සමගින් තොරතුරු සටහන් වෙනවා දිවයින පුවත්පති.
1: ෆොන්සේක මරන්න ආවිත්තිකරුවන් දෙදෙනාට වසර 17කට පසු ඇබ චන්දන ජයවීර ගින්න වාර්තාව අද දිනමින පුවත්පත වෙනුවෙන් යද හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේක මහතා ඝාතනය කිරීමේ අරමුණින් එල්ටීටී මරාගෙන මැරෙන බෝම්බකාරී යොදවා ප්‍රහාරයක් සිදු කිරීමට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ නඩු පවරා සිටි විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 17කට පසු කොළඹ මහා අධිකරණය ඊයේ ඇප නියම කර තිබුණා කියලා වැඩිදුරටත් දිනමින පුවත්පත තොරතුරු සඳහන් කළ තිබුණා. අපි බලමු මේ සම්බන්ධ නැතුල් පිටුවලට අවධානය යොමු කරලා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා චෝදිතයන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහා අධිකරණ විනිසුරු බුද්ධිසී රාගල මහතා නියෝග කළා. රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් සහ ලක්ෂ 50ක් බැගින් නෝ ශරීර ඇප 4ක් වෙත්තිකරුවන්ට අධිකරණයට නියම කළ අතර එම ඇපතන්පත් කිරීමට ඔවුන් අසමත් වේ තිබුණා. එම ඇප කොන්දේසි වලට අමතරව සතියේ දෙවැනි සහ හතරවැනි ඉරිදා දිනවල උදෑසන ත්‍රස්ත මර්ධන කොට්ටාසයට වාර්තා කිරීමට චූදිතයන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයේ බහරයට ගැනීමට නියම වුණා. මෙලෙස ඇප හිමිවූයේ ෂම්මුගලිංගම් සූර්යකුමාර් සහ තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන එල්ටීටී සමාජිකයන් නැයි කියන වෙත්තිකරුවන් දෙදෙනාටයි. වෙත්තිකරුවන් මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට කළ ඉල්ලීමක් අනුව වසර 17ක් වැනි දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සැලකිල්ලටගෙන මෙම ඇප දීමට නියෝග කර තිබුණා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කර තිබුණා.
0: දෙවයින පුවත්පත ඡායරූපත් සමගින් සටහන් කළ තින ජනපති කතරගම මහ පෙරහැරට එක් වී ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ 2026 ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහරට පෙරේදා රාත්‍රියේ එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වාසනා හස්තිරාජයා මත සදාතුක කරඬුව තැන්පත් කළ අවස්ථාව අද ඡායරූපත් සහිතව දිවයින පුවත්පතේ සටහන් වෙනවා. සියලු ජන කොටස් එක පුද බිමකට එන කතරගම පෙරහැර ජාතික සමගියේ සංකේතයක්. ඇසළ පෙරහැර මංගල්‍යයට එක්වමින් ජනපති කියයි අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙලා තියෙනවා. සමාජයේ විවිධ බෙදීම් හැලහැප්පීම් තිබුණ යුගයක සියලු ජන කොටස් එක පුද බිමකට එන කතරගම පෙරහැර ජාතික සමගියේ සංකේතය බවයි ඇසළ පෙරහැරට එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ.
1: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. එක ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරන්න වෙලාව උදෑසන 6යි
0: විනාඩි 30යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම

0: වෙලව දැසන හය විනාඩි 30යි අපි සූදානම් මේ දවස්දී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ ජූලි මාසයේ 30 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ දවස්දී මහජන සම්පත ක්‍රියාත්මක වුණා ජයග්‍රහී 6264 වන දිනුම් වාරය විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බාටපත් උනේ ඕ ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වනවා අංක 7 අංක 3 අංක 4 අංක 1 අංක 3 සහ අවසානයේට අංක 8
1: ගොවිසිත 4506 වන ජයග්‍රහ දිනුම් වාරය ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 24 අංක 32 අංක 62 සහ අවසානයේට අංක 70 විදිහට
0: මෙගපව ජයග්‍රහී 2612 වන දිනුම් වාරය දවසේදී ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ සී ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වන ජයග්‍රහී සුපිරි අංක විදිහට අංක 18 එදගම ජයග්‍රහී අංක විදිහට අංක 35 අංක 42 අංක 46 සහ අවසානයේ අංක 79 මෙගපව 2612 වන දිනුම් වාරයේදී ඊයේ දවසේදී ක්‍රියාත්මක වුණේ එහි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී සුපිරි අංක ජයග්‍රහී අංක 4යි අපි ඒ විදිහට මතක් කරේ
1: දරණිදහනය 2294 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා යූ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක 40 අංක 44 අංක 68 සහ අවසානයේ අංක 80 විදිහට සටහන් වෙනවා
0: හඳහන 1573 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ලග්න සංකේතයේ විදිහට වෘෂභ ලග්න සංකේතයත් එක්ක ජයග්‍රහී අංක සටහන් වන්නේ අංක 10 අංක 18 අංක 22 සහ අවසානයේ අංක 35
1: අද සම්පත 839 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණා ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 4 අංක 1 අංක 3 සහ අවසානයේට අංක 8
0: NLB ජයග්‍රහී 532 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ Y ඉංග්‍රීසි අක්ෂරය වෙද්දී ජයග්‍රහී අංක 4 අංක 2 නැවතත් අංක 4 සහ අවසානයේට අංක 7
1: සුබ දවසක් 380 වන ජයග්‍රහී දිනුම් වාරයේ තුලා ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක 20 අංක 24 සහ අවසානයේ අංක 27 එතකම සුබ දවසක් 380 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 3591 විදිහට
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලක්කන මෝර්නින් නිවුස් සෙලෙක්ටර් අහන්ගෙන වෙලාවත් මතක් කරගෙන යන්න උදේ 6යි
1: විනාඩි 33යි

0: ලක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලකන මෝර්නින් නිවුස් වලට හගෙන ඉන්න වෙලාව 6:37යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
5: මානවීය

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: සීම සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය 2012 වසරේ නිෂ්පාදිත නිසාන් ටියානා කාර් රථය බක්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011 2 774 594 011 2 775 493 අමතන්න.

0: වෙලව දැස්සන හයයි විනාඩි 41යි. අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනද දිනමින පුවත්පත වාර්තා කළ තිබුණා. මේ කළා මේ දෙහිවල පොලිසිය පරිසර අංශයේ ලොක්ක කුඩු සමග අත්අඩංගුවට කියලාද බණ්ඩාරගම බිමල් ජයසිංහයි වාර්තාව ගෙනවිත් තිබුණේ දිනමින පුවත්පත වෙනුවෙන්. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් සඳහන් කළ තියෙන තොරතුරු මොනවද කියලා. දෙහිවල පොලිසිය පරිසර අංශයේ ලොක්ක කුඩු සමග අත්අඩංගුවේ කියලාද සඳහන් කළ තිබෙනවා. මද්‍රව්‍යචාවරම් සිදු කළ බවට සැකපිට දෙහිවල පොලිසිය පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා මද්‍රව්‍ය සහ අලිකෙඳි සමග පෙරේද අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය සඳහන් කර තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උපපොලිස් පරීක්ෂකවරයෙක් කියලාත් සඳහන්. සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 375ක්, හෙරොයින් මද්‍රව්‍ය පැකට් 68ක්, ගංජා පැකට් 1ක්, ගංජා සුරුට්ටු මත්කරල් 3ක්, තීරුබදු සහිතව ආනයනය කරන ලද දුම්වැටි 128ක් සහ අලිකෙඳි කිහිපයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා කියලත් සඳහන්. සැකකාර උපපොලිස් පරීක්ෂකවරයාගේ මුදල් පසුම්බිය දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මද්‍රව්‍ය පැකට් හමුවීමෙන් අනතුරුව එම නිලධාරියා නේවාසිකව සිටින පරීක්ෂක ශ්‍රේණියේ බැරක්ක නිවස පරීක්ෂා කර තිබෙනවා. නිලධාරියාගේ ගමන් බෑගේ තිබී අනෙකුත් මද්‍රව්‍ය ඇතුළු අලිකෙඳි සොයා ගැනීමට හැකි වී ඇත්තේ එවිට බව පොලිස් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරනවා.
1: Let's move to the Daily News newspaper. Harak Kadas escape bid provisions of PTA not applicable to accused. For the more in detail, the Colombo High Court yesterday ruled that charges under the Prevention of Terrorism Act cannot be maintained against six accused, including Nadun Chintaka Vikramaratne's Harakata over alleged indictment, including conspiracy to escape from the custody of the Criminal Investigation Department. It's audio, yeah?
0: Harakata Midigam Ruan Etulu Pahakata Erehi Nadua Tavaduratat Behe. විත්තියේ විරෝධතා උසාවිය පිළිගනි කියලා සඳහන් කළ තියෙන මේ ත්‍රස්ත පන්ත යටතේ පවත්වන නඩුවක් සම්බන්ධයෙන් AJA අබේනායකයි වාර්තාව ගෙනවිත් තිබෙන්නේ. ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ව්‍යාපාරම් කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ හකල්ලි නායකයෙකුයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කට හා තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුයි කියන රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නැමැත්තා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඊයේ තීන්දුව කර තිබුණා කියලා අද ප්‍රධාන සිරස්තලයේ විදිහට රංක දිවෙන පත්පත් සඳහන් කළ තිබෙනවා. විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ඌ චෝදනා සම්බන්ධයෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ යුවර් සිල්වා චාලිය සමරසිංහ උඳුල් ප්‍රේමරත්න හා හසිත් හෙට්ටිආරච්චි යන නීතිඥ මණ්ඩලය ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් විනිසුරුවරයා එකී නියෝග නිකුත් කර කියලයි සඳහන්. කෙසේ නමුත් විත්තිකරුවන් විසින් සිදු කර ඇතැයි කියන චෝදනා පත්‍රයේ සඳහන් වැරදි සැලකිල්ලට ගැනීමේදී ඒ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනාවක් පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බැවින් අධිචෝදනා පත්‍රය සංශෝධනය කරන්නේ නම් ලබන තුන්වනදා ඒ පිළිබඳව තම අධිකරණයට දැනුම් දෙන ලෙසටද වෙනසරුවරයා නීතිපතිවරයාට එහිදී වැඩි දුරටත් සඳහන් කළා කියලයි අද දිවයින පුවත්පත සඳහන් කරලා තියෙන්නේ.
1: අපේ අවධානය යොමු කරමු අද දිනමින පුවත්පතට. අද සඳහන් කරලා තියෙනවා විශ්‍රාමික පොලිස් නිලසුනකයින් 26ක් වෙන්දේසී. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. අසේල කුරුළු වංශ සහ DN කුමාරගේ වත්තයි වාර්තාව අරගෙන අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. අද සඳහන් කළා තියෙනවා මහනුවර අස්ගිරියේ පොලිස් නිලසුනක කොටාසයට අනුයුක්තව රාජකාරී කළ නිලසුනකයින් 26 දෙනෙකු ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතයි. මෙම වෙන්දේසියේ හෙට පෙරවරු 9ට ආරම්භ කරන බව පොලිස් නිලසුනක කොටාසය සඳහන් කරනවා. පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය වැටලීම සඳහාත් අපරාධ සහ සොරකම් විසඳීම සඳහාත් වසර ගණනාවක් පුරා දායකත්වය ලබා දුන් මෙම සුනකයින් වෙන්දේසි කිරීමට පෙර හෙට පෙරවරු 8 සිට 9 දක්වා පරීක්ෂා කර බැලීමට පොලිස් නිලසුනක කොටාසය සුදුසුකම් සලසා තිබෙනවා කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ.
0: සැබෑ අරමුණ අවංක නැහැ. වෙනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධනයට ලංකා සභාවේ විරෝධය කියලයි අද දෙවයින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා තිබෙන්නේ. එතකම අපි අවධානය යොමු කරනවා දවසේදී තවත් ප්‍රවෘත්තියකට දෙවයින පුවත්පතම වාර්තා කළ තිබෙන පද්මේ ඇතුළු පාතාලයන් මැලේසියාවේදී බේරාගත්තේ රත්මලානේ සයිමා හා කංජිපානේ සයිමා ඇතුළු පාතාලේ තුනක් මැලේසියාවේදී කොටු. හේමන්ත රන්දුන යද්දවසේදී මේ සම්බන්ධයෙන් සටහන එකතු කළා තිබුණේ. පාතාල කලි නායක කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලියක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වීමට පෙර මැලේසියාවේදී එරට පොලිසියට කොටු වූ අවස්ථාවේදී ඔවුන් බේරාගෙන ඇත්තේ රත්මලානේ සයිමා සහ කංජිපාන් ඉම්රාන් විසින් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා කියලා සඳහන් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි බලමු ඇතුළු පිටුවරට අවධානය යොමු කළා. මැලේසියා පොලිසියෙන් බේරියෑමෙන් පසු කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඉන්දුනීසියාවට පලා ගොස් තිබුණා. සහකාර පොලිස් අධිකාරි රුහාන් නෝඩුගල මහතා විසින් පද්මේ ඇතුළු කල්ලිය අත්අඩංගුවට ගත්තේ ඉන් අනතුරුවයි. කංජිපාන් ඉම්රාන් නැමැති මද්රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධානතම ගෝලයා බව කියන රත්මලානේ සයිමා ඇතුළු පාතාල සාමාජිකයන් තිදෙනෙකු සහකාර පොලිස් අධිකාරි රුහාන් ඕලුගල මහතා විසින් මැලේසියා පොලිසියේදී සහය ඇතිව අත්අඩංගුවට ගන්නා ලදී. මේ වන විට රත්මලානේ සයිමා ඇතුළු පාතාල අපරාධකරුවන් තිදෙනා මැලේසියා පොලිස් අත්අඩංගුවේ පසු වන අතර තවත් දින කිහිපයකින් පසුව ඔවුන්ව ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි. නවීන තාක්ෂණික ක්‍රමවේදයන් පාවිච්චි කරමින් රොහාන් ඕලුගල මහතා මැලේසියාවේ පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියද සහාය ලබාගෙන රත්මලානේ සයිමා සහ තවත් පාතාල අපරාධකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇත්තේ ක්වාලාලම්පූර් නගරයේ ප්‍රධාන මාර්ගයක ගමන් කරමින් සිටියදී. වසර 7කට ආසන්න කාලයක් තිස්සේ මැලේසියාවේ රැඳී සිට ඇති සයිමා කංජිපාන් ඉම්රාන්ගේ මද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ භූමියක් මෙහෙවා ඇති බවද මේ වන විට අනාවරණය තිබෙනවා. පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ කංජිපාන් ඉම්රාන් දෙවුන්දර දේවාලයේ බස් නායක නිලමේවරයාට තර්ජනය කරන හඬපටවලට ප්‍රසිද්ධියක් ලබා දී ඇත්තේද සයිමා බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා කියලත් වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා.
1: එතකම අපේ අවධානය යොමු කරමු ගියහන් අද දිනමින පුවත්පත රද සඳහන් කරන කටානේදී පිම්මේ ආ යතුරු පැදිය කන්ටේනරේ හැපේ තරුණයින් දෙදෙනා දෙකඩවෙයි. දර්ශන සීසීටීවී කැමරාවේ කියලා යද සඳහන් වෙන්නේ. කුපිත වූ ප්‍රදේශවාසීන් කන්ටේනරයට ගිනි තියලා කියලත් අද තොරතුරු සටහන් කළ තිනවා දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන්.
0: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. ඒක ලක්කන මෝනින් නිවුස් වලට හැංගෙන වෙලාව මතක් කරන්නම්. වෙලාව උදේ 6යි.
1: විනාඩි 48යි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක කරන්නම් වෙලාව උදේ 6යි
2: විනාඩි 53යි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමක රටට නොවට ඇහෙන්න ගයන්න .76 376 176 අංකයට

0: වෙලව දැස්සන හය විනාඩි 55යි අපි යන්න හදන්නේ විදෙස් පිටුවට. වාර්තා වන විදෙස් තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. මේකලද දිනමින පුවත්පත් සඳහන් කළ තිබුණා ඇමරිකානු හමුදාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාරයක් කියලා. පළාත් රැසක දෙහෙවරුදි දරුවෙකු ඇතුළු එකම පවුලේ තුනක් මරුට කියලා සඳහන් කළ තිබුණා. පළාත් රැසක පිපිරීම කියලා සඳහන් වෙලා තිබුණා. අපි බලමු මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහන් වෙලා තියෙන්නේ මොනවද කියලා.
1: ඔගේ හනද සඳහන් කළා තියෙනවා, ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් එල්ල වූ මිසයිල් ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානයේ ප්‍රදේශ රැසකට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව ඇමරිකානු මධ්‍යම හමුදා අණදෙන නිලධාරීන්ගේ මධ්‍යස්ථානය සඳහන් කරලා තියෙනවා. ඉරාන විප්ලවය ආරක්ෂක හමුදාවේ යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් ඉලක්ක කරගත් බවද ඇමරිකානු හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා කියලා තමයි තොරතුරු සඳහන් කරන්නේ. කිෂින් දූපතට එල්ල වූ ප්‍රහාරයකින් දෙහැව වරිදී කුඩා දරුවෙකු ඇතුළු එකම පවුලේ 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා කියලා සඳහන්. ඉරාන විප්ලවයේ ආරක්ෂක බලකායේ සමාජිකයන් 3 දෙනෙකුද ජීවිතක්ෂයට පත් වූ බවයි ඉරාන රජය නිවේදනය කළ තියෙන්නේ කියලා අද තොරතුරු සටහන් කළ තිනු. එතකම ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊජිප්තුවේ වරායකට හානි, නෞකා දෙකකුත් ගිනි ගනී කියලා අද චාරුපත් සමගින් තොරතුරු සටහන් වෙන දිනමින පුවත්පතේ. ඇමරිකාවේ මිත්‍ර රටක් වන ඊජිප්තුවේ මධ්‍යදරණී වෙරළ තීරයේ පිහිටි ඩිමියටා වරායට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඇමරිකාවට අයත් ද්‍රව වායු නෞකාවක් ඇතුළු නෞකා දෙකක ගින්නක්ද හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා කියලායි අද දිනමින පුවත්පතේ සටහන.
0: අපි විදෙස් පිටුවෙන් යන්නේ ක්‍රීඩා පිටුට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: පොදුරාජ් මණ්ඩලයේ ක්‍රීඩාවලට සම්බන්ධයෙන් තමයි අදවසදී වාර්තා කළ තියෙන. අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ ක්‍රීඩා පිටුවට. කවපෙත්තෙන් පාලිතට රෙදි පදක්කමක්. රොමේෂ් තරංග අවසන් තරගයට කියලායි සඳහන් කළා තිබෙන්නේ. ග්ලාස්කෝ නුවර පැවැත්වෙන පොදුරාජ් මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රෙදි පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාරට හැකි වී තිබෙනවා. එහිදී මීටර 46.8 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් රෙදි පදක්කම හිමි කරගත් අතර තවද එහෙළ විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සුදුසුකම් ලබා තිබෙන අතර මූලික වටයේදී මීටර 82.84 දුරක් හෙල්ල විසිකරමින් බෙම දක්ෂතාවය පෙන්නුම් කළා කියලා අද වැඩිදුරටත් දෙවෙනි පුවත්පත සඳහන් කරලා තිබෙනවා.
1: ශ්‍රී ලංකා පාකිස්තාන කාන්තා 20x20 තරඟ අද සිට ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීම නොමිලේ කියලා සඳහන් වෙනවා. ගිහන් සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත 20x20 ක්‍රිකට් තරඟාවලිය අද රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි කියලායි තොරතුරු සඳහන් වෙනවා.
0: අපි පත්‍රවල ක්‍රීඩා තොරතුරු වලින් පස්සේ යන්නේ මොනවද? වාර්තාවන කාටුන්ස් කියලා හොයලා බලන්න.
2: කාටුන්ස්
1: දිනමින අංජනගේ කාටුනේ අද මෙහෙමයි සඳහන් වෙන්නේ. චමින්ද විජේසිරි වෙනුවට සජබ පෙනී සිටිනවලු. පව්. චරිත වෙනුවෙන් තමයි කවුරුත් නැත්ති කියලායි සඳහන් වෙන්නේ.
0: මේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ ලාල් කාන්තලා එළවන්න හිතාගෙන ගොවියෝ ළඟදීම කොළඹට එනවලු. ගොවියන්ම ආපහු එළවයිද දන්නේ නැහැ. එයාලා ආණ්ඩුවේ ලොකුම ලොකු පොරවල්නේ කියලායි අද දවසේදී ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේන් කියලා තියෙන්නේ.
1: ලංකාදීප පුවත්පතේ සුජීවගේ විගඩම් අද කවි පන්තියක වේ ගිහන් සඳහන් වෙන්නේ ජනපති මන්දිරවල කිසිවෙක් නවාතැන්ගෙන නැහැ නලින්ද කියනවා කියලා සඳහන් කළා තියෙනවා. කවි පද හතරේ සඳහන් වෙනවා මෙහෙම. ඵලයක් නොමැති දේවල් එක දිගට අදී ඉඩ ඇති කිලිටි වෙන්නට කුණු දූලි බැඳී වැඩ තියනවා මට දැන් නොකියන්න මදි හෝදමි දවස ගානේ කප්පරක් රෙදී කියලායි සඳහන් වෙන්නේ.
0: අපි ඊළඟට මෝර්නින් නිවුස් වලට නිමා කරන්න තෝරා ගන්නවා ශ්‍රී සමයන් කාටුනිය දිවයින පුවත්පතේ ආණ්ඩුවේ ජනප්‍රිය භාවය එන්න එන්නම වැඩි වෙනවලු. ඒ වුණාට යන්න යන්නම පළාත් සභා කල්යනවන කියලායි අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා තියෙනවා. අපි ලක්කන මෝර්නින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවටපත් කරනවා. අපි නැවත හමුවන්නේ ලබන සතියේ සඳුදා උදෑසන 6ට. එතෙක් ඔබට ජයග්‍රාහි
1: වාසනාවන්ත සුබ සතියන්තයක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙකට දා

good morning, ඔබේ හතයි විනාඩි 3යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මානම රිලැක්ස්
7: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
8: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
0: සුපර් දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
9: Good morning සුබදාසන
10: Good morning අද ජූලි මාසයේ සෙක්වෙන්ද අතින් මාසේ වරයි
9: ආ ඒකද මේ සතුට
10: නෑ හේව නෑ ඉතින් අලුත් ආරම්භයක් නේ ඊට පස්සේ
9: බලන්න දැන් ඔයා ඔය කියපු ඒක කියපු විදිහේ ටෝන් එක අනුව මම යම්කිසි විදිහකට උපකල්පනය කරා ඔයා ඒක හරි සතුටින් කිව්වා කියලා. දැන් මේක මේ මනෝවිද්‍යාත්මකව ගත්තමත් මෙන්න මෙහෙම කතාවක්.
10: හරි.
9: ඒ කියන්නේ අපි පවසන වචනවල ඒ කියන්නේ අපි කියන ටෝන් එක කියලා
10: කියන්නේ. ඔව් ඔව්.
9: ටෝන් එක දැඩි නම්, රළු නම්, තර්ජනාත්මක නම්, සතුටුදායක නම්, හරි?
10: හරි.
9: ඔය හරහා මොළේ ඇති චිත්ත වේග යම්කිසි ඉමෝෂනල් ඇලාම් සිස්ටම් එකකට අනුව තමයි වැඩ කරන්නේ.
10: හරි
9: ඒ කියන්නේ ෂණිකව ඒකට ප්‍රතිචාර දක්වනවා අපි හිතමු අපි කාට හරි සැර වෙනවා කියලා
10: ඔව්
9: අන්න එතකොට ඉක්මනට අර ඉමෝෂනල් ඇලාම් සිස්ටම් එක සර්වයිවල් රෙස්පොන්ස් එකක් තමයි දෙන්නේ
10: හා
9: ඒක ඉක්මනට මොලේට ගියා මොලෙන් කියනවා ඉක්මනට ඔයා ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඊළඟ වචන ටික එළියට දාන්න
10: හරි
9: අන්න ඒ නිසා සමහර විට බියගුළු බවක් දක්වනවා සමහර විට අපි කියන්නේ ගේමක් ඉල්ලනවා කියලා
10: ඔව්
9: ඒ කියන්නේ රණ්ඩුවටම යනවා වචන වලින්ම ගහලා බේරෙන්න හදනවා තමන්ව ආරක්ෂා කර ගැනීමට සූදානම් කරනවා ඊළඟ ප්‍රතිචාරය. මේක මනෝවිද්‍යාත්මක කාරණාවක්. අපි හැම වෙලෙම එහා පැත්තෙන් ඇහෙන හඬට මේ පැත්තෙන් ප්‍රතිචාර දක්වන්නේ හරියට නිකන් අර ෆයර් ඇලාම් සිස්ටම් එකක් වගේ. ගොඩාක් තැන්වල ඒ පැත්තෙන් එන්නේ රළු ආමන්ත්‍රණයක් නම් අපි ඒකට ලෑස්ති වෙනවා.
10: කෑම දෙන්න.
9: ඔව්. ඒ පැත්තෙන් එන්නේ ආදරණීය ආමන්ත්‍රණයක් නම් අපි ඒකට සූදානම් වෙනවා. ඒ කියන්නේ හැම වෙලාවකම මේ ටෝන් එක කියනක වැදගත් තව මිනිස්සෙක් එක්ක තව කෙනෙක් එක්ක නේද?
10: ඔව්.
9: යම්කිසි පිරිසක් එක්ක අපි අපේ දවසේ රාජකාරී වැඩ කටයුතු සිද්ධ කරනකොට
10: ගනුදෙනු කරනකොට.
9: ඒ නිසා ටෝන් එක ඩවුන් කරලා කතා කරන්න ඕන තැන හිම වෙන්නත් ටෝන් එක උඩ කියන්නේ අපි කියන්නේ නේද? උස්සනින් කතා කරන්න ඕන තැන හිම වෙන්නත් අපිට මේ පරිසරය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ.
10: ගුටි නොකා ඉන්න වග බලා ගන්න ටෝන් එක ඉන්න.
9: මොන හරි කියන්නේ අයියයි මොකද
10: කියලා හොත් අයියෝ මොකද ගේවද මොනවට ගන්න දෙන්න.
9: 7:08 සුබ දැසනක්. උදේ 10 වෙනකන් අපි ඉන්නවත් එක්ක.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්.

0: හතයි විනාඩි විසි එකයි වෙලාව. සුනීරක සිින්දුව නිකන් කනට මී පැණි මගේ සිින්දුවක් නෙමේ. ගොඩාක් අය කැමති නේද. නිතර දෙපේලේ අහන සිින්දුවක් මේක. අතිශය ජනප්‍රිය සිින්දුවක්. කියන කන වුණත් ඉල්ලන්නේ රසවත් ඒවා.
1: අනිවාර්ය.
0: දැන් අපි හැමතිස්සම අපි දිව ඉල්ලන්නේ. පැණි රස, ඇඹුල් රස, තිත්ත රස රෙච්චර කැමත්තන්නේ.
1: සැර.
0: සමහරුන්ට කෑම ටිකක් ගන්න ගියාම ඔය සැරට තියෙන්න ඕනේ. තව ඉන්නවා සමහරු ටිකක් අපි කියන්නේ දැන් සැරගතියෙන් මිදිලා නේ. මේ ටිකක් අය කිරිගතිය පොඩ්ඩක් වැඩි කරලා උයන එළවලු වලට තමයි ගොඩාක් කලාවට මාළු කරියක් හදන්න ගියත් කිරිමාළු කරියක්. ඉදියාප්ප ටිකක් කන්න ගියත් කිරිමාළු කරියයි පොල් සම්බෝලයි ඉදියාප්පයි. එහෙම නැත්තම් පාන් කාලක් පාන් රාත්තලක් කන්න ගියත් රාතල කන අඩුයි. අපි වගේ කෙනෙක් තාම කොමුණත් මේ කිරිමාළු කරි කියන එක මේ හරි රස කෑමක් නේ. ඔකට ඕන කරන තුන පහ පැකට් එක තියෙනවා විජය නිවසින්. විජය කිරිමාළු කරි, ඒ කියන්නේ කිරට හදන කිරිමාළු කරියකට හරියට ගැලපෙන එක. ඉතින් කඩේ තියෙනවා, එහෙනම් වද වෙන්න ඕනේ නැහැ. ගෙදර ඔයා ගෙවන්නේ කාර්ය බහුල ජීවිතයක්, ඔයා ගෘහණියක් විදිහට නේද. හැමතින්ම ඔයාට රාජකාරී බහුලයි.
1: කාර්ය බහුල වුණාට කෑම ටික රසට ගුණට තියෙන්නත් ඕනේ නේ.
0: ඔව්, විජය නිවසින් තමයි මේ මතක් කිරීම කරේ. කෑම ටික රසට කනවා කියලා කියන්නේ අපිට සෞඛ්‍ය සම්පන්න නේ ජීවන රටාවක් හිමි වෙනවා. ඒ නිසා ලෙඩ දුක් වලින් අපිට මිදෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. කෘතිම රසකාරක වර්ණක වගේ දේවල්, ඔතනදි රසකාරක වගේ දේවල් එකතු කරගන්නවා කියලා කියන්නේ අපි බඩට දෙන අනවශ්‍ය වදයක්. අවදානමක දානවා.
1: නිකන් දිව පිනවලා බඩට දෙනවා.
0: ඔව්
1: නේද.
0: දැන් ගැස්ට්‍රයිටිස් වගේ එකක් කියලා ගමු. ගැස්ට්‍රයිටිස් වගේ දේවල් වල තෙල් අධික, මිරිස් සහිත ආහාර නේ, පිටි සහිත ආහාර වගේ දේවල් කන්න හොඳ නැහැ කියලා කියනවා. කොච්චර කිව්වත් අදවසරත් යනකොට කොත්තුවක් කරගෙන යනවා, පරාට දෙයක් කරගෙන යනවා, බිත්තර රොටියක් කරගෙන යනවා. දවල් කැන්ටින් එකට ගියාට පස්සේ ඒත් මොනවා හරි උදේ, දැන් සමහර විට උදේ කෑම එකට පාන් කාලක් කරගෙන යනවා. ඔය කියන දේවල් මොනවා කෑවත් ඔයාගේ විශේෂම ගැස්ට්‍රයිටිස් වගේ රෝගයක් තියෙනවා නම්, ඒ රෝගය තියෙනවා නම් ඔයාට පුළුවන් කමක් තියෙනවා සඳුන් පැණිය, ක්‍රිමිරාජ නිවසින් සඳුන් පැණිය පාවිච්චි කරලා බලන්න.
1: ඒ විතරක් නෙමෙයි, මේ දවස්වල තියෙන හෙම්බිරිසාව, උණගතිය, සෙමගතිය, මේ හැමදේටම ක්‍රිමිරාජ පේයාව තියෙනවා. එතකොට වැල්මේ පැණිය තියෙනවා. අපි වගේ වොයිස් එක ලස්සන කරගන්න ඕන නම් වැල්මේ පැණිය ගන්නනේ.
0: ඉතින්
1: මේ වගේ ගුණාත්මක නිෂ්පාදන පාවිච්චි කරන ඔයාට තමයි මේ පණිවිඩය. ගෙදරටම ගෙන්ව ගන්න ඕන 0112 753 889 කතා කරලා ඔයාට තියෙන ලෙඩේට හරියන නිෂ්පාදනය ගෙදරටම ගෙන්ව ගන්න පුළුවන්.
0: 7:24

0: බයික් පදිනවා කියන එක හරිම විනෝද ජනක ක්‍රීඩාවක් වගේනි. බයිකයක් ගත්තම ඉගිලෙන්නව තමයි හිතින්. සාමාන්‍යයෙන් බයිකයක පැයට කිලෝමීටර 80 පැන්න කියලා කියන්නේ පොඩි පාවෙන පියාඹනවා වගේ ගතියක් එනවා. ඒ හින්දා අපේ තරුණ පරම්පරාව වැරදිත් නෑ සමහර ලාවට. නේ?
1: ඔව්.
0: බයිකයක් පදින ඕනම කෙනෙක් මේ එක්ස්පීරියන්ස් එක දන්නවා.
1: දන්නවනේ.
0: ඔය බයික් පදින අයගෙන් බයික් එක පදවන කෙනාට වේගය වැඩිය දැනෙන්නේ නැහැ. හැබැයි පසුපස ෂීට් එකේ ගමන් කරන කෙනා තමයි දන්නේ ඒකේ මානසික බව.
1: කීනේ වැහෙන්නේ නැත්නේ වරුවට.
0: එයා දන්නවා මේ ස්පීඩ් එක කොච්චරද කියලා. පදවන කෙනාට මේ ස්පීඩ් එක එහෙම ලොකුවට දැනෙන්නේ
1: නැහැ.
0: ඇයි මේ බයික් ගැන කතා කරන්නේ උදේ පාන්දර? බයික් ඇක්සිඩන්ට් එක විශේෂම ඊයේ දවසම උණුසුම් කරපු ප්‍රවෘතිය තරුණයින් දෙන්නෙක් ජීවිතෙන් වන්දිගෙවනවා. අවාසනාවන්ත සිදුවීම. මේ වෙලාවෙත් ෆොටෝස් එහෙම ඒ අනතුරේ රූපරාමු CCTV දර්ශන එහෙම මේ සමාජ මාධ්‍ය යනවනේ හිට මේ ඉන්බොක්ස් එකට එහෙම එනවා. අර දෙකට කැඩුණු ශරීර කෑලි එහෙම. හරි. ඉතින් මේ තරුණයෝ දෙන්නගේ එක්කෙනෙක්ගේ බෙල්ල ළඟින් කඩලා ගිහිල්ලා අනිත් එලාගේ ඉන ගාවින් දෙකට කැඩිලා. ඉතින් මේ ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. බයික් දෙකක් එනවා. කන්ටේනරයක් පාරේ හරවනවා. හරවන කන්ටේනරය අස්සෙන් යනවා. ඒ අස්සෙන් යනකොට බයික් එක එහා පැත්තට යනවා. බයික් දෙක දරුවෝ දෙන්න එතන කැලි වලට කැඩෙනවා. මේ අවසානයේ කන්ටේනර් එකට ගිනි තියනවා. හරි. අහිල්ලක් බැලිල්ලක් නැතුව කාගේද වැරද්ද කියලා හොයන්න නැතුව ජීවිත දෙකක් කොහොමත් නැති වෙලා. අවසානයේ කන්ටේනර් රියදුරා එහෙම නැත්නම් ඒකේ අයිතිකාරයා කවුරු හරි යකඩ ගොඩ හරි වෙන විදියකට වන්දි ගෙව්වා. හරි.
1: දැන් මේ කොහෙන් හරි වැරද්ද පිට කරන්නත් හැබැයි.
0: ඔව් දැන් ඔය කන්ටේනරේ හරවන CCTV එකේ පේනවා.
1: ඔව්.
0: ඒ රියදුරා සාපේක්ෂව ගත්තම ඒ රියදුරා යම්කිසි ආරක්ෂිත ක්‍රමවේදයකට හිමීට තමන්ගේ නේද?
1: ඔව්.
0: රථය පිටිපසට ධාවනය කරනවා මේ අතුරු පාරකින් තවත් පාරකට.
1: ඔව්.
0: හරවන්න පොඩි රිවර්ස් එකක් ගන්නවා කියලා.
1: රිවර්ස් එකක් ගන්නවා.
0: ඒ එහෙම රිවර්ස් කරන වෙලාවේ පාර හරහා කන්ටේනරේ තියෙන වෙලාවේ තමයි අර දරුවෝ දෙන්න හයියෙන් පිඹගෙන ඇවිල්ලා වේගය කන්ට්‍රෝල් කරගන්න බැරුව කන්ටේනර් එකේ වදින්.
1: ඒක පැහැදිලිවම පේනවා. ඒ ස්පීඩ් එක ගොඩක්ම වැඩි.
0: ඔව්. දැන් ඒකේ කවුද හරි වැරදි කියනකට වැඩිය මේ අන්තිමට කොල්ලෝ දෙන්නෙක් මේ අවුරුදු 20 ගණන් වල මට හිතෙන්නේ ජීවිත වලින් වන්දි ගෙවලා තාත්තලා අම්මලා උපන් දින වලට එහෙම බයික් එකේම අරන් දෙනවනේ. ඔය අපේ ඔය සමහර ඔයාගේ ගමෙත් ඔයාගේ ස්කීම් එකේ සමහරට ඔයා ඉන්න ප්‍රදේශයේ ඇති හොම හයියෙන් විදලා යන පොඩි දරුවෝ.
1: ඔව්.
0: එතකොට යනකොට ඔබ ඒ අයට හුරිය දානවා කියලා කියන්නේම ඔබ ඒ අය මරණයට ලං කරනවා කියන එක. ඒ නිසා අපි නිතර මතක් කරනවා ටේක් කෙයා වැඩසටහන ITN Clean Sri Lanka මේ ආයතනයත් එක්ක සම්බන්ධයලා අපි කරනවා. ජනාධිපති කාර්යසාධක බලකායි මේ සියලු දෙනා එකතුලා නිතරම මේ කාරණාව මතක් කරන්නේ රටේ ජීවිත පරිස්සම් කරගන්නේ අවශ්‍ය කරන වගකීම් සහගත මාධ්‍ය නේද? මේ අපිටත් තියෙන එහෙම දායකත්වයක් දෙන්න.
1: අනේ.
0: මේ කොටස මතක් කරන්නත් ඕනේ.

0: අනිත්කම යකඩ හීන කියලා ඕක සාධාරණීකරණය කරන කොටසකුත් ඉන්නවා.
1: එහෙම ඉන්නවා, එහෙම ඉන්නවා, එහෙම ඉන්නවා. තාමත් ඒ දරුව දෙන්න ආපු වේගේ හරි එහෙම මොහොමද පාරක කන්ටේනරය කරවන්නේ. මොනවා කිව්වත් අර පොඩි උන් දෙන්නට ආයි පණින්නේ
0: නැහැ නේ.
1: ඉතින් ඒ හින්දා ඔබට ඒ වගේ දරුවෙක් ඉන්නවා නම් මෝටර් කියන්නේ මෝටර් බයික් එකක් තියෙන කාර් එකක් වුණත් මොකක් වුණත් නේද?
0: අපි දැන් දකින්නනේ පාරේම තනි රෝදෙන් වැඩ දානවා,
1: ඉන්නවා වීල් ගහනවා කියලා සෙට් එකක් ඉන්නවා. රේස් පදින සෙට් එකක් ඉන්නවා. ওই වගේම ඉන්නවා ත්‍රිවිල් මල්ලිලා ටික. ඒ ත්‍රිවිල් මල්ලිලත් ඔය මේ හොඳ හොඳ කාපට් කරපු නිදහස් පාරවල් එහෙම හොයාගෙන රෑට එහෙම රංචු පිටින් ඇවිල්ලා ඔය රේස් පදිනවා.
0: ඔව්.
1: මේ ඔට්ටු වලට එහෙම රේස් පදිනවා. ඉතින් පව් අහිංසක ජීවිත වැඩි කල් යන්නේ නැහැ හොම.
0: ඔය සුදු දෝනිලාට එහෙම පෙන්නන්න සුදු අපච්චිලා ඔය වැඩේ කරන්න එපා.
1: ඔව්. හරි, අපි ඉක්මනට මේ යමු ජාතික ලොතරැයි මණ්ඩලයට. ඊයේ දවසේ දිනුම් මැද්ද ටිකට් වල වාසනාවන්ත අංක ටික කියන්න යන්නේ. මහජන සම්පත ඊයේ දවසේ දිනුම් මැද්ද 6264 වන දිනුම් වාරයේ ඕ අක්ෂරයත් එක්ක අංක 7, අංක 3, අංක 4, අංක 1, අංක 3 සහ අංක 8. ගොවිසත ගතනම් අංක 0, අංක 24, අංක 32, අංක 62 සහ අංක 70. මෙගා පවර් ලොතරැය සී අක්ෂර එක ප්‍රසාදංගේ අංක 18, ජයග්‍රහය අංක අංක 35, අංක 42, අංක 46 සහ අංක 79. ධන නිධානයේ ටිකට් එක 2294 වන දිනුම් වාරයේ යූ අක්ෂරයත් එක්ක අංක 40, අංක 44, අංක 68 සහ අංක 80. හඳහන ලොතරැය වෘෂභ ලග්නය සහිතව අංක 10, අංක 18, අංක 22 සහ අංක 35. අංක 30 සමාවෙන්න. අද සම්පත ලොතරැය අංක 3, අංක 8, අංක 1, අංක 3, අංක 8, අංක 4, අංක 1, අංක 3, අංක 8 ඌ අක්ෂරයත් එක්ක ඊයේ දවසේ ජයග්‍රහය ප්‍රතිපලයේ වාර්තා වෙනවා. ජය ලොතරැය ගත්තනම් Y අක්ෂරයත් එක්ක අංක 4, අංක 2, අංක 4 සහ අංක 7. අවසාන වශයෙන් අපි බලන්නේ සුබ දවසක් ලොතරැය තුලා ලග්නය සහිතව තියෙන්න ඕනේ මෙන්න මේ අංක ටික. අංක 20, අංක 24 සහ අංක 27. ජාතික ලොතරැයි මණ්ඩලය නිරන්තරයෙන්ම ඔබව ජයග්‍රහකයෙක් කරනවා. ඉතින් සුපිරි ජයග්‍රහකයෙක් වෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න කියලා මතක් කරනවා. මොකද ඔයාට දිනන්න තියෙන අවස්ථාවක් කියලා කියන්නේම ඔයාගේ ඔය හීන හැබෑ කරගන්න තියෙන අවස්ථාවක්. ඒ වගේම ඔයාට රුපියල් 40 දිනුමක් නැති වුණත් මතක් කරන්න ඕනේ නිතරම රටේ සංවර්ධන දායකත්වයේ ඔයා දීලා තියෙනවා. අරමුදල් රසක් වෙනින්න වාගේ දායකත්වයේ දීලා තිනෝ. ඒ නිසා ඒ ගැන හිතලා සතුරු වෙන්නත් පුළුවන්. මොකද රුපියල් 40ක් වා වියදම් කළා වඩ දිනුමක් නැහැ කියලා කිව්වත් ඒක එක්තරා විදියකින් රටේ දිනුමකට රටේ සංවර්ධනයට ඔයා දුන්න දායකත්වයක්.

0: හතයි විනාඩි 34යි වෙලාව ඔෆිස් එකට යන්න පරක්කුයිද? ඒත් කමක් නෑ හෙමින් යන්න.
1: හෙමින් යන්නනේ.
0: හෙමින් යන්න.
1: දැන් මෙච්ච දේවල් වෙන දේවල් හොඳටම ඇති.
0: ඔව් දැන් ඔය වාහනයක් drive කරනවා කියලා ගුවම යාට හිතෙන්න පුළුවන් අපි ඉතින් හරි safe නිරෝධ හතරක් උඩ යන්නේ කියලා. නෑ ඉතින් නෑ උදේ වාහනේ ගන්න කලින් ඔයා සමහරට අද බලන්න බැරි වෙන්න ඇති. වාහනේ කොහොමද තෙල් කොහොමද ඊට පස්සේ බ්‍රේක් හරියට වැඩ කරනවද ඊට පස්සේ අපි කියන්නේ එන්ජින් ඔයිල් බැලුවේ නැති වෙන්න පුළුවන් දවස් දෙක තුනකට සැරයක්වත් ඔය ටික බලන්න කියලා කියනවනේ අපි හිතනවා නෑ ආයි ෆුල් සර්විස් එක දවසට තමයි ඔක බලන්න ඕනේ කියලා නෑ ඔය බ්‍රේක් ඔයිල් නම් මනක් නේද පවර් ස්ටියරින් ඔයිල් එක තියෙන එක එක වාහනවල ස්වභාවය අනුව මේ වෙනස් වෙනවා හරි වාහනේ හොඳ තත්ත්වයක තියෙන්න ඕනේ පාරට දාන්න කලින් අපි ගැන සැලකිලිමත් අපි මතක් කරනවා ආට තියෙන බයික් එකක් නම් අර කලින් කිව්වා වගේ ආට තියෙන ස්කූටර් එකක් වගේ නම් ඔය මොකේ වුණත් ඔයා යන්න ඕනි තාම හිමින් ඒ කියන්නේ අපි කියන්නේ નિયમિત වේග සීමාවල යන්න ඔයාගේ බයික් එකේ ප්‍රමිතිය ගැන කතා කරනකොට බයික් එක හොඳයි එන්ජින් කැපැසිටි එක හොඳයි හොඳට තෙල් වැඩ කරන ඔක්කොම හරි ලයිට්ස් ඔක්කොම ලස්සනට පත්තු වෙනවා හරිනේ ඔක්කොම හරි කම්ෆර්ටබල් ෂීට් එකක් තියෙනවා හෑන්ඩල් එකේ ග්‍රිප් එක හරි හොඳයි ඔක්කොම හරි හැබැයි ටයර් එක ගැන වා හිතන්න ඕනි ටයර් එකේ හොඳ ග්‍රිප් එකක් තියෙන ටයර් එකක් දා පාවිච්චි කරන්නේ ඒකේ ත්‍රෙඩ් පැටර්න් එක මොකද්ද ටයර් එක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්ද වෙට්‍රෝඩ් එක ඩ්‍රයිව් කරනකොට මොකද්ද තියෙන ප්‍රශ්නේ බෙන්ඩ් එකක් ගන්නකොට කොහොමද ඔය කියන ඔක්කොම ගැන හිතලා දානවා නම් දාන ඕනේ ටයර් එක තමයි
1: සියට ටයර් එක
0: සියට් ග්‍රිප් X5 කියන ටයර් එක එමු නැත්නම් සූම් X5 වඩ තියෙන බයික් එකක් වුණත් ස්කූටර් එකක් වුණත් මේ කියන ටයර් දෙක හරියට තෝරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අර කිව්වාගේ ත්‍රෙඩ් පැටර්න් එක නිසා ටයර් එක ඉක්මනට ගෙවෙන්නේ නැහැ. එක්ස්ට්‍රා මයිලේජ් එකක් සඳහාම විශේෂ වූ ටයර් එකක් තමයි මේ සිය ටයර් එක කියලා කියන්නේ. ඉතින් සාමාන්‍ය ටයර් එකකට වැඩිය ඉතාම අඩු වේගකින් තමයි ටයර් එක ගෙවෙන්නේ. ඉතින් අර කලින් කිව්වාගේ වැස්ස වෙලාවට හොඳ ස්ටැබිලිටි තියන් drive කරන්න. ඊට පස්සේ බෙන්ඩ් එකකදී ඔකට කියනවා ලස්ස නමක් කියනවා මොකක්ද ඒකට කියන්නේ?
1: මොකද?
0: ඔය බෙන්ඩ් එක ගන්නකොට මේ කියන්නේ ස්ටිෆර් ෂෝල්ඩර් නේද?
1: හා
0: ඒ වගේම ඇක්වා ප්ලෑනින් ඒ තාක්ෂණයේ අනුව තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණාව නිසා වර මතක් කරන්න ඕනේ අපි කියන මේ සිය ටයර් එක ඔයාගේ බයික් එකට දාන්න කියලා. ඒ වගේම රයිනෝ රූෆින් ගැන මතක් කරොත් එහෙම ඔයාගේ ගෙදර වහලෙට දාන ෂීට් එක රයිනෝ රූෆින් ප්‍රීමියර්. ඇයි මේ ප්‍රීමියර් ෂීට් එක දාන්න කියන්නේ? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? අනික ෂීට් ඔල්රෙඩි මොනවද මෙතන තියෙන අලුත් දේවල්?
1: අලුත් දේවල් තමයි මැටි ලේයර් එකක් තියෙනවා ෂීට් එකේ අතුල් පැත්තේ. හරිද? ඊට පස්සේ ෂීට් එකේ එළියෙන් ඒ කියන්නේ මතු පිටින් තියෙනවා ජල විකර්ෂක ආලේපයක්. එතකොට දැන් මේ මැටි ලේයර් එක හින්දා මේ දවස්වල තියෙන දැඩි රස්නය පොඩ්ඩක් අඩු කරලා තමයි ගේ ඇතුළට දැනෙන්නේ. එතකොට ඒත් එක්කම අලුත් ලස්සන පෙනුමක් ගේ ඇතුළට අරගෙන එනවා. ඒකක් ඊට පස්සේ තමයි මේ ජල විකර්ෂක ආලේපයේ හින්දා දැන් හිටපු ගමන් රෑට වහිනවනේ මේ දවස්වල. දවල්ට පයලා හිටපු ගමන් රෑට වහිනවා. සමහර දවස්වල මුළු දවසම වහිනවා. ඔයගේ වැස්ස දවස්වලට වතුර පොඩ්ඩක්වත් රැඳෙන්නේ නැතුව. එතකොට වතුර රැඳිලා වෙන ෂීට්ස් වලට වෙන ආපදා මේ ෂීට් එකේ මුකුත්ම වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි කියන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට මාරු වෙන්න කියලා. මොකද දියසෙවල කළු වෙන ගතිය, එතකොට පරණ ගතිය මේ මුකුත්ම මේ ෂීට් වලට දැනෙන්නේ නැහැ. එතකොට ආට හැමදාම අලුත් වෙනමක් මේ ෂීට් එක තියාගන්න පුළුවන්.
0: ඔව් ඒ කියන්නේ ෂීට් එකේ මේ කාලි විතරක් නෙමෙයි ඒකේ අවුට්ලුක් එක ගැන පවා හිතලා තමයි රයිනෝ රූෆින් ෂීට් එක මේ වෙනකොට වෙළඳපොළට දාලා තියෙන්නේ. පැල්ලොත් නිෂ්පාදනය ගැන මතක් කරනවා නම් පැල්ලොත් නිවසින් එන අයිස්ක්‍රීම්, යෝගට්, බටර්, කිරිපිටි මේ හැමදේම ගැන මතක් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ නිෂ්පාදන දැන් ඕනම තැනකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ළඟම තියෙන පොඩි කඩේ තියෙනවා.
1: ඔව්.
0: සුපර් මාකට් එකේ තියෙනවා, ග්‍රොසරි එකේ තියෙනවා, අවුට්ලට් වලත් තියෙනවා. ඒ නිසා වාඩ පුළුවන් කමක් තියෙනවා අනිවාර්යයෙන්ම පැල්වත්ත නිෂ්පාදන ගන්න ලංකාවේ 100% අපිට වගේ කියන විශ්වාසවන්ත කිරිපිටි නිෂ්පාදකයා නැත්නම් කිරි ආශ්‍රිත නිෂ්පාදකයා තමයි පැල්වත්ත කියලා. 7:41

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176479579.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙතින් නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
6: ආටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
7: ලක්හඬ මොනින් දෙසල්
8: සම අනුග්‍රහය.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: 7:49 වෙලා අද ජූලි 31 වෙනිදා. හරි
11: හරි,
10: මේ ජූලි 31 වෙනිදා එක්ක මම කතා කරන්න ඉතිහාසයේ බොහොම සුවිශේෂ අවස්ථාවක් ගලප ගන්නවා. මේ අද දවසේ අපි කතා කරනවානේ කාලගුණ විද්‍යාඥයෝ පැසිෆික් සාගරයේ ඇතිවන එල්නිනෝ තත්ත්වයක ප්‍රබල අන්දමට නිරීක්ෂණය කළා කියන අනාවැකි සම්බන්ධව කතා කරමින් ඉන්නවානේ. ඒ කියන්නේ නිරිත දිග මෝසම් කාලගුණයට මේකින් වෙන බලපෑම ඔය වගේ ගොඩාක් ඒවා කියනවා. දැන් මීට වසර 100කට විතර කලින් අපි රටක් විදියට මේ අර මීට අවුරුදු 100කට විතර කලින් අපි පිටරටින් හාල් ගේනකම් බලන් හිටපු රටක් නෙවෙයිනේ. දැන් මේ එල්ලිනෝ එකට ලෑස්ති වෙනකොට අපි කියනවානේ සාගතයක් එන්න පුළුවන්, කෑම්බීම ලෑස්ති කරගන්න, ගස් වවන්න, අයලවලු ටිකක් වවන්න, වවන්න පුළුවන් දේවල් ඒ වියලි පරිසරයක් තුළ ඊගෙන අවධානය යොමු කරන ඔය ගොඩාක් ඒවා. ඇයි මම මේ කතාව අද වෙනකොට මේ අද දවසට ගලපලා කියන්නේ? 1960 ජූලි 31 වෙනිදා තමයි අපි දන්න විශේෂයෙන්ම ඔය ගෙවතුවල එක්තරා ආකාරයක අපූර්ව සැමරුමක් බවට පත් කරපු, රටක් ආදරය කරපු ඒ ආදරණීය ජීවිතෙන් සමුගන්න දවස. එම නැත්තං ඔය කොස්ගසේ, ඔයා කොස්ගස කියලා කියපු ගා මතක් වෙන චරිතයක් ඉන්නවා. එයාට කියන්නේ කොස්මාම කියලා. ආතර් වින්සන් ඩියස්. එතකොට මෙයා ජීවිතක්ෂයට පත් වුණේ, එහෙම නැත්තම් මරණයට පත් වුණේ මේ අද වගේ දවසක. 1960 ජූලි 31. එතකොට මේ අමරණීය කොස්මාම ආයේ මතක් කරන්නේ ලංකාව ඔය කොස්ගහට දැන් අද වෙනකොට වර්තමානයේ දීලා තියෙන තැනත් එක්ක. දැන් මේ කොස්මාම ඉන්න කාලේ වදන්නවා ලංකාවේ සෑහෙන්න කොස්ගහට සෑහෙන ලොකු වටිනාකමක් දුන්නා. බද්ගස කියලා කිව්වේ. එක්තරා කාලෙක ලංකාවේ අපි විශේෂම අපේ දෙමව්පියෝ දන්නෝ අපේ ආචිල සීල දන්නෝ මේකට බද්ගහ කියලා කියන මට්ටමටම ලොකු වටිනාකමක් සමාජෙ තිබුණා.
11: ඔව්.
10: දැන් පස්සේ තමයි මේක මේ අද දවස වෙනකොට මේ පත් වෙලා තියෙන තැනට එන්නේ. ඔය ආතෝ දියස් මහත්තයා මුල් කාලීන ජීවිතය දිහා බැලුවම එයා 1986 පෙබරවාරි 12 වෙනිදා තමයි 8 දිනකුගෙන් යුතු පවුලේ 3 වෙනි විදියට උපත ලබන්නේ. ඒ කාලේ ලංකාවේ හිටපු ධනවත්ම පවුලකට හිමිකම් කිව්වා එයා. එයාගේ තාත්තා එයාගේ අම්මලා ඔක්කොම ව්‍යාපාරත් එක්ක ජීවිතේ ගොඩනගාගත්තා. ඊට පස්සේ මේ කොහොමහරි මේ කොස්මාමව අපිට මතක් කරන්න වෙන්නේ තවත් කාරණා කීපයක් මූලික කරගෙන කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මත්පැන් විරෝධී ව්‍යාපාරය.
11: හා.
10: ඒ වගේම මරණ දණ්ඩනය කියන කාරණාව. හරි, ඔය කියන කාරණා දෙක ගැනම කතා කරනකොට එතුමා ගැන කතා කරන්න පුළුවන්. අද දවසට අපි මේ කතාව ගලපගන්නේ අර එල්ලිනෝ තත්ත්වයත් එක්ක රටක් සූදානම් වෙනකොට. ඉතින් කොස්මාමා ඒ අරගෙන ආපු ඒ ක්‍රියාවලිය දිගටම අරගෙන ආව නම් නේද?
11: ඔව්.
10: අද වෙනකොට ඔය අපිට සමහරලාවට තුන් වේලම බත් කන එකට එහෙම නැත්නම් එක වේලකට හරි කොස් කියන එක සමහර විට ඔය වේල් තුනෙන් එකක නේද
11: තියෙන්න පුළුවන්.
10: තියෙන්න පුළුවන්කමක් තිබුණා. හැබැයි මේ මේ කියන දවස අද වෙනකොට උදා වෙලා නැහැ. ඒ කොහොම වුණත් ඉතින් 2026 ඔය එල්ලිනෝ ගැන කතා කරනකොට, නියඟයක් ගැන කතා කරනකොට අපිට පුළුවන්කමක් තියෙනවා මේ කියන අපේ ආහාර වේල ශක්තිමත් කිරීම කියන කාරණාවේදී කොස් ගහට ආයි ඕනනම් යම් කිසි අවධානයක් දෙන්න.
11: ඔව්.
10: ඉතින් ඔය හාල් වලින් කැලරි ලබා දෙනවනේ. එතකොට වෙන කිසිම දෙයක් දෙන්නේ නැහැ.
11: ඔව්.
10: හැබැයි ඔයා දන්නවද කොස් වලින් හම් වෙනවා මෙන්න මේ ටික. පැසුණු කොස් ග්‍රෑම් 100ක කිලෝ කැලරි 51ක්. හා. ප්‍රෝටීන් ග්‍රෑම් 2.6ක්. හා. එතකොට ආහාරමය තන්තු ග්‍රෑම් 2.8ක්. මේ වගේ දේවල් අඩංගු වෙනවා. ඒ නිසා
11: දැන් ඕව ගන්න වෙන වෙනම ගන්න එපයි කෑම.
10: ඔව්, අපි ප්‍රෝටීන් වෙනම ගන්නවා නේ. එහෙම තියෙනවා. හරි. ඉතින් මේ අතීතය වර්තමානය සහ අනාගතය ගැන කතා කරනකොට අද දවස අමතක කරන්න බෑ. 1900 කීයද මං කිව්වේ?
11: 60.
10: 1960 ජූලි 31 වෙනිදා. හරි. 7:53 අපි මේ පැයෙන් ඊළඟ පැයට යන්න ඕනේ. යන්න කලින් මතක් කරනවා ඩීප් ටෙක් සෝලා ගැන. අපි නිතරම කියලා ඔයාට ඔය කරන්ට් බිල් එකේ
11: ප්‍රශ්නේ විසඳ ගන්න කියලා.
10: ඔව්, ඒ හිසරදිය ඔයාට තවදුරටත් ඉස්සරහදයක් කරගන්න නැතුව මේකට විසඳුමක් හොයාගන්න කියලා. ඉතින් ඩීප් ටෙක් සෝලා, එහෙම නැත්නම් ගෙදරට සෝලා පද්ධතියක් වගේ ව්‍යාපාරික ස්ථානයේ කර්මාන්ත ශාලාවට ඔය කියන තැනදී ඔයාලා ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න පුළුවන් කමක් තියෙනවා. ෆෝන් නම්බර් එක මතක් කරනවා නම් 0711 711 1. මොකද ඩීප් ටෙක් ගැන විශ්වාසය තියන්න පුළුවන් කමක් තියෙනවා. ඒගොල්ලෝ පහුගිය කාලෙම කරලා තියෙන ව්‍යාපෘති දිහා බැලුවම සෑහෙන විශ්වාසයක් දිනාගත්ත නමක් මේ ඩීප් ටෙක් කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ඒ වෝටර් පම්ප් එක ගැන කතා කරලා. ඩීප් ටෙක් කියන්නේ ඉතාලම හොඳ සේවාවක් සපයන තැනක්. ඒගොල්ලන්ගේ Facebook එක එහෙම නැත්නම් social media platform වල search කරලා බලන්න පුළුවන්කමක් තියෙනවා ඔයාට. ඔයාට ඕන අයිඩියා එක ගන්න. මොකද නිකාම්ම අපි කියනටම නෙමෙයි, මේකෙන් සේවාව ගත්ත අයට නේද ඒගොල්ලෝ දුන්න ඒ සේවාවේ තියෙන ප්‍රමිතිය ගැන
11: comments දීලා තියෙනවා.
10: ඔව්, ඒ අයිඩියා එක ගන්න කියලා තමයි මතක් කරන්නේ. හරි. එවගේ අපි මේ පැයෙන් යන කලින් කියනවා විජය ප්‍රොඩක්ට්ස් ගැන, විජය නිෂ්පාදන අතර තියෙන විජය කෝපි ගැන කතා කරන්න. 100% ස්වභාවික කෝපි රසය සුවඳ මේ සියල්ල එක තමයි විජය කෝපි ගැන කතා කරන්නේ. ඉතින් කෝපි එකක් කියලා කියන්නේ හැම වෙලේම බොන්නේ නැති වුණත් නේ අපිට යම් කිසි නැවුම් බවක් ෆ්‍රෙෂ් එකක් නේ අපේ පොඩි ෆ්‍රෙෂ් රීස්ටාර්ට් කරනවා කියලා කියන්නේ.
11: ඔව්, සමහරවිට අර ගොඩාක් මහන්සි වෙලා නිදි මරලා හැම ඉන්න වෙලාවක කෝපි එකක් කියලා කියන්නේ. ඉතින් නේද
10: ආයි අපිට අලුත් බවක් දෙනවා අපේ ශරීරයට, අපේ හැඟීම් වලට. ඉතින් කෝපි කියලා කිව්වම මතක තියාගන්න
11: විජය
10: කෝපි.

0: ගුඩ් මෝර්නින් සුබදාසන කටයි හතරයි අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ.
1: මං වෙනම ලෝකෙකට ගියා.
0: සින්දුවත් එක්ක? දැන් එන්නකෝ මේ ලෝකෙට.
1: හරි, මොනිෂෝ එකේ ඉන්නේ.
0: එක්තරා රටක පුහුණු කරපු බල්ලෝ දෙන්නෙක් එක්ක කරපු පරීක්ෂණයක් මේක.
1: හා?
0: මේ එක්තරා රටක යම්කිසි අපි හිතමුකෝ හමුදා කණ්ඩායමක් කියලා.
1: හරි.
0: මේ බල්ලෝ දෙන්නටම පුළුවන් අසමාන විශාලත්වයෙන් යුත් යකඩ වලලු දෙකක් අතරින් විශාලම යකඩ වලල්ල තෝරන්න. ඒ කියන්නේ පොඩි වලල්ලයි ලොකු වලල්ලයි තිබ්බා. මේ දෙකෙන් ලොකු එකයි පොඩි එකයි අපි ඒ බව්වට කිව්වොත් අපිට ලොකු එක තෝරලා දෙන්න කියලා මේ බල්ලෝ දෙන්නම තෝරලා දෙනවා.
1: අනේ.
0: දවසක් කණ්ඩායමක් එකතු වෙලා මේ බල්ලව අරගෙන පරීක්ෂණයක් කරා.
1: හා?
0: වලලු දෙකෙන් කුඩා වලල් අරගෙන ඊට වඩා තරමක් විශාල වලල්ලක් දාලා වලලු දෙකේ වෙනස හොයන්න බල්ලන්ට දුන්නා. බල්ලෝ ලේසියෙන් විශාල වලල්ල හොයාගත්තා. ආයේ මේ වැඩේ කරා. ඒ පාරත් බල්ලෝ විශාල වලල්ල තෝරගත්තා.
1: හරි.
0: එතකොට මේ වැඩේ දිගින් දිගටම කරන්න ගත්තා. ගොඩක් අය ඇවිල්ලා ඉන්න ලාවක නිකන් අර අලි බලන්න ගිහිල්ලා අර අලි ෂෝ එක බලන්න සූ එකේ. ඒ වගේ වෙලාවක් කියලා ඉතින් මේ බල්ලෝ එක තැනක ඉන්නවා ගින්දර වල්ලුම තින් පයින් ඔය අතරේ තමයි මේ දෙකත් කරන්නේ.
1: හා.
0: කොහොම හරි මේ සංවිධායක මණ්ඩලය තීරණය කරා.
1: හා.
0: නියම් පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කළා බලන්න. එක හා සමාන වලලු දෙකක් දීලා බැලුවා බල්ලන්ට දැන් මේ දෙකෙන් කොහොමද මේගොල්ලෝ ලොකු එක තෝරන්නේ කියලා.
1: හා.
0: දැන් ඔන්න වල්ලු දෙක තියලා ඔක්කොම කට්ටිය අප්පුඩි ගහලා මෙන්න මේ මේක ඇවිල්ලා මේ ලයිව් චැලෙන්ජ් එකක්.
1: හරි.
0: ඔක්කොම ඉස්සරහා දීලා තියෙන.
1: හා.
0: දැන් ඔන්න වල්ලු දෙක තිබ්බ බල්ලන්ට කිව්වා ලොකු එක තෝරන්න කියලා. බල්ලෝ දෙන්න දුවලා ගියා වල්ලු දෙක ළඟට. ගිහිල්ලා එක වලල්ලක් දිහා බලනවා. හැරලා අනිත් එක දිහා බලනවා. ආයෙ අරක දිහා බලනවා. ආයෙ මේක දිහා බලනවා. දැන් බල්ලෝ දෙන්න කන්ෆියුස්.
1: කන්ෆියුස් වෙලා. කද්ද ලොකු එක.
0: කද්ද බා මේ උනේ. ඔක්කොම ඉස්සර අපි නෝන්ඩි වුණා. මේ එක හා සමාන දක්ෂතා තියෙන දෙන්නෙක්. හරි. එතකොට මේ දෙන්න අර එක හා සමාන වලලු දෙක තෝරගන්න කියන කාරණාවේදී අසමත්.
1: ඔව්.
0: ඒ කියන්නේ යම් කිසි වෙනස්කමකදී තෝරගන්න එක වෙනස්.
1: වෙනස්.
0: හැබැයි මේගොල්ලෝ හුරු කරලා තිබුණේ හැමදාම නේද?
1: ඔව්.
0: එකම විදිහේ පැටර්න් එකකට.
1: ඔව්.
0: මේගොල්ලන්ට හැමතිස්සෙම දීලා තිබුණේ
1: විශාල රවුම තෝරන්න.
0: ඔව්, විශාල රවුම හෝ පොඩි රවුම. හැබැයි එකපාර මේ සජීවීව ඔක්කොම ඉස්සරහ දුන්නා එක જાතිය දෙකක් දීලා ඒකෙන් ලොකුම එක තෝරන්නේ. ඉතින් ලොකුම එකක් නැහැ.
1: බෑනේ කරන්නේ ඉතින්.
0: ඉතින් ප්‍රැක්ටිස් කරලා තිබුණේ අර විදිහට. ප්‍රැක්ටිස් කරලා නැහැ වෙනස් විදිහ දෙයකට. සමහර බල්ලෝ ඉන්නවා අපිට සමාජි හම්බෙන මේ වගේ බල්ලෝ. බල්ලෝනේ සමාජෙන්නේ. මිනිස්සු. හරි. ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ එකම විදිහට බලලා. ඒගොල්ලන්ට අමුතු දෙයක් දුන්නම ඒගොල්ලෝ මූණට මූණ බලා
1: ගන්නවා.
0: අර බල්ලෝ දෙන්න වගේ මූණට මූණ බලා ගන්නවා. ඒ හින්දා ඕන මේ මිනිස්සෙකුට ඒක බල්ලගේ කතාවෙන් අපි මේ ගත්තට නේද? ඕනම කෙනෙකුට මේ කියන අකරතැබ්බේ වෙන්න පුළුවන්. මොකද අපේ ඔළුව හැදිලා තියෙන්නේ ගොඩාක් වෙලාවට එක සිස්ටම් මේකට.
1: ඔව්. ඒ පැටර්න් එක වෙනස් වෙච්ච ගම ඩක් එනවා. සිස්ටම් එක
0: සමහර අය පුරුදු කරලා තියෙන්නේ එකම දෙයකට. ඒකෙන් එළියට එන්නම බෑ. ඉතින් එහෙම ගතියක් තියෙනවා.
1: ඔව්.
0: ඉතින් ඒ නිසා ඔයා බලන්න ඔයත් මෙන්න මේ જાතියේ බව්වෙද්ද කියලා. උදේ 8යි විනාඩි 7යි. මමත් ඔය සමහර තැන්වල ඔය කතාව මම මුලින්ම කියලා මටත් තේරුණා. මාත් මේ જાතියේ බව්වෙත්ත.
1: බව්වෙත්ත. වැඩ පුරන්නේ.
0: වා වා වා. අර බොඩි එකේ. අර සුදු බූල් බූල් තියෙන බොඩි.

0: මේ දවස්වල පැනවීමයි අරක්කුයි බොන්න එපා කියලා අපි කිව්වනේ. ඊයේ මං හවස යනකොට බාර් ළඟ කිසිම කෙනෙක් නැහැ.
1: අපි කියලා දෙය අහලා බලන්න.
0: මට පුදුම විදියට සතුරු හිතුණා.
1: බලන්න හැදියාව.
0: නෑ.
1: එහෙනම්
0: ඊයේ අපේ ගෙවල් ළඟ බාර් එකේ බඩු ඉවරයිලා.
1: මම අතිශය සතුටට පත් වුණා.
0: බාර් එකේ අයියලා බාර් එක අරගෙන ඉන්නවා ලොරිය එනකම් බලාගෙන.
1: ආ නේ.
0: කම්පැනි ලොරිය එනකම්.
1: සෑහෙන පාඩුවක් වෙන්නේ
0: නැහැ. මම මුලින්ම මාර ඉදිරිය සතුරු වුණා. ඒ කියන්නේ මේක දැන් අනිත් මාධ්‍යනුත් කියන්නේ. ලංකාවේ මාධ්‍ය පුවත්පත් ඔක්කොම කියලා දැන් ඉතින් මේ කාලේ එල්නිනෝ එකට මේ ලෑස්ති අපි කොවිඩ් කාලේ මතකයිනේ අපි කොහොනේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානියක් වෙනවා ඒ කාලේ මත්පැන් බිව්වොත් කියලා. ඒ හින්දා අපි ඇත්තටම ගෙවල් වලටම වෙලා හිටියා. වැඩි මුදලට ගත්තෙත් නැහැ නේද? සමහරු වැඩි මුදලට දෙන්න ඇහුවා අපේ.
1: අපි ගත්තේ නැනේ.
0: අපි කිව්වනේ එපා ඕනේ නැහැ. සෞඛ්‍යංශ කියන විදිහට WHO එක කියන විදිහට ඕනේ නැහැ. කොත්තමල්ලි බිබී ඉන්නම් කියලා. අපි හිටියානේ. ඒ හින්දානේ අදටත් මේ පණ පිටින් මෙතන ඉස්සරහා කතා කරන්නේ. නේද? ගෙවල් වල පෙරුවෙත් නැහැනේ සමහරු. මතකද?
1: ඔව් නෑ. එහෙම කරන්නේ
0: නෑ. පළතුරු වලින් එහෙම ගෙවල් වල නේද? මොකද්ද වඩියද අඩියද කියලා පෙරුවේ? හා. සමහර රටවල පෙරුව අපේ නම් පෙරුවේ
1: නෑ. නෑ නෑ ලංකාව එහෙම කරන්නේ
0: නෑ. අපේ නෑ. ඉතින් අපි හරි ඉක්මනට ඒවට අනුගත වෙන රට. ඒ නිසා මේ ඇතරම මං අදහවසත් බලාපොරොත්තු වෙනවා. එතන කවුරුත් ඉන්න එපා.
1: දැන් බාරේ කිය අය ඔයා වහගෙන ඉන්නවා නම් ඔයා ওই කියන එක අහගෙන ඉන්නවා නම් එන්න දෙන්නේ නැහැ ඔය පැත්ත බලන්න.
0: මං කොහොමද යන්නේ?
1: අනේ
0: මං කාවර යවනෝනේ. දැන් ශරීර සෞඛ්‍ය ගැන අපි නිතරම කතා කරනවා. ඔය කතා කරන අතර වාරේ අපිට තියෙනවා වයසත් එක්කෙන රෝග ටික.
1: ඔව්.
0: අරවා විහිඳා ගන්න ඒවන සල්ලි වලට අරන්.
1: ඔව්. කොහෙද යන්නේ මේ වෙහෙන්න වෙහෙන්න කියලා එන්නේ.
0: දාස් ගණන් වියදම් කරලා ඒ අපි හවසට මොකක් කරලා ලෙඩක් දාගන්න. දැන් මේ කියන ඒවා දැන් අවුරුදු 40 විතර එනකොට අපිට එනවා සියක් කොන්දේ අමාරුව, ධනේ සමාරුව, අතපය රිදෙනවා, joint pain.
1: ඔව්.
0: මේවට විසඳුමක් ඉතින් පේන තික්මානක තිබුණේ නැහැ. හැමදාම කරේ කාගේ හරි කොහේ හරි වෙද මහත්තයෙගේ තෙල් කුප්පියක් අරන් ඇවිල්ලා.
1: ඔව්.
0: මේක ගාගෙන අද ඉන්නෝ, හේ ඇඳට වෙලා ඉන්නෝ, පුටුවට වෙලා වාඩිලා ඉන්නෝ, ඒ නැගිටින කොටත් නේද?
1: ඔව්.
0: ආයි රිදෙනවා ඉතින්.
1: සමහරක් හිටේ තෙල් ගාපුවම එතන කළු වෙලා ඊට පස්සේ කාලයක් යද්දීනේ සමහර තෙල් වලට ඒ වගේ අසම්පතක් ඇති වෙනවා.
0: තෙල් බේත් කියන එක එපා වෙලා හිටපු වෙලාවක ෆැඩ්නා ඕතෂීල් කල්පනා කරා කොහොමද මේ ජොයින්ට්ස් පේන්නේ, එහෙම නැත්නම් සන්ධි වේදනාව වලට හරියටම හරියන විසඳුමක් දෙන්න කියලා.
1: ඔව්.
0: ඒගොල්ලෝ මේක ඒගොල්ලන්ගේ රිසර්ච් සෙන්ටර් එක සහ විශ්වවිද්‍යාල වල මේ සම්බන්ධ ඉන්න පර්යේෂණ කරන නේද?
1: ඔව්.
0: මේ විද්‍යාඥයෝ වගේ අය. ඒ විද්‍යාර්ථීන් මේ සියලු දෙනා ඔක්කොම එකතු කරගෙන බැලුව කොහොමද මේකට ස්වභාවික විසඳුමක් දෙන්නේ.
1: ඔව්. පාවිච්චි කරන්න හිතෙන්න දෙයක් වෙන්නත් එපැයි.
0: ඔව්. මෙන්න විසඳුම. තෙල් එකක් නෙවෙයි. මේක ගාගෙන ඕන තැන යන්න පුළුවන්. ප්‍රසන්න සුවඳක් තියෙනවා. ක්‍රීඩකීන්ට, ගෘහණියන්ට, වෘත්තිකීන්ට ඊට පස්සේ දැන් ඔය ශල්‍ය කර්මයක් එහෙම කරලා සුවය ලබමින් ඉන්න කෙනෙකුට ඕන කෙනෙකුට වයස අවුරුදු 18 වැඩි නම් කොහේ හරි ජොයින්ට් එකක් රිදෙනවා නම් මෙන්න විසඳුම ෆැඩ්නා ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
1: 1920ක් වැනි සුළු මුදලකට ආර මෙලදී ගන්න පුළුවන්.
0: ෆාමසි වලින්, සුපර් මාකට් වලින් ඕන තැනකින් ගන්න පුළුවන්. ඉතින් මේක 100%ක් ස්වභාවිකයි. ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කළා තමයි හදලා තියෙන්නේ.
1: සමහරක් විට හිතනවානේ ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරාම පොඩි අර ස්මෙල් එකක් එනවා කියලා. නෑ මේක එහෙම නෑ.
0: ඔව් දැන් තෙල් එකක් නෙමෙයිනේ.
1: ඒක ක්‍රීම් එකකුත් නෙමෙයිනේ.
0: ලොකුම වටිනාකම තියෙන මේක. ඕක ගාගෙන යනකොට
1: ඇඳගෙන යනවා.
0: සීට් එකේ බස් එකේ වarnා මෙතන ගෑවිනවා.
1: කඳ ගහනවා.
0: ඔක්කොේ හරි ඇල්ලුවම අතේ තියෙන තෙල් ටික හේ කොහේ හරි ගෑවිනවා.
1: ඔව්.
0: මිනිස්සු අපි තියා නිකන් නුරුස්සන බැල්මක් දානවා.
1: ඔව්.
0: ඔය කියන ඔක්කොටම විසඳුම තමයි ෆැඩ්නා ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් දීලා තියෙන්නේ. හරි. එහෙනම් ඔය ෆැඩ්නා ඕතෂීල්ඩ් ගාගෙන ඔයා දැන් මේ වෙනකොටත් ඔෆිස් එකට ගිහලා වැඩ කරනවා ඇති.
1: ඔව්.
0: කවුද දන්නේ? ඔයා මෙහෙම මේ වගේ දනිස් වලේ ඕක ගාගෙන ඉන්නවා.
1: ඔව්. ආ නගරේ ගංගේ ඉන්නවනේ බබා වගේ මුකුත් දන්නේ නැහැ වගේනේ.
0: ඔයා විතරයි දැන්. රයිට්. 8යි විනාඩි 19යි අපි මාක්ස් පෙන් ගෲප් එකට යන්න ඕනේ පොඩ්ඩක් ගිහිල්ලා එන්න. ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකට මේ දවස්වල බොහෝ දෙනෙක් සම්බන්ධ කරගන්නවා. ඉතින් අපෙන් අහනවා පුළුවන් ද හොඳ සුසුකම් තියෙන කොල්ල කෙල්ල ටිකක් එවන්න කියලා.
1: ඔව්.
0: මෙන්න මේ නම්බර එකට CV එකක් දාන්න.
1: 0767 769 තමයි ඔය CV එක දාන්න ඕනේ. ඇසුරුම් කරුවන්ටයි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ටයි තමයි මේ දවස්වල රැකියා අභාර්තු තියෙන්නේ.
0: දැන් ගෙදර ඉන්න කෙනෙකුට දැන් ජොබ් එකකට යන්න බෑ. ඔයාලා හිතනවා ස්වයං රැකියාවක් කරන්න.
1: ඔව්.
0: පුළුවන් කරන්න.
1: දැන්
0: ඩෝම කියන්නේ ලොකු මැෂින් එකක් නේ. ඔයාලට පුළුවන් ඔය තෙල් හිඳින යන්ත්‍රයක් තියෙනවා. දවාර කැමති විදියට ඔය නේද පොල් තෙල්. ඊට පස්සේ තල තෙල් වෙන්න පුළුවන්. ඔය ඕනම තෙල් එකක් හිඳින්න පුළුවන්. ගෙදර තියාගෙන පොඩියට බිස්නස් එක පටන් ගන්න. හා මාක්ස්මන් ගෲප් එක තමයි මේ මැෂින්ස් ඔක්කොම ලංකාවට ගේන්නේ. වල ෆැක්ටරි එකක් තියෙනවා නම් අන්න ඒ ෆැක්ටරි එකට ඕන කරන මැෂින් ටිකත් ගෙනල්ලා දෙන්න මාක්ස්මන්ලා ලෑස්ති. 0.117979 0.117979 තමයි ඔය කෝල් එකක් දෙන්න ඕනි. ඒ මාක්ස්පෙන් ගෲප් එක ගැන මතක් කරේ මොකද එදා ඉඳලා මීට අවුරුදු 15 විතර ඉඳන් එහා පැත්තට ගියාම මාක්ස්පෙන් කණ්ඩායම ලංකාවේ බොහෝ දෙනෙක්ගේ ජීවිත විශේෂම ව්‍යවසායක මානසිකත්වයක් තියෙන ඕනම කෙනෙකුට ඒත් එක්ක එකතු වෙලා ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කමක් තියෙන අන්න එහෙම වටපිටාවක් හදපු තැනක්. ඉතින් ඒ නිසා මාක්ස්පෙන් ගැන විශ්වාසය තියන්න ඔයාට පුළුවන් ජීවිතේ කොට දාගන්න.
1: මං ওই මාක්ස්පෙන් කියන නමට වඩා ඩෝම කියන නමට තමයි ආස.
0: ඒක වී කටන යන්ත්‍රය.
1: හරි හොරතල් මේන.
0: ඔයත් යා වී ගෝණිය වගේ. ඔයාලට කැමැත්තක් ඇති කියන්නේ සාමාන්‍යයෙන්.

0: ඇහෙදෝර ගගේ කල නහි නහදමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374 තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය
7: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within 100 watts in a Rhino Premier Roofing Sheet. Fetty Stress and Hall. 13.96 amatanna.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගදී දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579
3: උදේ 8 වෙනාඩි 30
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: තුම්මුල්ලේ පෙම් කරන්න ඕනෑ ඔතනින් තව පොඩ්ඩක් ඉස්සරහටවනම් විහාර මහාදේවි පාක්කෙකි.
1: බෑනි.
0: ඇයි?
1: බෑනි.
0: ඒක බෑද?
1: බෑ.
0: තහනන්ද?
1: දැන් පොඩි ළමයි ඉන්නවා කියලා එළවනවා.
0: විශිල්ල ගහනවා.
1: අතින් ඇල්ලුව ගමන් සිගරට් විශිල්ල එක ගන්නවා.
0: ලව් කරන්නවත්
1: බීච්චකට යන්න බෑ පොඩ්ඩම
0: බීච්චකට යන්න බෑ තල්ලිල්ලනයන බීච්චකට යන්න බෑ අන්නාසි විකුණ
1: අනිවාරෙන් ගන්න ඕනනේ
0: එහෙම තියෙනවා මට මේ ළඟදි වුණා මේ ළඟදිනේ ගොඩක් කාලෙකට කල
1: තව පොඩ්ඩෙන් ඉවරයි
0: ඉගෙන මනුස්සෙක් කාව ළඟට ඇවිල්ලා මේ මට මේ කියා කර ඉල්ලුවා මගේ අතේ රුපියල් 500 කලයක් කියලා තිබ්බා ඒ කියන්නේ අඩුම හරිද
1: ආහ්
0: මං කව මගල මාරු නෑ මේ 500ක් තියෙන කියලා එයාට කෙලිමුක දෙන්න මාත් මං මාතල මොඩර්න් ඉංගන්නු ඉන්නේ හරි ඇඩ්වාන්ස්
1: සහ දැන් කාසි ගන්නෙ නැහැ
0: ඔව් තව ටික කාලෙකින් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් ගන්න නේ
1: සල්ලි නැහැ කිව්වොත් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න කියන කයයි
0: හරි මේ අපි යමු ජපානේ පැත්තට ජපානේ සත්ව උද්‍යානයක ඉන්න යෝධ ඉබ්බෝ දෙන්නෙක්ගේ පොඩි ෆයිට් එකක්.
1: ඈ?
0: ඔව් කාලෙකට කලින් මේගොල්ලෝ කෑම ගන්න වෙලාවකදී, ඒ කියන්නේ මේගොල්ලෝ පොඩි කාලේ වගේ.
1: හරි.
0: කෑම ගන්න වෙලාවක දෙන්නට දෙන්න පොඩ්ඩක් ඇඟේ හැප්පිලා හම්බෙන් වගේ.
1: හ්ම්.
0: ඇඟේ හැප්පිලා දැන් මේ සිදුවීම අවුරුදු 120ක් පරණ සිදුවීමක්.
1: ආහ්.
0: අවුරුදු 120කට කලින් තමයි මේ ඉබ්බෝ දෙන්න ඇඟේ හැප්පුණේ.
1: හරි.
0: අදටත් මුන් දෙන්න කන්න ගියාට පස්සේ රණ්ඩුවත් ආවා.
1: අයියෝ ඔක්කද කියලා හන
0: මිනිස්සු නේද මිනිස්සු වගේ තමයි සමහර සත්තු ඉන්නවා හැමදේම මතක තියාගෙන ඉන්නවා මේ වසර 120කට වඩා වැඩි කාලයක් දිවෙන රණ්ඩුවක් අන්තර්ජාලය පුරා මේ ප්‍රවෘත්තිය වේගයෙන් ප්‍රචලිත වෙලා යනවා
1: හරි
0: ඉතින් මේ විනාඩි කීපයක් හැමදාම දැනටත් අද උදේත් කෑමට ආවට පස්සේ විනාඩි කිහිපයක්
1: ඒ කියන්නේ කෑම ගන්න වෙලාවට තමයි රණ්ඩු යන්නේ.
0: ඔව්. බෙල්ල දික් කළා නිකන් පොඩි අර අපි කියන්නේ පුම්බලා ම්ම් දානවා වගේ ගතියක් තියෙනවා. ඊට අමතරව හිටුව ගාම් පිටිපස්සේ පාද දෙකෙන් ඉස්සලා ඉස්සරහ දෙකෙන් ගහ ගන්නවා.
1: ඈ?
0: ඔව්. ඒක නම් බොරුවක් වෙන්නේ නැති.
1: ඒක නේ බෑනේ.
0: ඒක නේ අරන් මේ කතාව
1: ලස්සන කරන්න වගේ
0: කන්නේ. ශෝක්තිය. ඈ? කවුරුහරි මේ කතාව ඉතින් දැන් ගොතලා අද දක්වා අරගෙන එනකොට තියෙන ඕනේ කැලී ටික.
1: රහස් කෝච්චිය වගේ.
0: බොරු ඈ? මේවනම් බොරු කොහොම හරි මේ
1: වලියත්
0: ඔව් ශාරීරිකව පව පහර දෙනවා කියලා කියනවා ඉතින් මේක කාලයක් තිස්සේ ඇතිවෙච්ච වෛර බඳ ගැනිල්ල ඉතින් ඉබ්බා කියලා කියන්නේ තන්නේ හැම සතෙක්ලු
1: සමහරක් කිරුව සත්තුවත් ඉන්න හින්දා වෙන්න බැරිද
0: වෙන්න පුළුවන්
1: කියන මිනිස්සුමනේ වැඩිපුර දකින්නේ
0: ඔව් ඒගොල්ලෝ රණ්ඩු වෙන හින්දා මේගොල්ලෝත් රණ්ඩු වෙනවා වෙන්න පුළුවන්
1: වෙන්න පුළුවන්
0: හරි මම නම් කියන්නේ මේ අයව පොඩ්ඩක් නිදහස් කරලා වෙන පරිසරයක ගිහිල්ලා දාලා බැලුවොත් හරි. මොකද මේ දෙන්න විතර රණ්ඩු වෙන්නේ මේ ඉබ්බෝ වෙන ඉබ්බොත් එක රණ්ඩු වෙන්නේ නැහැලු.
1: අහ මේ දෙන්නම විතරයි.
0: සංසාරේ මොකක් කරේ නේද? ප්‍රශ්නයක් වෙන්න ඕනේ. හරි.
1: පතාගෙන ආපු රණ්ඩුවක්.
0: අතයි විනාඩි 37යි වෙලාව සේ ටයර් එක ගැන මතක් කරන්න ඕනේ. සේ ටයර් එක කියලා කියන්නේ ඔයාට ඉබි ගමන නෙමෙයි. ඔයාට කුරුල්ලෙක් වගේ වාගේ ස්කූටර් එකෙන් පියවලා යන්න පුළුවන්. වැඩිපුර කිලෝමීටරයක් හරි යන්න ස්ටැබිලිටි තියාගෙන ඩ්‍රයිව් කරන්න හොඳ බෙන්ඩ් එකක් ගන්න එතකොට වෙට් රෝඩ් එකක ඩ්‍රයිව් කරන්න ලංකාවේ මේ වෙලාවේ මාකට් එකේ තියෙන හොඳම ටයර් එක දැන් මේකේ සිය ටයර් එක කියලා කිව්වම මේ ටයර් එක කොහොමද අනිත් ඒවා වෙනස්
1: වෙන්නේ
0: අපි කියවනේ මේක දැන් ඔය තියනවා කියලා ත්‍රෙඩ් පැටර්න් එක මේ ත්‍රෙඩ් පැටර්න් එක නිසා එක්ස්ට්‍රා මයිලේජ් හරි ඒක හරි ඊට පස්සේ තව තියෙනවා මේකේ ඔය ස්ටැබිලිටි තියාන ග්‍රිප් එක හොඳට තියාන ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙන්නේ මේකේ තියෙන මේ කට්ට සහිත ටයර් එක කියන්නේ මේ මතු පිට වගේම තමයි තව එකක් කියන්න ඕනේ මේකේ තියෙන බිගර් සෙන්ටර් බ්ලොක් ඒරියා එකක් ඒ නිසා ලිස්සන් නැතුව ග්‍රිප් එක හොඳට තියාගන්න පුළුවන් ඊට පස්සේ ඇඟිවුල ග්‍රූ ඩිරෙක්ෂන් සහ ඉම්ප්‍රූව් ඇක්වා ප්ලෑනින් කියලා කියන්නේ වැසි දිනවල පාරේ තියෙන වතුර ලේසියෙන් ඉවත් කරලා වෙට් රෝඩ් එකේදී හොඳට යන්න පුළුවන් තාක්ෂණය. ස්ටිෆර් ෂෝල්ඩර් බ්ලොක්ස් විත් ඩයමන්ඩ් නර්ලින් කියලා කියන්නේ භයානක වංගුවකදී උපරිම පාලනයක් දෙනවා. ඊට වගේ ඊට පස්සේ ඒ වගේම තමයි ප්‍රීමියම් ලුක් එක. ස්ටයිලිෂ් බයික් එකක් මේක. ඔයාගේ බයික් එක ස්ටයිලිෂ් ටයර් එකත් එහෙමයි. ඉතින් වඩ ගන්න පුළුවන් කමක් තියෙනවා. සීට් කියන නමින් ග්‍රිප් X5 සහ සූම් X5 තමයි ටයර් දෙක. ඒ වගේම අපිට මෙතනදි මතක් කරන්න පුළුවන් රයිනෝ රූෆින් ඔය ෂීට් එකේ තියෙන විශේෂත්වය ගැන රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක මේක අපි කිව්වේ මැටිලේර් එකක් යටින් මැටිලේර් එකක් කියලා කියන්නේ ෂීට් එක උඩින් රත් වෙනකොට ඒකේ උණුසුම කන්ට්‍රෝල් කරනවා.
1: ඔව්.
0: එතකොට උණුසුම දැන් රෑට එහෙම ෆෑන් එකක් කියම නැතුව නිදා ගන්න පුළුවන්.
1: බෑන්.
0: බෑ ෆෑන් දාලත් දාඩිය දාන. එහෙනම් ගොඩක් අය AC එකක් හයි කරගන්න. දවාලකට උනත් දවල් හැම වෙලේම AC දාගෙන පැය 24 වින්න බෑනේ.
1: බෑනේ.
0: ඊට පස්සේ විදුලි බිල එනවා දවසේ අපේ මාසික කෑම බිලට වැටිය.
1: ඔව්.
0: ඒ නිසා ඒවත් බලන්න ඕනේ. හරි වාඩ පුළුවන්කමක් තියෙනවා ෂීට් එකෙන් මේක කන්ට්‍රෝල් කරගන්න. ඉතින් මැටිලේර් එක වගේම ඉහලින් තියෙනවා ජල විකර්ෂක ආලේපනය. ඒ නිසා වාඩ පෙනුම ගැන ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. පෙනුම හොඳට පවත්ව ගන්න පුළුවන්කමක් තියෙනවා. දියසෙවල පාසි බැඳෙන්නේ නැහැ. දුර්වර්ණ වෙන්නේ නැහැ. ඒ උඩ පැත්ත. යටි පැත්ත ලස්සනකුත් එක්ක තමයි අර කියන විදිහට උණුසුම කන්ට්‍රෝල් කරන්නේ. රයිනෝ රූෆින් ප්‍රීමියම් අවුරුදු 60කට වැඩි විශ්වාසයක් එක්ක. ඒ වගේම පැල්වත්ත නිෂ්පාදන ගැන කතා කරනකොට අයිස්ක්‍රීම් වර්ග කීපයක් තියෙනවා. ඔයා දන්නවා මේ අයිස්ක්‍රීම් කියලා ගොම අපි හැමතිස්සෙම කැමති කන්න වැනිලා චොක්ලට් ස්ට්‍රෝබෙරි නේ.
1: අනංගස් බ්ලූබෙරි.
0: ඔව් කාලම එපා වෙලානේ මේවා. හරි. ඉතින් බටර් ස්කොච් බ්ලූබෙරි වගේ වට යන්න පුළුවන් කමක් තියෙනවා. බනානා මැංගෝ එතනින් එහාට ගියාම ඔයා කැමති ඕනම විදිහේ රසයකින් ටේස්ට් එකට දැන් පැල්වත්ත අයිස්ක්‍රීම් එක ගන්න පුළුවන්. ඔයා ළඟම තියෙන සුපර් මාකට් එකට යන්න කැමති විදිහට ගන්න පුළුවන්. ඉතින් යෝගට් ගන්න ගියත් එහෙමයි. යෝගට් එකත් ප්‍රමිතිගත යෝගට් එකක් තමයි පැල්ලත් යෝගට් එක කියලා
1: කියන්නේ.
0: 8 විනාඩි 40.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා.
2: ඉවරයි. TVS Sport 110 petrol liter එකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.

0: ලකඩ රේඩියෝ ITN
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: මට සමහරලාට හිතෙනවා මම දුටු ගැමුණු රජුරුවන්ගේ කාලේ අනුරාධපුරේ හිටපු දසමහා යෝධයෝ ඉන්න කාලේ හිටපු ඒ කාලේ ඒ රාජධානි ආශ්‍රිතව පොඩි තේ කඩයක් කරගෙන හිටපු කොල්ලෙක්
7: කියන්නේ. අයියෝ ටිකක් එච්චර ඈතකට යන්න හිතුනේ.
6: නෑ මට එහෙම හිතෙන්න හේතුව මම වැඩිපුරම කැමති අනුරාධපුරේ යන්න.
7: හා? ඇයි?
6: අනුරාධපුරේ කියලා දැන් මේ කියන වෙලාවෙත් මගේ ඇඟේ නිකන් මොකද්ද වෙනව?
7: මොකක් හරි ලෙඩක්ද?
6: නෑ මට එහෙම තියෙනව ඇත්තටම. හා? සත්තකෙම තියෙනව.
7: සිරාට.
6: මම කැමති අපේ ගෙදරට පස්සේ වැඩිපුරම යන්න කැමති අනුරාධපුරේ. කමාර වැඩක්. දැන් මම හිතන්නකෝ මම පිටකොටුවට ගියා කියලා මොන හරි ගන්න. අනුරාධපුර බස් එකක් නැග්ගොත් මට හිතෙනවා ඒක නගින්න.
7: නැග්ගොත් නෙවෙයි දැක්කොත්.
6: ඔව් දැක්කොත්. දැක්කොත් මට
7: හිතෙනවා.
6: නගින්නේ නැහැ. නගින්න හිතෙනවා. දැන් මෙහෙම අපි හිතමු ටීවී එකේ ඇඩ් එකක් යනවා කියලා අනුරාධපුරේ ගියන්. මට හිතෙනවා නේ දැන් යන්න තිබ්බන හොඳයි කියලා.
7: ඒක වඩ හිතෙන දෝගඩියක් චෙක් කරගත්තොත් හොඳයි කියලා.
6: නෑ මේක මගේ ආලෝ කියනවා. මානසික ලෙඩක් කියලා. ඔව්. මේකට කියනවලු මෙන්න මේක.
7: මොකද්ද?
6: මන් දන්නේ ඇත්තද බොරුද කියලා මගේ යාළුවෝ කියන්නේ. මේකට කියනවලු බින්නෝන් මාදිය කියලා.
7: මොකක්?
6: බින්නෝන් මාදිය.
7: බින්නෝන් මාදිය.
6: ඔව්. මන් දන්නේ හරිද වැරදිද කියලා මගේ යාළුවෝ කියන්නේ.
7: හරි.
6: මේක ඇවිල්ලා DID කියලා වෙනමම රෝගයල්ලු.
7: ආ.
6: ඒ කියන්නේ ඩිසෝසියේටිව් ඩෙන්ටිටි ඩිසෝඩර්.
7: ඩිසෝඩර්.
6: අනේ මන්ද බොරුද මන්ද? මට මේ මැසේජ් එකක් දාලා මගේ යාළුවෙක් මේ ළඟදී කියලා තිබ්බා. උඹට තියෙන අද්භූත මානසික රෝගයක්
7: කියලා. තේරෙන්නේ. වටරෝ කියලා වේවත්.
6: ඒකනේ. ඒ කියන්නේ ශිසෝ පෝනියා වගේ නමක් එන්නේ.
7: මේ හරියට නම දැන් ඔයා නම් තුනක්
6: විතර කියනවා. නෑ නෝන් මාදේට ඔය කියන්නේ විද්‍යාත්මක නමක් තියෙනවා නේද? ඉංග්‍රීසියෙන් කියනකොට.
7: ඔව්.
6: අර ෆෝබියා වගේ.
7: හරි ඒක හරි.
6: අනේ වගේ. හරි. කොහොම නමුත් ඔයා දැකලා ඇති හිටපු ගාන සමහරු කියනෝ මම තමයි දුටු කැමුරු රජුරු. මම තමයි විෂ්ණු දෙවියන්ගේ වයිෆ්.
7: අර කාලෙකට කලින් ගාවේ එයාද දන්නේ නැත්.
6: මම තමයි රාවණා රජුරු.
7: රාවණාගේ නංගි.
6: එහෙම කියනවා. අන්න එහෙම කියනවා. හරි. ඒ අන්නේ එහෙම කියන අය. හරි. මේ අතරේ තමයි මෙන්න මේ කියන රෝග ලක්ෂණ
7: තියෙන්නේ.
6: මොනවද මේකේ රෝග ලක්ෂණ?
7: මොනවද?
6: අර වගේ එකපාරට මම අහවලා අය. මට මේ කාලේ මෙහෙමයි හිටිය අය.
7: මට බලයක් තියෙනවා.
6: මට බලයක් තියෙනවා අය කියලා කියනවා. මේගොල්ලෝ හරි පොසිටිව් හැබැයි. හරි. හැබැයි නෙගටිව් අයත් ඉන්නවා. හොඳ නරක කියන එක නෙවෙයි. පොසිටිව් කියන්නේ සාමාන්‍ය කෙනෙකුට නැති දේවල් මේ අයට තියෙනවා. උදා මේගොල්ලෝ අමුතු කටහඬවල් වලින් කතා කරනවා. දැන් මට එකපාරට තියෙනවා දුටු ගැමුණු රජුරෝ ඒ කතා කරනවා. නන්දි මිත්‍රා. ඒක නම් නිකන් කෝර්ලේ මහත්තයා. මුවන් පැලසි පිනා වගේ හිටු ගා මුවන් පැලසි පිනා වගේත් කතා කරා.
7: අර කලින් ඩොක් එකේ ඔය බල්ලෙක් වගේ බිරුව.
6: අන්නේ. නෙගටිව් කියන්නේ සාමාන්‍ය කෙනෙකුට තියෙන දේවල් මේ අයට නැති වෙනවා. ඒ කියන්නේ මේ මේ මේ මේ රෝගයේ තියෙන අයට හැංගීම් දැනෙන්නේ නැහැලු.
7: ඈ?
6: මට නම් ඒක කිසි අඩුවක් නැහැ. ලියංගි පිටයි. හරි. ඉතින් ඒ නිසා මේකට මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා බේත් ටිකක් ගන්න කියලා තමයි
7: කියන්නේ.
6: ඉතින් මේ වගේ සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැති දේවල් මෙයාලට පේනවා කියලාත්
7: කියනවා.
6: අමුතු රූප පේනවා, අවතාර වගේ දේවල් පේනවා. මේ මේ මේ ඔක්කොම නිකන් මනස්ගත සමාජගත කරනවා කියලා හිතන්න එපා. මෙහෙම රෝගයක් තියෙනවා යයි යම් යම් තැන්වල සඳහන්
7: වෙනවා. සමහරකට අර ඒගොල්ලෝ හිතාගෙන ඉන්න විදිය හින්දා ඒගොල්ලන්ට රූප පේනවා වෙන බැරිද?
6: අනේ වන්දා.
7: එහෙම පේනවා කියලා හිතෙනවනේ ඒගොල්ලන්ට.
6: සමහරු ඉන්නවලු මෙහෙම. දැන් කඩේකට ගියා කියලා දැන් කඩේ ඉන්න ඔක්කොම වන්දියා බලන් ඉන්නවා කියලා හිතෙනවලු. දැන් ඔයා බස් වලට හිටගෙන ඉන්නකොට ඔයාලා හිතෙනවලු හැමෝම මගේ දිහා බලන් ඉන්නේ. ඇයි වෙන වැඩක් නැත්ද? මේක 2022 දී එක්සත් රාජධානි වල කෙනෙක් තමන්ගෙම තාත්තව මේ කියන ඒ කියන්නේ ඔය ඔය කියන අවස්ථාවකේ මානසිකත්වයේ උඩටම ඇවිල්ලා තමන්ගේ තාත්තව නැති කරලා දාලා තියෙනවා. එයා ඒ කාලේ හිටපු ඔය මේ අපි හිතමුකෝ ඇලෙක්සැන්ඩර් රජු වගේ කෙනෙක්.
7: හරි.
6: එයාටයි බැහිලා තියෙන අන්න එහෙම කවුරු හරි සේනාධිනායකයෙක්.
7: බැහිලා තියෙන.
6: ඒ බැහිලා වගේ ඒ අවස්ථාව. එයා එවිල් හිතලා තිනවා එයාගේ අතේ කඩුවක් තියෙනවා කියලා. ගෙදර තියෙන කිචන් එකේ තියෙන පිහි අතේ තියාගෙන එයාගේ තාත්තව මරලා දාලා
7: තියෙනවා. තියෙන.
6: එයාගෙන් අහලා තිනවා මොකද්ද ඒ උනේ කියලා. එතකොට එයා කිව්ලු මට ඒ වෙලේ මට මෙන්න මෙහි අහවල් කෙනා වගේ මාව දැනුනේ. මගේ ඉස්සරහා හිටියේ මාත් එක්ක යුද වදින්නා වූ ප්‍රතිවාදී සටන්කරුවෙක්. ඇත්තටම ඉඳලා තියෙන එයාගේ තාත්තා.
7: තාත්තා. හැබැයි ඔකානේ පැත්තර ගන්නත් පුළුවන් නේද? මොකද දෙන්න තරහක් තියෙන නිකන් ඒක.
6: මේ
7: පිටින් දාන්නත් පුළුවන්.
6: එනනේ තමන්ගේ තාත්තා කියන කාරණා ඉතාම සංගීතී කාරණාවක්.
7: ඔව්.
6: නෑ කවුරුන ජීවිතයක් නැති කරන්න බෑ.
7: නෑ නෑ ඒකනේ.
6: ඉතින් ඒ නිසා මාත් එක්කුණත් පරිස්සමින් ගැට්ටිය.
7: මම පොඩක් ඈත්ලා ඉන්නම් කොයි
6: එක. මට මේ ලාර වගේ පේන්න ගත්තා. බොර්ගියන් උනේ මගේ සමහර යාළුවන් මට ලාර වගේ තමයි පේන්නේ. ඒ දින්ද පරිස්සමයි.
7: අර ඔෆිස් එකෙත් එහෙම සීන් එකක් තියෙනවා නේද?
6: ඉන්න ඉන්න මේ ඔෆිස් එකෙත් මට ලාරල කීප දෙනෙක් ඉන්නේ. මොදුට ගෙමුන් නම් ඒගොල්ලෝ එලාරල තමයි. හරි. මේ සමාවෙන්න මේ ඉතිහාසයේ මේ අල්ලගෙන අපි hina වුණා නෙමෙයි හාසියට ලක් කරා නෙමෙයි. සමහර තැන් එහෙම තියෙනවා. සමහර මානසික මට්ටම් තියෙනවා. ඉතින් ඒ නිසා
7: කාලෙන් කාලෙට බිහි වෙන්නේ ඒ වගේ කට්ටිය.
6: ඔය ඉතින් ඒක මේ ඇත්තටම මේ ලෙඩක්. ඉතින් මමත් ලෙඩෙක්.
7: අපි අනුකම්පා කරමු.
6: ඒකනේ මං කියන්නේ මට අනුකම්පා. හරි. මේ පැය යන්න ඕනේ.
7: යා.
6: මේ යන කලින් සීටාර් එක ගැන පොඩ්ඩක් කතා කරලා යන්න. සීටාර් එක දාන්න. හා. Grip X5, Zoom X5.
7: හරි.
6: වැඩිපුර එක්ස්ට්‍රා මයිලේජ් එකක් හරි පදින්න පුළුවන්.
7: හරි.
6: වැස්සෙල ඉස්සන්නේ නැහැ. හොඳ බෙන්ඩ් එකක් ගන්න පුළුවන්. Grip වෙන grip එක හොඳට තියෙනවා. Stability තියන් drive කරන්න පුළුවන්. ඉතින් හොඳ stylish පෙනුමක් තියෙන ටයර් එක තමයි. මොකද?
7: සීටාර් කියලා කියන්නේ.
6: Right. මේ පැය යනකොට මතක් කරනවා Vijay Products ගැන. අදත් දවල් 2 යනවා ලෑස්ති වෙනවා නම් කුළුබඩු ලෝකයේ අංකයේ ජාත්‍යන්තර ප්‍රමිතිය විජය නිෂ්පාදනය.

0: වෙලාව පෙරවරු 9යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
2: ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත් මෙන්ම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කද ඒ අතර වනවා. උතුර උතුරුමැද වයඹ සහ මධ්‍යම පළාත් මෙන්ම රත්නපුර මොන්රාගල හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අවියායුධ අත්හැරීමට හමාස් සංවිධානය එකඟත්වය පළ කර තිබෙනවා. ඒ අනුව ගාසා සාම මණ්ඩලයේ ඊට අනුකූලව කටයුතු කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. නෙළ ප්‍රකාශනය කඩිනමින් නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. පලස්තීන රජයා පිහිටුවීම සඳහා වන වැඩපිළිවෙලේ මූලික අදියරක් අවසන් කිරීමට හැකි වූ බවයි ඇමරිකාව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු මතයක් ප්‍රකාශ කර නැහැ. මෙලඟ ලක්කඳ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
3: 24 පෑම සිරුවෙන් ලක්ක

0: නවේ විනාඩි පහයි අපි අලුත් පැයකට එනකොට මේ වයස අවුරුදු දෙකට කලින් වයස අවුරුදු දෙක කියන සීමාවට එන්න කලින් සීනි පරිභෝජනයේ සීමා කළොත් සෞඛ්‍යයට දිගුකාලීන වාසි තියනවා කියලා අධ්‍යයනයකින් හෙළි වෙලා
1: තියෙනවා.
0: ඒ කියන්නේ වයස අවුරුදු දෙකට කලින් දැන් අපේ ළමයි පොඩි කාලේ ඉඳන් චොකලට් කනවා අයිස්ක්‍රීම් කනවා පැණි රස දාපු කෑම ඕන තරම් කනවා. දැන් මේ වයස අවුරුදු දෙකට කලින් සීනි පරිභෝජනයේ සීමා කළොත් මොළයේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න විශේෂම ඩිමෙන්ෂියාව වැළදීම වගේ දේවල් වලේ ඒවැය අවදානම අඩු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා කියලා පර්යේෂණයකින් අනාවරණය වෙලා තියෙනවා. දැන් කාට හරි ඩිමෙන්ෂියා කියලා ඉතින් ඒගෙන ඔගොල්ලෝ පොඩි කාලේ මාර විදියට පැන්රස කාලා
1: තියෙනවා
0: කියලාත් උපකල්පනය කරන්න පුළුවන්. මේ අධ්‍යයනය සිදු කරලා තියෙන දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එක්සත් රාජධානියේ සීනි සලාක ක්‍රමය අවසන් වීමත් එක්ක ජනතාවගේ සීනි පරිභෝජනය හදිසි ඉහළ යාම පදනම් කරගෙන වඩ මතක නම් 1953 මතක් වෙනකොට අපි
1: හිටියේ
0: සැප්තැම්බර් මාසේ සීනි සලාක ක්‍රමය අවසන් වුණා.
1: හරි.
0: සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෛනික සීනි පරිභෝජනය ග්‍රෑම් 41ක්. හා. ග්‍රෑම් 41 ඉඳලා ග්‍රෑම් 80 දක්වා ඒ කාලේ ඉහළ ගිහිල්ලා තියෙනවා. කියන්නේ භාගයට භාගයක් ඉහළ ගිහිල්ලා.
1: ඒකනේ.
0: ඒ එකක් වගේ තව ගුණයකින් ඉහළ ගිහිල්ලා. එක්සත් රාජධානියේ ඔය මේ තිබුණා ව්‍යාපෘතිය ඒකට සහභාගී වෙච්ච පුද්ගලයෝ 65,000කට ආසන්න පිරිසකගේ දත්ත විශ්ලේෂණය කළා. මේ පර්යේෂණය මගින් වයස අවුරුදු දෙකට කලින් සීනි සීමා වෙච්ච පරිසරයක හැදුණු වැඩුණු පුද්ගලයොන්ට ඩිමෙන්ෂියාව වැළඳීමේ අවදානම 23%කින් අඩුයි කියලා
1: හොයාගත්තා.
0: එතකොට අනිත් අයට මේ ඉඩිමෙන්ෂියා වගේ තත්ත්වයන් වලට ගොදුරු වීමේ සම්භාවිතාවක් තිබිලා තියෙනවා.
1: හරි.
0: ඉතවා හිතන්න අපි මේ සීනි පරිභෝජනය ගැන අපි දන්නවා දිය වැඩියාව ගැන කතා කරනවා. දැන් දිය වැඩියාව කියලා ගුවම ඉතනින් හැර තව ප්‍රශ්න ගොඩක්.
1: ඔව්.
0: يعني කෙලින්ම පැකේජ් එකක්නේ.
1: ඔව්.
0: ඉතින් මේ වගේ දේවල් සම්බන්ධව මේ විශේෂඥයින් මේ කියන කාරණාව සම්බන්ධව අපිට ආයෙත් හිතන්න වෙනවා. සීනි අඩුවෙන් ආහාරයට ගැනීම ඩිමෙන්ෂියාව ඍජුවම වළක්වනවා කියලා නිශ්චිතව තහවුරු කරගන්න පුළුවන්ද කියලා මේ විද්‍යාඥයින්ගෙන් යම් ප්‍රශ්නයක් ඇහුවා මාධ්‍යවේදියෙක්.
1: හා.
0: කිව්වා නෑ එහෙමම බෑ.
1: හා.
0: නමුත් පර්යේෂණයට සහභාගී වෙච්ච පුද්ගලින් හැම වෙලේම කොච්චර සීනි ප්‍රමාණයක් පරිභෝජනය කළාද කියලා නිශ්චිතව නොදන්න නිසා ඒකට හරියට අරහ. يعني 100%ක් හරියට කතාවක් නෙමෙයි මේගොල්ලෝ උපකල්පන තමයි කළා තියෙන්නේ. කොමර 1940 සහ 50 දශකවල ඉපදිච්ච පුද්ගලීන්ගේ දත්ත මත පදනම් වෙලා තමයි මේ ප්‍රතිඵල වර්තමාන දරුවන්ට ඍජුවම අදාළ කරගන්න මේගොල්ලෝ මේ සොයා බැලීම් කරමින් ඉන්නේ. මොකද දැන් අද කාලේ ඉපදින දරුවන්ගේ නේද උපදිනකොට බර ඒ අයගේ පරිසරය මව පියාගේ ජානමය ප්‍රශ්න මේවත් ගලපන්න බෑ.
1: ලෙඩත් අරගෙන මෙනවනේ.
0: ඔව් ඒ නිසා පොඩ්ඩක් මේව ගැන තවදුරටත් පරිශන කරනවා කියලා
1: කියනවා.
0: නමුත් සීනි පරිභෝජනය හොඳ නෑ කියන එක නම් මේගොල්ලෝ තක්කෙටම කියනවා.
1: ඔව්.
0: ඒක පොඩි දරුවන්ගේ ඉඳලා පුළුවන් නම් අඩු කරන්න කියලා කියන. හැබැයි වැඩිහිටි අපිට සීනියක නිකන් තේ එකක් හදනකොට සීනි තියෙන්න ඕන අර කටේ ඇලින ගන්නට.
1: ඒ කියන්නේ තේකට නෙවෙයිනේ සීනි දාන්නේ.
0: ඔව්.
1: සීනියකට තමයි තේක දාන්නේ.
0: එහෙම
1: තියෙනවා.
0: ඔව්. අර ඒ නිසා පොඩ්ඩක් හිතන්න ගෙදර තේ එකක් හදනකොට උනත් අනවශ්‍යයි. අර අල්ලට පොඩ්ඩක් සීනි ටිකක් අරගෙන ගියා නම් ඕක ගන්න පොඩ්ඩක් මං හිතන්නේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන්.
1: ඔව්.
0: හැබැයි එතකොට හිතනවා පොඩිය අපු අල්ල කකා තේ බොන.
1: හීයෝ.
0: නෑ ගොඩි
1: නේ.
0: නෑ එහෙම ගලත් සමහරුන්ට මේක කන්ට්‍රෝල් කරන්න බෑ.
1: බෑ නිකන් අල්ල වැහෙන්න ගන්නවනේ.
0: ඔව් සමහර ඉන්නෝ කේක් කෑල්ලක් කාලා තව පැණි රස මොනව හරි කාලා තව හොඳට සීනි දාපු ප්ලේන්ටියක් බොන. නේ. ඔයි බත්වලත් ඔය ප්‍රශ්න ටික තියෙනවා.
1: ඔව්.
0: ඒුණාට ඉතින් බත් නොකා ඉන්න බෑනේ.
1: බෑනේ.
0: පිටිසහිත ආහාරවල කොහොමද තියෙනවනේ. එහෙනම් අපි සාපේක්ෂව අඩු එකක් නේ පාවිච්චි
1: කරන්නේ.
0: මේ අපේ පරිභෝජනයට ගන්න. ඉතින් ඒ නිසා ටිකක් කල්පනාවෙන් අදත් ඔයා අද බලන්න මවිට ගුණන් ඩේලි ඔක අඩු කරගන්න.
1: උදේට කාපු වෙලාවෙ ඉඳන් බලන්න මොනවාද සීනි වැඩිපුර කෑවේ කියලා.
0: ඔය මෙෂර් කරගන්න පුළුවන් දැන් මැෂින්ස් එහෙම තියෙනවා. දැන් කෑවොත් මේ වෙලාවේ පැය කාමාරකින් සීනි ප්‍රතිශතය කොහෙද
1: තියෙන්නේ?
0: එහෙමත් පුළුවන්.
1: ඔයාගේ කීයද?
0: මම දන්නේ නැහැ මට. මං ඒ ගැන හිතන්නේම නැහැ. මොකද මං ඒක කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. මං සීනි දාලා තේ බොන්නේ. මම සාමාන්‍යයෙන් අරක්කුටිකක් බොන්න මනුස්සේ
1: අනේ දෙයියගේම පිට මොනවට කතා කර

0: නවය විනාඩි 48 නෙවෙයි 18යි.
1: කද්ද මොකද්ද මේ වෙලා තියෙන්නේ?
0: මං කිව්වනේ මම දැන් මේ වෙලාවේ ඉන්න අනුරාධපුර.
1: හරිම භයානක නක්.
0: අපේ රාජධානියට දැන් 9:48.
1: ඒ කියන්නේ අනුරාධපුරයට වෙනම වෙලාවක්ද?
0: ඔව් දැන් අපිට ඉර මුදුනේ ඉක්මනට මුදුන් වෙලා. අපි රාජධානියක වැසියෝ.
1: ඔව්.
0: හරිනේ. ක්‍රිමිරාජ නිෂ්පාදන.
1: හරි.
0: රජතුමාට බඩේ අමාරුවක් ඇද්දම මං ඉක්මනට ගිහිල්ලා ක්‍රිමිරාජ කරල් දෙකක් දීලා මෙහෙම දෙයි ඇඹුල් ටිකක් දාලා රාජමෙහෙසියට එන්න කියලා. ඒ කාලෙත් එහෙම තමයි. දැන් බලන්න ඒ කාලේ ඔය රජ කාලේ රජ කතාවල තියෙනවා. ඒ කියන්නේ රජ කවුද රජතුමාගේ මේ වෙද මහත්තයා රාජකීය වෙදදුරා.
1: ඔව්. වෙදදුරු.
0: එයා එහෙම බේත් දෙන්න මේ පොයින්ට්මන්ට් දාලා එහෙම නෙමෙයිනේ. රජතුමාට මොකක් හරි හදිස්සියක් වෙනකොට
1: වෙච්ච ගමන් ඉන්න ඕනේ එතන.
0: රජ වාසලේ වෙදදුරා නැතුණත් ඕන කරන ඖෂධ ටික තියෙනවා. ඒතකොට රජතුමාගේ සෞඛ්‍ය ස්වභාවය ගැන අවබෝධයක් තියෙනවා හැමෝටම. ඒ ඕන කරන ටික මෙහෙම කරනකොට දෙනවා. හරියට අපේ ගාල්ල ඉන්න අම්මලා ආච්චිලා වගේ. අපි කිව්වොත් එහෙම අපිට පොඩ්ඩක් ඇස්ස වගේ. කෙලින්ම දෙනවා පේයාව එක.
1: ඔව්.
0: උණ වගේ පේයාව එක. බඩරි දෙනවා වගේ කරල් ගුලි. ඊට පස්සේ අපි හිතමු ගෝ ගෑස්ට්‍රයිටිස්.
1: ඔව්.
0: අපිට එතකොට දෙනවා සඳුන් පැණි.
1: පැණිය.
0: වැල්වි පැණිය දෙනවා තව ලොකු වියලි කැස්සක් තියෙනවා. ඒ වගේ ක්‍රිමිරාජ නිවසින් වසර 77ක් තිස්සේ අපේ ගෙදරම නේද මේ ඒ සියලු දෙනාගේ ශරීර සෞඛ්‍ය ගැන යහපත් සෞඛ්‍යමේ වටපිටාවක් හදාගන්න ඕනක නිෂ්පාදන ටික අපිට හොරු කරලා
1: තියෙනවා. ඉතින් ඔයාගේ රජවාසලට රාජමාලිගාවට ගෙන්න ගන්න ඕන
0: නම් රාජපුරුෂේ කියලා කැලින්ම ඕඩගන් ඔන්ලයින් ඕඩර් එද්දා
1: නැත්තම් මේ නම් එකට අමතලා ගෙන ගන්නත් පුළුවන් රජවාසලට.
0: ඔව්.
1: 0112 753 889 යට අමතලා රජවාසලට රජමාලිගයට ගෙන ගන්න පුළුවන්.
0: ඔයා ඉන්නේ කොහෙද? ඔය ඉන්න ඕනම තැනකට ඒගොල්ලන්ට කියලා නේද? ක්‍රිමිරාජ නිවසේ මේ නිෂ්පාදන ටික ගෙන ගන්න පුළුවන්. ඔයාගේ තියෙන ඔය පොඩි කඩයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඖෂධ ශාලාවක් වෙන්න පුළුවන්. ඔව්. ඔය ෆාමසි කියන කැටගරි එකක් වෙන්න පුළුවන්. ඕනම තැනකට ගෙන ගන්න පුළුවන් ක්‍රිමිරාජ නිෂ්පාදන. හරි. සෝලා සිස්ටම් එක ගැන කතා කරනකොට අපි හැමතිස්සෙම කතා කරනවා අර ඩීප් ටෙක් සෝලා ගැන. ඩීප් ටෙක් කියලා කියන්නේ ස්මාර්ට් ඇග්‍රි කියන concept එක යන්.
1: හරි.
0: ලෝකෙ දියුණු වෙනකොට හැමදේම දියුණු වෙන්න ඕන. තාම අර පරණ යල් පැන ගිය ක්‍රමවේද හරියන්නේ නැහැ. දැන් ඒවෙන් එළියට එන්න ඕන.
1: ඔව්.
0: දැන් ශ්‍රමයේ ඉතුරු වෙන්න ඕන, වියදම අඩු වෙන්න ඕන.
1: ඔව්.
0: කාලය කියන එක හරිම වැදගත්.
1: ඒක ඉතුරු වෙන්නත් ඕනේ.
0: දැන් ওই වෝටර් පම්ප් එකක් පාවිච්චි කරලා වතුර දානවා අක්කර ගණන් වලට. ඔයාට පුළුවන්කමක් තියෙනවා ඕකට යන කරන් බිල් එක පවා අඩු කරගන්න.
1: අඩුයි.
0: ඉතින් ඒ වියදම කපා හැරියා කියලා කියන්නේ ඔයාගේ ආදායමට ඒක එකතු වෙනවා. ඉතින් වෝටර් පම්ප් එකක් ගන්නකොට ඩීප් ටෙක් වෝටර් පම්ප් එක. ඉතින් මේ සෝලා වෝටර් පම්ප් එක ගැන මතක් කරන්නේ හිරු එලියන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔන්න ඕනම කෙනෙකුට 071 711 711 කියන නම්බරයකට කතා කරලා ගෙන්න ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ ඩීප් ටෙක් ගැන මතක් කරේ. ඒ වගේම රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන කියන්න.
1: රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ගැන කතා කරොත් එහෙම විශේෂම දේ තමයි අපි අර කලින් කිව්වා වගේ ලේයර්ස් දෙකක් තියෙනවා. මතු පිට සහ ඇතුල් පැත්ත. මතු පිට තියෙනවා ජල විකර්ෂක ආලේපය. කොච්චර වැස්සත් වැහි දහහක් වැස්සත් වැස්ස රැඳෙන්නේ නැහැ. ඒ වගේම වැස්ස වලට වතුර රැඳිලා කළු වෙලා දියසවල බැඳිලා පරණ පෙනුමක් තියෙන අනිත් ෂීට්ස් වලට වඩා අලුත් පෙනුමක් ලබා ගන්න පුළුවන්. මොකද ජලය රැඳෙන්නේ නැති හින්දා. ඒ වගේම තමයි ඇතුල් පැත්තේ තියෙන මැටි ලේයර් එක හින්දා එළිය තියෙන උෂ්ණත්වය අඩු කරලා ඇතුලේ කෝල් එකක් දෙනවා. ඒ වගේම තමයි නිවසේ පෙනුමටත් මේක වැදගත් වෙනවා.
0: ඒ තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක. වසර 60කට වැඩි විශ්වාසය ගැන අපි කතා කරේ. අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ඔයා බාසුන් නැහැ කෙනෙක් කියලා හිතන්න. ඔයා බඩු බාසුන් නැහැ කෙනෙක් කියලා හිතන්න. ඔයා කොන්ත්‍රාක් ගන්න කෙනෙක් කියලා හිතන්න. ඔයා අලුතෙන් ගයක් හදන්න හීන දකින ඕනම කෙනෙක්ට මෙන්න මේක යෝජනා කරන්න. මොකද ඒගොල්ලන්ගේ ඔළුවට උඩින් නිදහස තියෙන්න ඕනේ. නිදහස කියන එක තියෙන්න ඕනේ ඔළුවටත් උඩින්.
1: ඔව්.
0: රයිනෝ රූෆින් ප්‍රීමියර්.

0: නවයයි විනාඩි 29යි වෙලාව. අද අපේ Facebook post එක මොකද්ද? මොකද්ද post එක?
1: ඉක්මන් වෙලා විවාහ වෙන්න එපා කියලා කිව්වේ අපි වැරදි කෙනෙක් එක්ක.
0: කාත් එක්කද කිව්වේ? ආ මේ වැරදි කෙනෙක්.
1: දැන්නේ අද මොකක් හරි වෙලා තියෙනවා ලොකු දෙයක්.
0: නෑ මම ওই post එක මේ මට අපිට ඔක ඊයේ හවසනේ හම්බෙන්නේ.
1: ඔව්.
0: ඕක මම ඊට අවුරුදු 6කට විතර කලින් ගත්තා නම් අපේ ජීවිත මාර ලස්සනට තියෙයි නේද කියලා හිතුණා මම. නේ.
1: විවාහයේදී ඔයා වද වෙන්න ඕනේ වයස ගැන නෙවෙයි.
0: කාලය සහ ආදරය
1: ගැන.
0: වැරදි කෙනෙක් එක්ක ඉක්මනට විවාහ වෙනවට වැඩිය හරි කෙනා එක්ක ප්‍රමාද වෙලා හරි විවාහ වෙන එක වටිනවා කියලා මේ කතාව කියලා තින්නේ අබ්දුල් කලාම් මහත්තයා.
1: කට කසනවට නෙවෙයි.
0: ඔව්. මේ විවාහ වුණු සියලු සත්ත්වීන් උදෙසා
1: විනාඩියක නිශ්ශබ්දය.
0: නැහැ හරි හරිම කෙනා එක්ක භවනා පස්සෙන් යන්නේ.
1: ඔව්.
0: රයිට් ඒ මොනවා වුණත් විවාහය කියන එක වෙඩින් එක කියන එක සාමාන්‍ය අපි ලොකුවට ගන්නවනේ. පස්සේ වෙඩින් එකේ ස්වභාවය මොන තත්ති වුණත් රටට ලෝකෙට ණය වෙලා හරි වෙඩින් එක හොඳට ගන්නවා.
1: ඔව්.
0: හොඳට කන්න බොන්න දෙනවා. හොඳට අඳිනවා.
1: දවස් දෙක තුන ගන්නවා.
0: මව් හැමදේම හොඳටම කරනවා. ජුවලරි ටික හොඳට හදනවා. සාරියක හොඳ සාරියක.
1: ඔව්.
0: ගෲම්ගේ පැත්තේ හැමදේම.
1: හෝල් එක.
0: අද කාලේ වෙඩින්නක් ගන්නවා කියන්නේ ලේසි නේ. අද කාලේ හොඳ වෙඩින්නක් ගන්න අඩුමතරම් ලොතරැයියක්වත් ඇදෙන්නේ.
1: අනිවාර්ය.
0: ඒ නිසා වෙඩින් එකක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙකුට කියන්න තියෙන්නේ ඔය අතේ තියෙන ගාන මදි නම් ඔයා කායින් හරි ණයක් වෙලා හරි වෙඩින්නේ කරයි. හැබැයි වාසනාව කියන එක ගැනත් විශ්වාසය තියන්න. ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන් ඔයාට හොඳ වෙඩින් එකක් ගන්න, හොඳ වාහනයක් ගන්න, හොඳ ගෙයක් හදන්න. ඔයාගේ ජීවිතයේ තියෙන හැම හීනෙකටම මුදල් පැත්තෙන් දෙන්න පුළුවන් සපෝට් එක දෙන්න.
1: මුදල් තිබ්බොත් ඕනම හීනයක් නැතින්නේ.
0: ඔව්. සල්ලි තමයි හැම තැනකම නේද? වටිනාකම තීරණය කරන්නේ.
1: ඔව්.
0: සල්ලි තිබුණොත් තමයි අර අපි දවසක් කිව්වාගේ ඔයාගේ නෑයෝ වුණත් ඔයාව පිළිගන්නේ.
1: ඔව්. පෞලි සමාජිකයෙක් වෙන්න මුදල් දෙන්න අනිවාර්ය වෙන්න
0: ඕනේ. කෝටිපතියෙක් වෙන්න මෙන්න අවස්ථාව. ජාතික ලොතරැයි මණ්ඩලයේ. ඊයේ දවසේ ගත්තා නම් මෙන්න මේ ටිකට් ටික බලමු අංක ටික. සුබ දවසක් ලොතරැයි තුලා ලග්නය ජයග්‍රහයි ලග්න ජයංක අංක 20 24 සහ 27.

0: ජය ලොතරයිය වයික්ෂර ඇතික අංක 4 අංක 2 අංක 4 සහ අංක 7. අද සම්පත ගත්තනම් අංක 3 අංක 8 අංක 1 අංක 3 සහ අංක 8. ඒ වගේම අංක 4 අංක 1 අංක 3 සහ අංක 8 ඕ අක්ෂරය තියෙන්න ඕනි. හඳහන ලොතරැයි ගත්තනම් වෘෂභ ලග්නයත් එක්ක අංක 10 අංක 18 අංක 22 සහ අංක 35. ඒ වගේම යූ අක්ෂරයත් එක්ක ධන නිදාන ඊයේ දවසේ ප්‍රතිඵලය තියෙනවා. අංක 40 අංක 44 සහ අංක 68 අවසාන වශයෙන් අංක 80. මෙගා පවර් සී අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය අංක 18 ජය අංක 35 42 46 සහ 79. ගොවිසත ගත්තනම් ඕ අක්ෂරයත් එක්ක අංක 24 අංක 37 අංක 62 සහ අංක 70. මහජන සම්පතත් අන්තිම ටිකට් එක මෙන්න බලන්න. ඕ අක්ෂරයත් එක්ක අංක 7 3 අංක 4 අංක 1 අංක 3 සහ අංක 8. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මදක් කිරීම කරන්නේ. ඉතින් කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න ඔයා ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න ඕනේ. මේ ටිකට් එක ගන්නකොට තව දෙයක් මතක් කරන්නම් ඔයාට. ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ඔයාව නිරන්තරයෙන්ම ජයග්‍රහකයෙක් කරන නේද? දැන් බලන්න ඔයාගේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත් විශිෂ්ටත්වයේ තහවුරු කරමින් 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී අනුශූරතා සම්මානය දිනාගත්තා. ඉතින් මේ සම්මාන අභිෂේකය දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් මේ සමාජ සුබසාධනීය වගේම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට අනුපමේය දායකත්වයක් ලබා දෙන වාසනාවේ විශිෂ්ටතම ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලයට තමයි හිමි වෙන්නේ. ඉතින් රටේ අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහණ හිමි කර දෙමින් රටේ ජාතික මෙහෙවරට උරදුන්න ජාතික ලොතරැයි මණ්ඩලය එකම ප්‍රාර්ථනාවති වෙන්නේ ඔයා හිනා වෙලා ඉන්න ඕනේ වාගේ සිනාමුසු මුහුණ දගින එක. ඉතින් ඒ ප්‍රාර්ථනාව යථාර්ථයක් කරන ගමන් අර කිව්වාගේ රජ ඒකාපත් අරමුදලට කෘෂිකර්ම අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයට රණවිරු සේවා අරමුදලට සමාජ සේවා අරමුදලට ක්‍රීඩා අරමුදලට මේ වගේ ශ්‍රම වාසනා අරමුදලට වගේම වකුගඩු අරමුදලටත් ඒ අවශ්‍ය කරන දායකත්වය දෙනවා. ඒ නිසා රුපියල් 40ක් කියලා කියන්නේ සාමාන්‍ය දිනුමක්ම නෙවෙයි. එතනින් එහාට ගිය ලොකු වටිනාකමක් රටට එකතු කරලා තියෙනවා ඔයා.
1: ඔව්.
0: ඒ නිසා අදත් රුපියල් 40ක් වියදම් කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඒ මතක් කිරීම.

0: උදේ 9 විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: Lakhanda Radio ITN
1: හැමෝම එකම රේස් එකට වාඩි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් දරෝලිස් වර්ස්

0: පසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176479579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: උදේ 9 විනාඩි 48යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්නේ නම් මේක තමයි.
5: හරි. එහෙමනම් අපි යන්න ඕනේ යන්න කලින් මතක් කරනවා LPL මේ දවස්වල පැවැත්වෙනවා. දැන් මේ වෙනකොට ජැෆ්නා, කලම්බු සහ ගාල්ල අවසන් තරඟවලට සුසුම් ලැබලා තියෙන්නේ.
0: හරි.
5: ඊට අමතරව දඹුල්ල සහ මේ තව කවුද මේ කැන්ඩි මේ ටීම් දෙකෙන් එකයි සිලෙක්ට් වෙන්න තියෙන්නේ. දඹුල්ල අදවස දින මැච් එක දින්නොත් ඒගොල්ලෝ ඇතුළට යනවා. කැන්ඩි නුවර නිලමෙල ටික එළියට යනවා. හරි. බලමු මොකද වෙන්නේ කියලා. මේ අදවස මැච් එකක් තියෙනවා. ඉතින් LPL උත් බලන්න කියලා මතක් කරන මොකද ලංකාවේ ක්‍රිකට් එකේ නේද?
0: ඔව්.
5: අලුත් ප්ලේයර්ස් සෑහෙන මතු වෙලා තියෙනවා. ඉතින් ඒ ටික එක්ක තමයි මේ LPL ගැන මේ මතක් කරේ. යන්න කලින් මතක් කරනවා පැල්වත නිෂ්පාදන අවුට්ලට් වලින් ගන්න සුපර් මාකට් වල උනත් පැල්වත නිෂ්පාදන තියෙනවා. විජය කුළුබඩු ටික කැමරස කරනවා. අද ඔයාගේ ගෙදර ඔය උයනකොට පාවිච්චි කරන කුළුබඩු ටික වදන ලෝකෙ කොහේ ගියත් දැන් අපේ රසයට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාතික වෙළඳපොළට පවා දැන් විජය නිෂ්පාදන ටික යවනවා.
0: ඔයා කොහේ හිටියත් ගෙදර කැම ටික වගේ රසට ගොනට කන්න පුළුවන්.
5: ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කිව්වේ වාගේ සන්ධි වේදනාවට හරියටම හරියන විසඳුම රුපියල් 1920යි.
0: ඔව්.
5: බෙල්ලෙන් පටන් ගත්තොත් බෙල්ල රිදෙන එක, උරහිස් රිදෙන එක, වැලමිට රිදෙන එක, මැණික් කටුව, කොන්ද රිදෙන එක වෙන්න පුළුවන්. සමහර විට ධනිස් රිදෙන එක, වලලු කර. ඔය කියන සියලු වේදනාවන් රුපියල් 1900කින් සමනයකටපත් කරන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා මේක හදලා තියෙන්නේ, විද්‍යානුකූලව තහවුරු කරලා තියෙනවා. ෆැඩ්නා ආයතනය විශ්වවිද්‍යාල විශේෂඥයින් සම්බන්ධ කරගෙන මේකෙන් 100%ක් මේ ඔය තියෙන සන්ධි වේදනා ටික සුවපත් කරන්න පුළුවන් කියලා.
0: ඔව්.
5: ඉතින් ඔයා වැඩිහිටි කෙනෙක් නම් විශේෂම අවුරුදු 40ට වැඩි කෙනෙක් වුණත් අවුරුදු 18ට වැඩි කෙනෙක් දැන් ඔතන ඉන්න පුළුවන් ක්‍රීඩකයෝ.
0: හ්ම්.
5: නැත්නම් වෘත්තිකයෝ.
0: ඔව්.
5: ගෘහණියන්.
0: හ්ම්.
5: තපස්සේ ශල්‍ය කර්මයකින් සුව වෙන අය.
0: හ්ම්.
5: එහෙම නැත්නම් යෝග වගේ දේවල් කරන අය. ඔය වැරදි ඉරියව් වලින් නේද? හ්ම්. සමහර විට විවිධ දේවල් අපි කරනවා. ඒ හරහා අපිට පස්සේ කාලෙක වුණත් ආයේ දරුණු රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ කියන දේවල් වලට ෂණිකෝම ඒ වෙලාවෙම විසඳුම් දුන්නා විශේෂම සන්ධි වේදනා වලට ඔන්න ෆැන්නා ඔත ශීල් ඇක්ටිව් ප්ලස් තමයි හරියටම හරියන ප්‍රොඩක්ට් එක. ඉතින් ගන්න පුළුවන්කමක් තියෙනවා ෆාමසි වලින්, සුපර් මාකට්ස් වලින්, ඕනම තැනකින්. ඉතින් ෆැඩ්නා කියලා කියන්නේ නිරන්තරයෙන්ම ලංකාවේ එදා ඉඳලා අද වෙනකන් ඔබට දීලා තියෙන්නේ ඔබට වැදගත් ඒ වගේම විශ්වාසවන්ත ගුණාත්මක නිෂ්පාදන. ඉතින් තවදුරටත් ෆැන්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන විශ්වාසය තියන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම සේ ටයර් එක ගැන කිව්වා. ඉතින් ටයර් එකේ ස්වභාවය අනුව ආට පාර ගමන් කරද්දී අනතුරක් නැති විදියට පරිස්සමින් ගමනක් යන සේ ටයර් එක පාවිච්චි කරන්න කියලා මතක් කරනවා.
0: ඔව්. හා වේගයෙන් යන කෙනෙක් නම් දැන් එච්චරම බය වෙන දෙයක් නැහැ. බෙති ලොකු වේගකින් යන්නපො වංගු ගන්නවා නම් ආරක්ෂිතව ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනම වැස්සක උනත් ලිස්සන්නේ නැතුව පරිස්සමින් යන්න පුළුවන්. හොඳ විශ්වාසයකින් පාවිච්චි කරන්න පුළුවන් ටයර් එකක් තමයි සේ ටයර් එක කියලා කියන්නේ. ඒ වගේම තමයි බයික් එක මොන විදිහේ එකක් උනත් ප්‍රීමියම් ලුක් එක, ස්ටයිලිෂ් ලුක් එක මේ හැමදේමත් මේ සේ ටයර් එකෙන් වාගේ බයික් එකට අරගෙන දෙන්න පුළුවන්කම තියෙනවා.
5: ඒ වගේම ඩෝමා මාක්ස් පෙන් ගෲප් එක, ඉතින් එයාගේ කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහ වාට කියලා තියෙනවා. ඉතින් WhatsApp කරන්න තියෙන වගේ CV එකක් මෙන්න මේ නම්බර එකට
0: 0767767969.
5: බාකියා නම්බර
0: 0767767969.
5: හරි. එමනම් අපි අද දවසට වැඩ ඉවර කරනවා. මේ සතියේ අපේ වැඩ කටයුතු අවසන්, රාජකාරිය අවසන්. අපි ආයේ හම්බෙන්නේ ලබන සතියේ.
0: සතුටා
5: සඳමන් පොඩි මාඩුවක් දාන්න ඉන්නේ. අනුරාධපුර යනවා. ඒ අනුරාධපුර යනවා ඔච්චර හයියෙන්
0: නෑ. මට මැවිලා පේනවා දෙයියනේ.
5: මම සඳර අනුරාධපුර.
0: හොඳයි හොඳයි හොඳයි. හැබැයි ආයේ එන්න මතක කරන්න එපා. මෙතන රාජකාරි තියෙනවා යාට.
5: මාරඩක් උනානේ.
0: ඔය ඇහි ගියා වගේ ඊට පස්සේ නතර වුණොත් මට කන්ටැක්ට් කරගන්න බැරි වෙලා.
5: මම මගේ රාජධානී නේනවා. රයිට් ගියින් ඉන්න පරිස්සමට ඉන්න.
0: වීකෙන්ඩ් එක ලස්සන වෙන්න ඕනේ. පරිස්සමින් ඉන්න. මං අනු.
5: මම
0: ඒ අනුරාධපුර වැසියා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මානම රිලැක්ස්
0: දශක
7: හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ.
1: වෙලාව පෙරවරු 10යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ජූලි මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද ගෙනුම්ගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා. පළමු අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621638 දෙනෙකුට රුපියල් කෝටි 310819 මුදලක් බැංකුගත කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. යෝජනා ක්‍රමයේ දෙවන අදියරේ යටතේ 70 වැඩිහිටියන් 77324 දෙනෙකුට ප්‍රතිලාභ ලබා දීමට පියවරගෙන තිබෙනවා. වාණිජ්‍ය නෞකා 25ක් බාබෙල් මණ්ඩෙප් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. හෝමු සමුද්‍ර සන්ධිය අවහිර වීම සමග යාත්‍රාවලට දැඩි බලපෑම් මෙල්ල වුණා. ඒ අනුව රතු මුහුද ඔස්සේ නාවික ගමනාගමනයට වැඩි අවධානය යොමු තිබෙනවා. කෙසේ වෙතත් හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් ඊට බලපෑම් මෙල්ල වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මෙලඟ ලක්කඳ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ රේඩා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා
1: සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් ගා මෙගා පවර්
3: සබෝදාසනක් හුදේ 10 විනාඩි 3

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ 93.5

සුබෝදෑසනක්. උදේ 10 විනාඩි 13 වෙලාව හාට් බීට් අහගෙන ඉන්න වෙලාවනේ. රේඩියෝකේ සද්ද චුට්ටක් විතර වැඩි කරගෙන ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන්. දවල් එක වෙනකම්ම ලස්සන සින්දු ගොඩාක් ලෑස්ති කරගෙන ඉන්න. අලුත් සින්දු, පරණ සින්දු, මේ ඕන දෙයක් ඔයාට ඔයාගේ වයිබ් එකේ හැටියට අහන්න පුළුවන්. ඔයාට කෝල් එකක් දෙන්න පුළුවන් 0703 935 937. මේ කියන ෆෝන් නම්බර් එකට කතා කරන්න, මැසේජ් කරන්න මේ ඕන දෙයක් පුළුවන්. අද ඉතින් සිකුරාදානේ. සතියේ දවස් ටිකේම වැඩ කළා චුට්ටක් විතර මහන්සි නේද? එහෙම තමයි. ඉතින් සතියේම වැඩ ටික කරගෙන පොඩි රෙස්ට් එකක් එක පොඩක් අර සතුටෙන් ඉන්න දවසක් මේ සිකුරාද කියන්නේ. වීකෙන්ඩ් එකක් කියන්නේ. ඉතින් ආද බලුවන් ඉත සතුටෙන් වැඩ ටික කරගනවා. මේ වෙලාවේ කොහෙද ඉන්නේ? ආ මේ වෙලාවේ වාහනයක ගමනක් යන ගමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔෆිස් එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගෙදර ඉඳගෙන මාව අහගෙන ඉන්නවා වෙන්න පුළුවන් නේද? සමහරක්ට ගෙදරට නෑදෑයෝ එනවද හෙටම්? වීකෙන්ඩ් එකක් පටන් ගන්න යන්න. නෑදෑයෝ හැම එනකොට පොඩක් ගිහිම අස්කර ලස්සනට තියාගන්න ඕනේ නේද? එතකොට තමයි ඉතින් කියන්නේ මාර ලස්සන ගියක් නේ. ඔයා හරි පිළිවෙලට තියාගෙන ඉන්නවා. එහෙම කියනවා නේද කවුරු හරි පිටින් කෙනෙක් ආවම ඔයාගේ ගෙදරට? ඉතින් මේ හැමදේම හිත සතුටින් කරගන්න ලස්සන සින්දු අහන ගම ඔයාට පුළුවන්. ඉතින් මේ ඔයාට දවල් එක වෙනකම් මාව අහගෙන ඉන්න පුළුවන්. ඉතින් මම මුලින්ම ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නවා ඔයාට දෙන්නම්. ඉතින් ඒ සින්දු අහලා අපි කතා කරමු නේද? මම යෂ්.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: ලෝකමය
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය
2: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු

FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: සුබෝ දැස්සනක් හෝදේ 10 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක. ලක්හඬ

ලස්සන සිදු ටික කහල අපි ආවනි මේ පැත්තට නේද? මේ වෙලාව ඔයා මොකද කරන්නේ? ඔයා මාව අහගෙන ඉන්නවද? මම හිතන්නේ ඔයා මාව සද්දට අහගෙන ඉන්නවා. ඔයා වැඩ කරන තුර එහෙම නැත්නම් ලොතරැයි කුඩිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කොහරි ගමනක් යන ගමන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ගෙදරට වෙලා වැඩ ටික කරන ගමන් සද්දට ලක්කන දාලා තියෙනවා නේද? මං ඉතින් දන්නවනේ ඔයා ගැන. එතකොට ඔයාට පුළුවන් ලස්සන සින්දු අහන්න. ලස්සන සින්දු අහන ගමන් ඔයාට වැඩ ටික හොඳට කරගන්න පුළුවන්. ඒක නිසා තමයි කියන්නේ FM 93.5 93.7 සද්දේ වැඩි කරගෙන අහන්න කියලා. උදේට දැන් ඔෆිස් එහෙම යනවා නම් හැම නැත්තම් මේ වෙනකොට උදේට කෑම ටික අරගෙන ඉවරද ඔයා? සමහරක් අය ඉතින් නැගිටින වෙලාවට නේ කෑම ටික ගන්න ගෙදර ඉන්න කෙනෙක් එහෙම නම් අර හරිම වෙලාවක් නේ. පස්සේ ඉතින් ඔන්න ලෙඩ හැදෙන්න පුළුවන්. ඉතින් ඒව අපි දන්නේ නැහැ. හරි වෙලාවට කෑම ටික කෑවේ නැත්තම්. ඔයා දැන් ඔෆිස් එකට හැම ගියා නම් මේ වෙනකොට කෑම අරගෙන ඇද්දි උදේ කෑම එක කෑම ටික කාලා චුට්ටක් විතර බඩගින්නක් ඇවිල්ලාද තියෙන මේ වෙනකොට. මට හිතෙනවා පොඩක් ටී ටයිම් එකක් වගේ ආවනම් හොඳයි කියලා. ඔයාට ආවට මට නම් එහෙම ටී ටයිම් එකක් එන්නේ නැහැ. මම බීම් එකේ ඉන්නේ. මට තියෙන්නේ ඉතින් ලස්සන සින්දු ටිකක් ඔයාට දෙන්න, ඔයත් එක්ක කතා කරන්න, ඔයත් එක්ක ඉන්න. මේ වෙලාවේ කැම ටිකක් කාලා පොඩක් ටී ටයිම් එකක් ටීම සෙට් වෙන හොඳම වෙලාවනේ උදේ 10:32 කියනකොට. දැන් ඔයා දවසේම හොඳ ශක්තියක් එක වැඩ ටික කරන්න ඕනේ නේ. එහෙම නැත්නම් ඔයා කැමති නිරෝගීව ඉන්න. ලඩක් දුකක් නැතුව ඉන්නවා කියන එක තරම් හොඳ දෙයක් මේ ලෝකේ නෑ

තමයි මං හිතන්නේ. එතකොට හොඳ සමබර ආහාර වේලක් ගන්න ඕනේ. සමබර ආහාර රටාවක් එක්ක ඔයාගේ ජීවිතේ හොඳ නිරෝගීවත් කරන්න පුළුවන්. කෑම ටිකක් කාලේ ඉවරලා මේ වෙලාවේ රස කිරිටයක් හැම තිබ්බත් කොහොමද? ක්‍රියාශීලී නිෂ්පාදන එහෙම නැත්නම් කිරි, යෝගට්, චීස්, බටර් මේ වගේ දේවල් කනකොට ඔයා දන්නවනේ කැල්සියම් මේ වගේම ප්‍රෝටීන් ඔයාගේ අස්ථි ශක්තිමත් කරන්න, ඔයාගේ මාංශපේශී ශක්තිමත් කරන්න, නිරෝගී කරන්න මේ හැම දෙයකම ක්‍රියාශීලී නිෂ්පාදන වක්‍රාකාරව උදව් කරනවා. එතකොට ඔයාට පුළුවන් නිරෝගීව ඉන්නනේ. එහෙම කියනකොට ඔයා දන්නව මොකක්ද මේ කියන්නේ කියලා. ඒ තමයි පැල්වත්ත නිෂ්පාදන. ඔයා ගාවට 100%ක්ම ස්වභාවික නිෂ්පාදනයක් විදිහට අරගෙන එනවා. මේ වෙනකොට පැල්වත්ත නිෂ්පාදන සමාගමේ කිරිගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් වැඩ කටයුතු කරනවා. ඉතින් ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරන ගමින් රටේ ආර්ථික ශක්තිමත් කරන්න ඔයා ගන්න පුංචි කිරි පැකට් එකට පුළුවන්. ඔයා ගන්න ඕනම කිරි නිෂ්පාදනයකට මේ විදිහට රටේ සල්ලි රටේ මුද්‍රු කරන්න උදව් වෙනවා. ඉතින් ඔයා ඔයාගේ නිරෝගීකම ගැන හිතනවා නම් ඔයාගේ ಗುಣ රස දෙයක් ගන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයා ගන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන විතරමයි. ඒකිනත් ඔයාට මතක් කරන්නම්. අපි යමුදු බලන්න හાર્ට් බීට් චැට් එක පැත්තට. කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. එක සද්ද වැඩි කරගෙන අහන ලස්සන කටහඬක් ඇහෙන්නේ. බයික් එක ඩ්‍රයිව් කරන් ගියත් මේ වෙලාවේ අහගෙන ඉන්නේ පරිස්සමට යන්නේ යන තැනක ලස්සන සින්දු ටිකක් අදත් ඕනි කියලා තමයි තියෙන්නේ. හાર્ට් බීට් එක අපි හැමදාම සෙට් එකම ඉන්නවා. ආ වැඩ කරන තැන හැමෝමත් එකතු කරගන්නවා මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න. දුලංජන තමයි මාතලෙන් මට මැසේජ් එක දාලා තියෙන්නේ. දුලංජන තමයි මම එකතු කරගන්න ලස්සන සින්දුවකට. Good morning ලක්කන අපිට හැමදාම අහන වාලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඩ්‍රින්ක් පහේ කණුවෙන් තමයි පුංචි බණ්ඩමට මැසේජ් එක දාලා තියෙන්නේ. ඕ දැනුනේ ඉගල පැත්තට තමයි මේ අන්න හදන්නේ මැසේජ් දාන්න බැරි වුණා නේද? මම ඒත් බැලුවා මොකද ඔය මාත් එක්ක කතා කරේ නැත්තේ කියලා. පවුල හැමෝමත් එකතු කරගෙන මේ වෙලාවේ කඩේ වැඩ කරන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ওই විදිහටම මාව අහගෙන ඉන්න සබබසම දවසක් කියලා තියෙනවා. කවුද මේ? වැලිගල්ලේ සජානි, ඒ වගේම මහත්තයා නිර්මාල් පුතාරුව, රසිඳු, දුවරශිනී, ඒ වගේම මාජි, ෆාතිමා මේ හැමෝම එකතු කරගන්න කියලා දෙනවා ලස්සන සින්දුවක් අහන්න. කවුරු හරි කෙනෙක් ඔයාට කියලා දෙනවා ඔයා බලද්දි ඔයාගේ ඇස් ටිකක් හරි ආඩම්බරයි කියලා. මට නම් කියලා දෙනවා ඔයා හරි ආඩම්බරකාර ළමෙක් කියලා. එහෙම තමයි තින්නේ. ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ. සුරණීගේ අපි එක අහලා ඉක්මනටම මේ පැත්තට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711711
4: උදේ 10යි විනාඩි 40යි
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
7: ඉවරයි
8: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

උදේ 10 විනාඩි 45 වෙලාව ඔයා මාව අහගෙන ඉන්න. ට්‍රැක්ටර් එකක් එහෙම තියෙන කෙනෙක්ද ඔයා? සමහරක් වෙලාවට වී ගොවිදැන් වැඩ කටයුතු වලට එහෙම නැත්නම් ආගී මොන හරි වෙන වැඩවලට අපි ට්‍රැක්ටර් කියන දේවල් පාවිච්චි කරනවා නේද? ට්‍රැක්ටර් එක කොහොමද ඇත්තටම හැදුවේ කියලා හිතාගන්න පුළුවන්ද? ඉතාලිය කියලා කියන්නේ ඇත්තටම ලස්සන රටක් නේ. රටේ තියෙන ස්වභාව සෞන්දර්ය මේ හැමදේම ඇත්තටම යන්න හිතන රටක්. ඒ ඉතාලියේ ඉන්න පුංචි කොල්ලෙක් යා සැන්ටාවෝකින් ප්‍රදේශීතුමා ඉන්නේ. යා මැෂින් හදන කෙනෙක්. එයාට ඕන වෙනවා ට්‍රැක්ටර් එකක් හදන්න පටන් ගන්න. හැබැයි ඒ දේ මොන දේ පටන් ගන්න කියත් එයා සාමාන්‍ය පවුලක කෙනෙක්නේ. එයා කොහොම හරි ට්‍රැක්ටර් එකක් හදන්න ජීවත් වෙන ඒ ගමන් හදන ගමන් උත්සාහ කරන ගමන් තමයි ඉන්නේ. හැබැයි මෙයාට සිද්ධ වෙන දෙවන ලෝක යුද්ධෙත් එනකොට ඒ ලෝක යුද්ධෙට සම්බන්ධ වෙන. එයා ඒ වෙලට ට්‍රැක්ටර් හදන එක පැත්තක තියලා එයා යනවා ඒ ලෝක යුද්ධෙට සම්බන්ධ වෙන. හැබැයි ලෝක යුද්ධය ඉවර වෙලා එනකොට මුළු ඉතාලියම එයාගේ මුළු ප්‍රදේශයම විනාශ වෙලා ඉවරයි. තාත්තා කියන්නේ හරි සරල ගොවි මහත්මේ ගොවි ජීවිතයක් තුමේ ගත කරන කෘෂිකර්මාන්තයත් එක්ක. ඉතින් ඒ තාත්තට ගොඩක් වෙලාවට උදව් වෙනවානේ මේ ට්‍රැක්ටර් එකක් කියනකොට. ඒක ගොවි මහත්තුරු දන්නවා. ඉතින් තමන්ගේ වැඩ ටික පහසු කරගන්න මේ වගේ ට්‍රැක්ටර් එකක් නැතුවම බැරි වෙනවනේ. ඉතින් මේ ළමයා හිතනවා කොහොම හරි යකි තාත්තට උදව්වක් වෙන්න, යක් කෘෂිකර්මාන්තයට උදව්වක් වෙන්න කොහොම හරි ට්‍රැක්ටර් එකක් හදන්න ඕනේ කියලා. හැබැයි ට්‍රැක්ටර් එකක් හදන්න ගියාට මෙයාට සල්ලි නැහනේ. එතකොට ඒක අවශ්‍ය බඩමුට්ටු ටික ගන්න සල්ලි නැති වෙනවා. ඒක නිසා කොහොම හරි මෙයා හිතනවා මම කොහොම හරි සල්ලි ටික හොයාගන්න කාර් රේස් තරඟයකට යන්න ඕනේ කියලා. සල්ලි ටික හොයාගන්න මේ හිතාගෙන කොහොම හරි කාර් රේස් තරඟයකට යනකොට දැන් ඒ කාර් රේස් තරඟෙනුත් වාහනේ පොඩ්ඩක් පැත්තකට ගිහිලා එයාගේ ජීවිතෙත් අනතුරකට ලක් වෙනවා. එයා හිතන්නේවත් නැති විදිහට. කොහොම හරි එයා ට්‍රැක්ටර් එක හදන්න පටන් ගන්නවා. සල්ලි ටිකක් හොයාගන්නවා. ඒ කාර්ස් තරඟට ගිහිල්ලා ආපහු එයා උත්සාහ කරලා ඒ තරඟට ගිහිල්ලා සල්ලි ටික හොයාගන්නවා. ඊට පස්සේ එයා හිතනවා ජීවිතේ හරි මට මෙතනින් වැඩ ටික පටන් ගන්න පුළුවන් කියලා. හැබැයි එතනින් නතර වෙන්නේ නැහැ එයාගේ ජීවිතේට එන දේවල් ටික. කොහොම හරි එයාගේ බිරිඳ ඉන්නවනේ. බිරිඳට පළවෙනි බබා හම්බ වෙන්න යනකොට ඒ බිරිඳ එතනින් ජීවිතේ සමුගන්නවා. එයාට ජීවිතේ එතන තමයි එයාගේ ජීවිතේ කඩන් වැටෙන තැන පටන් ගන්නෙ. හැබැයි කොහොම හරි එයා එතන නතර වෙන්නේ නැහැ. ඒ ට්‍රැක්ටර් එක හදන්න උත්සාහය නතරින්නේ නැහැ. ඒ හැමදේම දරාගෙන කොහොම හරි ට්‍රැක්ටර් එක හදලා ට්‍රැක්ටර් එකට පළවෙනි නම දාන දවසෙම එයාගේ ජීවිතේ අර බිරිඳ තමයි නැති වෙලා යන්නේ. ඉතින් එයාට හිතා ගන්න බැරි වුණා මොකක්ද කරන්න කියලා. එයාගේ ජීවිතේ හොඳම සාර්ථකත්වයක් එක්කම එයාගේ ආදරණීය බිරිඳ ජීවිතෙන් සමුගන්නවනේ. හැබැයි මෙයා නම දානකොට දැන් නම දාලා ලෝකෙට මේක හඳුන්වලා දෙනවා. හැබැයි ඒක ව්‍යාපාරිකෙක් මෙයාට හිනා වෙනවා. ඔයා ට්‍රැක්ටර් හදන කෙනෙක් නේ. අපෝ වැඩක් නෑ. මොකක්ද ඔගේ කවුරු මොනා කිව්වද? ඔයා ට්‍රැක්ටර් හදන කෙනෙක් විතරයි ඔයාගේ නමේ ලේබල් එක තියෙන්නේ. එයාට හිනා වෙන්න පටන් ගන්නවා. එතකොට මෙයා හිතනවා ඔව් ඒක ඇත්ත. සමහර මිනිස්සු බලාගෙන ඉන්නවනේ ඔයාට හිනා වෙනවා. මොන දේ කරත් ඔයාට හිනා වෙන්න බලන් ඉන්නවනේ. හැබැයි ඒගොල්ලන්ට හොඳම දේ තමයි ඔයා වැඩක් කරලා වෙන්නන එක. ඔයා ඊට පස්සේ එයා හිතනවා මම ට්‍රැක්ටර් හදන එකෙන් පොඩක් අයින් වෙලා මට පුළුවන් වාහනයක් හදන්න. ලැම්බෝගිනි හලා දෙනවනේ. ෆෙරිෂියෝ ලැම්බෝගිනි. මෙයාගේ නම ෆෙරිෂියෝ ලැම්බෝගිනි. ඉතින් ලැම්බෝගිනි කියලා අපි වාහනයක් දැනට පාවිච්චි කරනවා නම් ඒ ෆෙරිෂියෝ හදපු ඒ ලැම්බෝගිනි වාහනේ. ඉතින් ට්‍රැක්ටර් එකෙන් පටන් ගත්තේ ආ ලැම්බෝගිනියක් දැක්කව ඉස්සරහට ගියා නම් ඇයි ඉතින් ඔයාට බැරිනේ? කවුරු මොනා කිව්වත් ඔයාගේ උත්සාහය තියෙනවා නම් ඔයාට ඉස්සරහටම යන්න පුළුවන් නේද? ඉතින් ඒ වගේ තමයි ඔයාගේ ජීවිතෙත්. හැබැයි කරන්නේ ජීවිතේ සුබ සිහිනයක් ඇතිනේ. ඔයාද බින්දුවෙන් පටන් ගත්තත් ඔයාට ඉස්සරහටම යන්න පුළුවන් අගේ ජීවිතේ හීනේ හැබැයි කරගන්න. ෆෙරිෂියෝ වගේ ඔයාට ලැම්බෝගිනියක් හදන්න නැති වුණත් ඊට වඩා ඉස්සරහට ඔයාට යන්න පුළුවන් නේ ඔයාගේම දෙයක් එක්ක. එහෙමනම් ආර මුදල් හීනයක් එහෙම නැත්නම් මෝටර් රථ හීනයක් තියෙනවා නම් මේ හැමදේම හැබැයි කරගන්න ඔයාට පුළුවන්. NLB මෙගා පවර ත්‍රයි පට්‍රෝ මිලදී අරගෙන ඔයාලගම තියෙන ලොතරැයි කූඩුවට ගිහිල්ලා NLB මෙගා පවර ත්‍රයි පට්‍රෝ අරගෙන බලන්න ඔයාගේ ජීවිතයේ සුබ සිහිනය හැබැයි කරගන්න පුළුවන්. පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතේම වෙනස් කරනවා. තවින් පස්සේ අපි අමුද බලන්න පොද කාඩ් මි චැට් එක පැත්තට. මෙවලා වී ගුඩ් මෝර්නින් කියලා දෙනවා. ගුඩ් මෝර්නින් කවුද මේ? ලස්සන සින්දුවක් දෙන්න වැඩ කරන ගමන් ඉන්න ආගේ වැඩසටහන අහන ගමන් දිහ ඇත්ත කන්නේ රුවන් මාලි තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. රුවන් මාලි ලස්සන නමක් වඩ තියෙන්නේ.
එයාගේම ගාමන්ට් එකක මේ වෙලාවේ සද්දරම ලක්කන අහගෙන ඉන්නවා කියලා දේනවා. මාෂා, නිල්හනි, කමල්, දිශාන්ත් වගේම ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශිරාණි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. ඔයාටත් පුළුවන් වාගේ කැමති කෙනෙක් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න. උදේ 10 විනාඩි 50 වෙලාව ලස්සන සින්දුවක් ලැස්ති කරගෙන ඉන්නේ. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි චුට කතා කරමු ආපහු නේද?

0: లుక్కయ్య మారే విడని ఊని దొక్కి వాడే మన మెమరీ లో స్కీల
1: మెమరీ లో కాదు డాక్టర్ యాదు సున్నది
2: තියාගන්න.
3: Evening Drive with Chamit and Charu.
4: Sama Anugrahaya.
3: Marksman Samuha Vyapare Vithin Genva Abita Harina Dan Navani Mavakin in a Domaso and Clear VKT Meantreka Sadambar Himikaru Kumanda. Adamamutana, Bidwe Kakai Hatai, Hai Se Hatanamaya, Pansi Hatanamaya.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
7: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
8: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලකන හට් බීට්

0: than you'll ever know. I'm the true love you've been searching for. Here I am.
1: මාවහගෙන ඉන්නකොට මට හිතුණා ආට දෙයක් මතක් කරන්න ඕනි කියලා. එතමයි පැල්වත්ත නිෂ්පාදන. මම පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්නකොට පැල්වත්ත යෝගට්, බටර්, අයිස්ක්‍රීම් මේ ඕන දෙයක් වාට පැල්වත්ත කියන නාමයත් එක්ක මිලදී ගන්න පුළුවන්.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව පෙරවරු 11යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: වැල්ලවාය අලිකොටාර කඳුරක්ෂිතය අටගත් ගින්නකින් අක්කර 10කට අධික ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. රාත්‍රී කාලයේ පුරා ගින්න පැවති බවයි අප වාර්තාකරු පවසන්නේ. වියලි කාලගුණයේ සාසුලන් තත්ත්වයේ හේතුවෙන් මේ ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේ වරිටයේ පාලනය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කනගරායම් කුලම් පොලිස් අසමේ සිදු රියානතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ජාපනයේ දෙසර ධාවනය වූ කැබ් රථයක් රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් නිවතර ගොස් ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. එෙහිදී බරපතල තුවාල ලැබූ දෙදෙනා මාංකුළම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. සටන් විරාමය සඳහා සවිස්තරාත්මක මාධ්‍ය සිතියමක් සකස් කර ඇති බව ගාසා සාම මණ්ඩලය ප්‍රකාශ කළා. හමාස් සංවිධානයේ නිරායුධ වීමෙන් අනතුරුව ඊශ්‍රායල් ආරක්ෂක අංශ ගාසා තීරයේ නිවත් වීම සිදුවනවා. ඒ පාලනය ජාතික කමිටුවකට ලබා දීමයි සැලැස්ම. නිරායුධ කරන ක්‍රියාවලියේදී ඊශ්‍රායලයට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට අවියායුධ ලබා නොදෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WTN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heart beat
1: 11 විනාඩි 4යි

0: රටට වග කියන රේඩියෝ.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
5: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: උදේ 11 බව වෙනවා කියන්නේ අය මමයි පටන් ගන්න මේ අලුත් ඇහනේ හට් බීට් එකේ අලුත් ඇහක් මේ විදිහට අපි පටන් අරගෙන දිනනවා. ඔයාට පුළුවන් ලස්සන සින්දු අහන්න මාත් එක්ක දවල් එක වෙනකම්. මේ වෙලා මේ හට් බීට් චැට් එක පැත්තට ඇවිල්ලා ඉන්නේ කියලා යන්න තමයි හදන්නේ. වත්තරම දයන් මාත් එක්ක. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ පුරා හැම තැනම යනවා. ආල් කවුද මාත් එක්ක මේ වෙලා මේ චැට් එකේ ඉන්නේ කියලා බලන්න. ගුඩ් මෝර්නින්. කවුද මේ ගුඩ් මෝර්නින් ආට? කොහොමද මණිකාද ලස්සන සින්දු ටිකක් අහගෙන ඉන්න පුළුවන් කියලා තියෙනවා. හෙටයි අනිද්දායි නිවාඩු නේද ඔයා? මං ඉරි දෙනෝනේ ආදරේ. ඉතින් කියලා කියනවා ඉතින් බොයකට සුමනා ඔය විදිහටම ආදරෙන් ඉන්න ලස්සන සින්දු අහන්න ඔයාට පුළුවන්. අපි හැමදාම අහන්නේ ලක්කඩ. අයේෂුතුමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මාව තිකම ප්‍රියන්ත එතන වැඩ කරන ගමන් ටිකේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මැඩම් ගීතා ඒ වගේම නේත්‍රා රාධා තරිඳු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ ලස්සන සින්දුවට. අයිබෝන් නට අයිබෝන් මඩපාත සුබෝදී ලක්ෂ්මන් මඩපාත ඒ වගේම දැන් මට මැසේජ් එක දාලා තියෙන ලක්ෂ්මන් ඒ වගේම තමරා නිශානි චේතනා තේජ අවෝර් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සේරුව වෙල කේඩියේ සමරසිංහ වත් එකතු කරගන්න ඕන ඊළඟ ලස්සන සින්දුවට. සබෝදැසන කියලා තියෙනවා ඊජී අනුරපුසල්ලා ඔයාව එකතු කරගන්නම් ලස්සන සින්දුවක් අහන්න. මොකද මේ වෙලාව විකරන්නේ සජරි ඔයා ලස්සන සින්දු ගොඩක් අහන ගමන් නේද ඉන්නේ මේ වෙලාවේ. අද මුලානපත්ති ගැරේජ් එකේ ලස්සනට සින්දු අහනවා කියලා දෙනවා ටොෂාන්ගේ බර්ත්ඩේ එක. ටොෂාන් ඔයාට සුභම සුභපන්දනයක් කියලා හાર્ට් බීට් අපිට ප්‍රාර්ථනා කරනවා. ඔයගේ යාළුවෝ හැමෝමත් එකතු කරගෙන සුභ ප්‍රාර්ථනා එකතු කරනවා. අද ඉතින් කේක් කපන දවසක්ද? සමහරක් අය කේක් කපන, සමහරක් අය දානයක් දෙනවා. ඉතින් ඔය වගේ දේවල් කරනවා නේද? තමන්ගේ කැමැත්තත් එක්ක. අද මොකද කරන්නේ කියන්නේ බලන්න බර්ත්ඩේ එකට. අද පාටියක් තියෙනවද? කමක්නේ කේක් කැපුවොත් මේ පැත්තටත් කේක් කෑලා කෙවන්න මතක් කරලම. ගිනිගත් හැම තෙවල් කාර්යාලයේ මේ වෙලාවේ සද්දටම ලක්කන දාගෙන ඉන්නවා කියලා තියෙනවා උඩ දෙනිය මහත්මයා. ඒ වගේම චාන්තලී මිස් රිෆ්කා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මට මැසේජ් එක දාලා තියෙන මංජුල ඔයාවත් එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහන තමයි හදන්නේ අශාන්තිගේ. අපි ලස්සන සින්දු අහලා ඇවිල්ලා අපි කතා කරමුනේ. අපිට ඕන තරම් වෙලාව තියෙනවානේ. 11:16

0: లుక్కయ్యా మారే విడిని ఊని దొక్కి వాడే మన మెమరీలో స్కీలా
1: మెమరీలో
0: కౌదు డాక్టర్
1: యాదు సున్నది
0: మమ్మే కిరికి బుణ్య అయ్యా సీని వెళ్ళిని ముక్కు తత్తపై విడుకురని అయ్యా మాట
1: సూపర్ డాక్టర్ ని డాక్టర్ హరియటం కీల తీయాలి
2: ప్రబలమ
3: విద్యానుకూల విసదము ఓతుశీల్ యాక్టివ్ ప్లస్
4: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
5: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත අවධානයෙන් රිය පදවන්න
6: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: උදේ කළ 6 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතික විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

වෙලාව බලල එනකොට අපේ මට හිතුණා අපි දැන් වෙලාවක් බැලුවට සමහරක් වෙලාවට සමහරයි බලන්නේ සම්පන් වෙලාව වෙ මොනේද වාසනාව කොහොමද තියෙන්නේ කියලා. ඉතින් වාසනාව කියන දේ අපිට වෙලාව බැලුවට වෙලාව කියලා තියෙන විදිහටම අපිට හම්බ වෙන්නේ නැහැ. ඔයාගේ තියෙන උත්සාහයත් එක්ක තමයි කවදමාරි දවසක ඔයාට හීන දකින තැනට යන්න පුළුවන් වෙන්නේ. හෙටින් පස්සේ අලුත් මාසයක් පටන් ගන්නවා. ඉතින් අලුත් හීන ගොඩක් බලාපොරොත්තුත් එක්ක තමයි අපි මේ මාසෙ තියන්නේ අගෝස්තු මාසෙ. සමහරක් විට ඔයාගේ නිවසක් හදා ගන්න වෙන පුළුවන්, අලුත් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ මෝටර් රථ හීනියක් වාහනයක් ගන්න තිරි හීනියක් වෙන පුළුවන්. ඒ අවුරුද්දේ ටික ටික සල්ලි එකතු කරගෙන අය හීන හැම දෙයක්ම අලුත් මාසෙක පටන් ගන්නවනේ අපි. ඒ වගේ හීනයක් තියෙන කෙනෙක් නම් ඔයාට පුංචි උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ තමයි රුපියල් කෝටි 47ක්, එහෙම නැත්නම් රුපියල් කෝටි 23ක්. මේ කියන තෑගි දෙකම මෙතෙක් ලංකාව දෙන් දුන්න එකම කෙනා තමයි ඒ NLB මෙගා පවල ත්‍රයි පත්‍රේ. ඔයා ළඟ තියෙන පුංචි රුපියල් 40කින් ඔයා මොනවාට හරි වෙන කන්න දෙයකට වියදම් කරනවා නම් ඒ රුපියල් 40 අරගෙන තියාගන්න පරිස්සමට. රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. එදින ඉලක්කම් ටිකට ඔයා හිතන්නේ නැති විදිහට ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න, වෙනස් තැනකට අරගෙන යන්න, ඔයාගේ බිස්නස් එකට උදව්වක් කරගන්න. ඔයාට සල්ලි පුංචි අඩුපාඩුවක් තිබුණා නම් මේ හැමදේම එකම විදිහකින් පුංචි රුපියල් 40කින් ඔයාට පුළුවන් වැඩි කරගන්න, උදව් කරගන්න ඔයාගේ වැඩ ටිකට. ඉතින් මතක් කළා ගන්නකොට NLB මෙගා පවල ත්‍රයි පත්‍රයක් මෙලදී ගන්න. මනුත්‍රය දශම පහෙන් අනුත්‍රය දශම හතෙන් කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ? හාට් එක වේටර්න සද්ද වැඩි කරගෙන අහන්න. එහෙම කියනකොට මර හිතුණා මෙල්බන් පැත්තට යන මෙල්බන් වලින් යෝමාලින් යෝමාලෝ ළඟදී ලංකාවට හැමෙන්නේ නැද්ද? මට හිතුණා ආයි කියලා. මං හරිද? මේ වෙලාවේ ජයවම මාව සද්දටම ලක්කඩ අහගෙන ඉන්නවා කියලා තිනු ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම ස්ටාෆ් එකේ වැඩ කරන හැමෝම මේ වෙලාවේ ලොකු බස් උපුල්, පොඩි බස් වරුණ, ඒ වගේම ලක්ෂ්මී දිස්නා එකතු කරගන්න ගදන මදුසංක, ඒ වගේම ජයවම තමයි මට වෙනද වගේම හරි මාදරින් මැසේජ් එක දැම්මේ. ඔයාව එකතු කරගන්නම්.

0: එතකොට මා තේනම උපන් දිනේ කාගෙද මේ 18 වෙනි උපන් දිනේ 18 කියන්නේ ලොකු ළමෙක් නේ ඉරන් දුමේෂික අයට සුබම සුබ උපන් දිනය කියලා ප්‍රාර්ථනා කරන ඔයාගේ ආදරණීය අම්මයි වගේ මක්කා පවුල හැමෝම උඩගම පවුල හැමෝම කියලා තුමයි තියෙන්නේ ඔයාට වැඩ ටික හොඳට කරගන්න මේ ලැබුව උපන් දිනේ සුබම සුබ උපන් දිනයක් කියලා අපි තාඩ් බීට් එකෙන් ප්‍රාර්ථනා කරනවා නේද නිල්මිනියා මොකද කියන්නේ මේ මනද මේ කියන්නේ ඔයා ඉල්ලන සින්දු අපි බලමු මේ වෙලාවේ පුළ දෙන්න පුළුවන් වේද කියලා හැබැයි ඊළඟට ලෑස්ති කරන් ඉන්න සින්දුවට ආව එකතු කරගන්න හරි මාදරේ ඒ වගේම පැට්‍රික් මේ වෙලාවම ආවහගෙන ඉන්න පැට්‍රික් කනලා කරුණාපාල ඒ වගේම ඈන් සහන් රශ්මි දුව ලෙලි මොනිස්ටා දුව එකතු කරගන්න ඉගෙන ලස්සන සින්දුවක් අහන්න දිනේෂා ඔයාවත් එකතු කරගන්නවා මගෙන් ඉල්ලුවා නේද හින්දි සින්දුවක් දෙන්න කියලා. ඉතින් ඔයාගේ ඉල්ලීම අහකදාන්නම ආවා කලින් මගෙන් ඉල්ලපු සින්දු තියෙන ඉතින් හැමෝම ඉල්ලන සින්දු අපි පුළුවන් විදිහට දෙනවා මේ chat එකේ list එකේ හැටියට. කමක් නෑ අපි හින්දි සින්දු අහලා අපි යමු ඉක්මනට මේ පැත්තට. 11 විනාඩි 34යි.
1: Okay now listen up. We're going to tell you a story. A story about four guys.

0: රටට වග කියන රේඩියෝ
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලකන මොවලින් දේශසල්
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: හැමෝම එකම රේසකතුවාට ඔයා ෆුල් චිල් එකෙන් බයික එකේමයි නේද ගමන
6: කලබල වෙන්න එපා මගේ බයික එකේ ටයර්ස් සියයි ප්‍රීමියම් රේන්ජ්නේ
5: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
6: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියයි ග්‍රිප් X5 සහ සුමිට් 5 සියයි රෝලිස් වර්ස්
3: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කඩ ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා පිටිය
7: 11:46
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
9: ඉවරයි TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: සමහර මැසේජස් තියෙනවනේ, මේ මැසේජස් සෙව්වම් පොඩක් බඩගින්නක් චුට්ටක් ඇවිස්සන. එහෙම මැසේජ් එකක් තියෙනවා මේ වෙලාවේ කේටරින් එකක් කරන්න කෙනෙක් ඉන්නවා. එයාගේ කේටරින් ෂොප් එකේ මේ වෙලාවේ වැඩ කරන කමක් මම සද්දට හගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉන් රස කෑම හදන්න ඉතින් ලස්සන සින්දු ටිකකුත් ඇහෙනකොට ඒක නියමයි නේද? මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්න ප්‍රියල් බවන්ත, ඒ වගේම ඩිලක්ෂී, දිනේෂ්, නිශාන්ත, ශංකර් මේ හැමෝම එකතු කරගන්න කියලා දෙන ලස්සන සින්දුවක් අහන්න. සින්දුවක් අහනකම රස රස කෑම හදන්න. අපි සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා හල් දනුවන සුබ ගවමට හවදිින්ගේ ඉවරයි. යෝජම දිස්නාය වගේම චන්ද්‍රලත්තා, නිලෝ, ආයේෂා, කුමාරී, සන්ධ්‍යා, රේනු, ආදුනි, ශීලා, ඒ වගේම නන්දා, රාණි හැමෝම එකතු කරගන්න ගිර දෙන ලස්සන සින්දුවක් අහන්න. පොඩි මාසෙ වන්නේ සඳ ලංකාවේ ඉඳලා තමයි මාව අහගෙන ඉන්නේ. ඔයාට දෙන්නම් ලස්සන සින්දුවක්. ඔයා වැඩි කතා නැතිනම් මේක නේද? අපිත් එකතු වෙනවා ලස්සන සින්දුවක් අහන්න. කෑගල්ලෙන් දුමින්ද, ලක්මාලේ වගේම චතුරිකෝ, මිහිරාණි, ඒ වගේම දුව සහේලී, නුමායා, ඒ වගේම පුතා හිරුජ, සස්විඳු මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා ලස්සන සින්දුවක් අහන්න. ওই විදිහටම අහගෙන ඉන්න. සක්නාගේ අද මගේ දුවගේ බර්ත්ඩේ එක. යාට වසනවන්ත අනාගතයකට සුබම සුබ ප්‍රාර්ථනා එකතු කරන යාගේ ආදරණීය අම්මයි නෝක, ඒ වගේම තාත්තා උපාලි. ඒ සුදු දුවට ඉතින් සුබම සුබ උපන්දිනයක් ලැබ ප්‍රාර්ථනා කරන හાર્ට් බීට් එක නොත්. අදත් මගේ හින්දි සින්දුව දෙනවද? හින්දි සින්දුවක් අපි දුන්නා. තමරා කුමාරියව එකතු කරගන්නා ඊළඟ ලස්සන සින්දුවට මේ වෙලාවේ රසට මොන හරි කූල් එකට මොන හරි දෙයක් තිබ්බොත් මේ තින රසනෙත් චුට්ටක් අඩු කරගන්න. රස යෝගට් එක මොකද කියන්නේ? කමුදොයයි මම අරගෙන. ඔයා යෝගට් එකක් ගන්නවා නම් ෆ්‍රෙෂ් මිල්ක්, එහෙම නැත්නම් ඔයාට තව රස බීමක් හදා ගන්න පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් වලින්. ඒ වගේම රස යෝගට් පානයක් මේ හැමදේම ගන්නවා නම් පැල්වත්ත නිෂ්පාදන සමාගමෙන් පැල්වත්ත නිෂ්පාදනම විතරක් මෙරදී ගන්න. ඒ වගේම මතක් කරන්න ඕන ලතරයි පත්‍රයක් ගන්නකොට ජීවිතයේ සුබසිහිනේ හැබැයි කර ගන්නකොට NLB මෙගා පවල ලතරයි පත්‍රයම මෙලදී ගන්න. ඒතරම්ම විශ්වාසයෙන් කියනවාට සුපිරි ත්‍යාග රසක් දිනා ගන්න පුළුවන් ඔයාගේ ජීවිතයේ හින හැම හේනයක්ම හැබැයි කර ගන්න. ඉතින් ඒක නිසා යාට අපි මේ තරම්ම කියන්නේ NLB මෙගා පවල ලතරයි පත්‍රය ගැන. අය ඔය මමයි හම්බ වෙන්නේ දවල් 12:30 පස්සේ තමයි. අපි නිවුස් එක අහන්න දින නිවුස් එක අහලා තමයි ආපහු මං එන්නේ. එතකන් ඔය විදිහටම ඉන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: ශ්‍රී ලංකාවට ADBෙන් ඩොලර් මිලියන 200ක් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ලබන අයවැයෙන් සෑම ජනකොටසකටම ප්‍රතිලාභ 11 ජාතික බාලදක්ෂ චම්බෝරිය ජනවාරියේදී තේගම්මාන 5000 ව්‍යාපෘතිය සාර්ථකව හමාස් නිරායුධ වීමේ තීරණයක ලක්කඳ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ මෙරට ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 201 ණය මුදලක් ලබා දීමට ආසියා සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා. මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වැති බලපෑම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයේ ශක්තිමත් කිරීමයි අරමුණ. මෙරට වෙළඳාමේ ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනයේ ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ එය ලබා දීමට නියමිතයි. ඒ අතරින් ඇමරිකා ඩොලර් මිලියන 100ක් මැද පෙරදිග අර්බුදයේ හේතුවෙන් රටට එල්ල වැති ආර්ථික පීඩනය අවම කිරීමේ ආර්ථික ණයක් ලෙස වෙන් කර තිබෙනවා. දුරස්ත ගැටුමක බලපෑම හේතුවෙන් කිසිදු පවුලක් තවදුරටත් දරිද්‍රතාවට ඇදවැටීමට ඉඩ නොතැබිය යුතු බවයි ආසියා සංවර්ධන බැංකුව පවසන්නේ. ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා පුළුල් කිරීම නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ වෙළඳාම ප්‍රවර්ධනය මෙහි ප්‍රධාන අරමුණු අතර වනවා. ඒ අනුව වෙළඳ පද්ධති නවීකරණය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තරඟකාරීත්වය ඉහළ නැන්වීම ඇතුළු ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජූලි මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද ගිණුම්ගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා. පළමුවදීරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 6,21,738 දෙනෙකුට රුපියල් කෝටි 3,10,819 මුදලක් බැංකුගත කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. යෝජනා ක්‍රමයේ දෙවන අදීරයටතේ 70 ඉක්ම වූ වැඩිහිටියන් 77,324 දෙනෙකුට ප්‍රතිලාභ ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නායිර සබරගමු සාවායම පළාත් මෙන්ම මානුවර නුවරලිය ගාල්ලසා මාතර දිස්ත්‍රික්කද යාතර වනවා. උතුර උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත් මෙන්ම රත්නපුර මොන්රාගල හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 50ක පමණ තද සුළං නැතිවී හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කංකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ හම්බන්තොට සිට පුතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යාමේ හැකියාව පවතිනවා. හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි නාවිකා ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. 11 ජාතික බාලදක්ෂ ජම්බෝරිය ලබන ජනවාරි මාසයේදී දියකම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ කේන්ද්‍ර කරගැනීමෙන් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 115ක් සපිරීම නිමිත්තෙන් ලබන වසරේ ජනවාරි 17 සිට 23 දක්වා එය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. එහි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. රාජ්‍ය හා අර්ධරාජ්‍ය ආයතනවල සහය ලබා ගැනීම මෙන්ම එක් ආයතන වෙත පැවරෙන වගකීම් පිළිබඳව එදී අවධානයට ලක් වුණා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ සභාපති රන්සිරි පෙරේරා යන මහතුරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. පූර්ව ඓතිහාසික යුගයේදී යකඩ භාවිත කළ බවට අම්පාර බණ්ඩාර දුව මෙගලිතික සුසාන භූමියේ සංරක්ෂණ කටයුතුවලදී තහවුරු වුණා. මේ ඉතිහාසයේ පිළිබඳ නව අදහසක් ඉදිරිපත් කරන අවස්ථාවක් ලෙසටයි සැලකෙන්නේ. පූර්ව ඓතිහාසික යුගයේදී දිගමඩුල්ලේ සිටි ආදි මානවයා යකඩ භාවිත කර ඇති බවට පිළිගත හැකි සාක්ෂි හමු වී තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ කැණීම් කටයුතු සිදු කළා. මෙගලිතික සංස්කෘතිය ලෙස සැලකෙන්නේ පූර්ව ඓතිහාසික යකඩ යුගය සම්බන්ධයෙන් සුවිශේෂී සාක්ෂි ලබා දෙන සංස්කෘතියක්. සංරක්ෂණ කටයුතු පුළුල් ලෙස ආරම්භ කළ බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අම්පාර මඩකලපුව සහකාර අධ්‍යක්ෂ ආනුෂාන් මුණසිංහ පවසන්නේ.
0: අපි කැනීම් කරලා මතු කරගත්තු භූමිය සංචාරකයන් සඳහා සහ මහජනතාව සඳහා විවෘත කිරීම තමයි අපේ බලාපොරොත්තුව. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බුද්ධ ශාසන ආගමිකා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන උරුම ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ උරුමයට ජීවයක් කියන වැඩසටහන් මාලාවට මේ ස්ථානය තෝරාපත් කරගෙන තියෙනවා.
1: සමාජයේ සෑම කොටසකගේම අභිලාෂයන් ඉටුවන ආකාරයට 2027 අයවැය සකස් කරමින් පවතින බව අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළා. කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. ආසියා සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ රුපියල් මිලියන 1700ක වියදමින් කිරිබත්ගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින් භූගත විදුලි රෑන් පද්ධතියක් එළීමේ කටයුතු සිදුවනවා. මේ වසරේ ආරම්භ කරන බවයි අමාත්‍ය ප්‍රකාශ කළේ.
2: කොළඹ නුවර පාරේ විශේෂයෙන්ම කිරිබත්ගොඩ මන්සන්දිය ආසන්නයේ යම් වාහන තදබදයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියත් ලංකා විදුලි බල මණ්ඩලයට අයිති විශේෂයෙන්ම ලිකෝ ආයතනයත් එක්ක වැඩපිළිවෙලක් මේ වෙලාවට ක්‍රියාත්මක වෙනවා. මොකද දැනට මේ මාර්ගයේ පුළුල් කිරීමත් ඒ වගේම පදිකයකට ගමන් කිරීම සඳහා ගුවන් පාලමක් ඉදිකිරීම සඳහාත් සැලසුම් කරලා තියෙනවා. නමුත් මෙතන යම් බාධාවක් ඇති වෙලා තියෙනවා. එතන හයිටෙන්ෂන් කණුවක් තිබෙනවා. ඒ කණුව ඉවත් කරලා මේ වෙනකොට ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරය යටතේ වසර දෙකක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා ලෙකෝ ආයතනය මගින්. ඒ ව්‍යාපෘතියට අපට රුපියල් මිලියන 1700ක පමණ ව්‍යාපෘතියක් ඒ ව්‍යාපෘතිය මේ වසරේ අපි ආරම්භ කරනවා. ඒ ව්‍යාපෘතිය අවසන් වීමත් එක්ක අපිට පුළුවන් වෙනවා කොළඹ නුවර මේ මාර්ගයේ තිබෙන මේ මාර්ග තදබදයේ සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කර ගැනීම.
1: බණ්ඩාරවිල ප්‍රාදේශ ලේකම් කොට්ටාෂේ කුඩා තේවතු හිමියන් දැනුවත් කිරීම සහ ආධාර ලබා දීමේ වැඩසටහනක් පැවැත්වුණා. 2030 වසර වන විට තේ අපනයන ඉලක්ක සපුරා ගනිමින් නිමිතේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා වැඩි කර ගැනීමයි ඉලක්කය. එය අනුව තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළ නැන්වීමත් අරමුණක් වී තිබෙනවා. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා තේ ගම්මාන 500 ව්‍යාපෘතියද රජය ආරම්භ කළා. ඒට සමගාමීව කුඩා තේවතු හිමියන් දැනුවත් කිරීම සහ ආධාර ලබා දීමේ වැඩසටහනක් බණ්ඩාරවිලදී පැවැතුනේ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
3: අපේ රටේ විශාල භූමි භාගයක තේ වගාවන් තිබෙනවා. හැබැයි අපේ රටේ තේ නිෂ්පාදනයෙන් 75%ක් හදන්නේ ඔබ. මේ පුංචි තේ ගොවියෝ. මම දන්නවා දැන් මම උදේත් කතා කරා ගොවියෝ පුරුදු වෙලා තියෙන්නේ කාගෙන් හරි පොහොර ටිකක් අරගෙන ඒගොල්ලන්ගෙන් සමිතියකින් තව ණයකුත් අරගෙන ඊට පස්සේ ඒගොල්ලන්ට මේ දළු දෙන්න. තුර මේ වැඩසටහනේ දැක්ම තමයි අලුත් නිෂ්පාදන හරහා වෙළඳපොළ ජය ගන්න ගොවි පිරිසක් ව්‍යවසායක පිරිසක් ගොඩනගෙන වැඩසටහනක් තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. ඒක මූල ආරම්භය තමයි අපි අද පළවෙනි දවසේ මේ ලොකු ගමනක් අපිට යන්න තියෙනවා.
1: අවියායුධ අත්හැරීමට හමා සංවිධාන එකඟත්වය පළ කර තිබෙනවා. ඒ අනුව ගාසා සාම මණ්ඩලයට අනුකූලව කටයුතු කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. නිල ප්‍රකාශනයේ කඩිනමින් නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. පලස්තීන රජා පීඨුවේ සඳහන් වැඩපිළිවෙලේ මූලික අදියරක් අවසන් කිරීමට හැකි වූ බවයි ඇමරිකාව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු මතයක් ප්‍රකාශ කර නැහැ. මේ අතර සටන් විරාමය සඳහා සවිස්තරාත්මක මාධ්‍ය සිතීමක් සකස් කර ඇති බව ගාසා සාම මණ්ඩලය ප්‍රකාශ කළා. හමාස් සංවිධානයේ නිරායුධ වීමෙන් අනතුරුව ඊශ්‍රායල් ආරක්ෂක අංශ ගාසා තීරේ නිවත් වීම සිදුවනවා. ඒ වාලනය ජාතික කමිටුවකට ලබා දීමයි සැලැස්ම. නිරායුධ කරන ක්‍රියාවලියේදී ඊශ්‍රායලයට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට අවියායුධ ලබා නොදෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මධ්‍යම ආසියා වොලිබෝල් ශූරතා තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ආසියා කලාපයේ රටවල් හයක සහභාගිත්වයෙන් පාකිස්තානයේදී එය පැවැත්වුණා. කසකස්ථානයට එරෙහිව 5-2 ලෙස ජය හිමිකර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 පළමු තරගයේ මුලින්ම පන්දුර පහර දුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 176ක් රැස් කළා. ෂවාල් ශුල්පිකාර් ලකුණු 63යි. මොනිබා අලි ලකුණු 42ක් ලබා ගත්තා. ඔවුන්ගේ කඩු 7ක් බිඳ වැටුණා. තරගයේ පැවැත්වෙන්නේ දඹුල්ල ක්‍රීඩාංගණයේදී. දෙරටේ කාන්තා කණ්ඩායම අතර පන්දුවාර 20 තරඟ 3ක් පැවැත්වෙනවා. අනෙක් තරඟ දෙක ලබන දෙවනදා සහ හතරවනදා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. සියලු තරඟ නොමිලේ නැරඹීමටත් පහසුකම් හිමිවනවා.
4: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: ශ්‍රී ලංකාවට ADBN ඩොලර් මිලියන 200ක් ප්‍රදේශ කීපයකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ලබන අයවැයෙන් සෑම ජනකොටසකටම ප්‍රතිලාභ 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරියේදී තේගම්මාන 5000 ව්‍යාපෘතිය සාර්ථකව හමාස් නිරායුධ වීමේ තීරණයක මිලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරුවකට
4: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
1: දැන් ආටබ් විශේෂාංගය
4: නොපෙනෙන මානෙක හිඳ දකින්නට වෙරදරන
5: තේවිපින හිත්වල ධෝංකාරය
4: ආට් හබ්
5: අයිබෝන් ලෙංගතු සිතට කලාවේ නැවුම් තුරතුරු අරන්ගෙන ආට් හබ් තුළින් බොලිවුඩ් සිනමාලෝලීන්ට අපූර්ව ආරංචියක් කරගෙනයි මං අදාවේ. ජූලි මාසේ 24 වෙනිදා ඉඳන් ලොව පුරා තිරගතවීම ඇරඹුණු ඒ චිත්‍රපටයේ නම තමයි තේරා යාරහුමේ. මං ඔබේ මිතුරායි.
6: තේර දිල් හේ චිගි හමත ජානදා තන චංගී තරා පහචානදා තේර දිල් හේ චිගි හමත ජානදා තන චංගී තරා පහචානදා
7: ෆ්‍රෙන්ඩ්ස්
8: Only friends. लगता है ये नया फ्रेंड आगे जाके काफी महंगा पड़ने वाला है
9: बहुत महंगा
10: फ्रेंड फ्रेंड फ्रेंड फ्रेंड फ्रेंड फ्रेंड
9: लेकिन एक लड़की की लाइफ में जब कोई प्रॉब्लम आती है ना तो उसे सॉल्व करने वाला लवर ही होता है
8: पर जो प्रॉब्लम आने ही ना देना उसे फादर कहते हैं
5: මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ බොලිවුඩේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් වන මිලාප් මිලාන් සාවේරි. ඔහුගේ අධ්‍යක්ෂණයක් කිව්වම අපිට නියම බොලිවුඩ් රසවින්දනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ දැවැන්ත සිනමාපටය නිෂ්පාදනය කරන්නේ අජේ මුර්දියා, වීනා ඉන්ද්‍ර කුමාර් වගේම මනීෂ් සිංහල් යන ප්‍රවීණ නිෂ්පාදක කණ්ඩායම.
11: මම තේරි ඝර මේ රහතා හූ ඔර තේරි බේටි සේ ප්‍යාර් කරනේ ලගා හූ
12: तू ये क्यों भूल जाता है कि अनु तुझसे प्यार ही नहीं करती है भाई
5: तेरा यार हूं में चित्रपट में दक्ष तरुण रंगन शिल्पी अमन इंद्र कुमार वगैरह सुरूपी आकांक्षा शर्मा प्रधान चरित्र निरूपण करना මේ නැවුම් තරු යුගලයේ රංගන දායකත්වය තේරා යාර් හෝ මේ චිත්‍රපටයට ලොකු ආලෝකයක් එක් කරනවා. ඒ වගේම බොලිවුඩයේ සිනහවෙන් මෙන්ම විශිෂ්ට රංගනයෙන් මුළුමහත් සිනමාවම කොල්ලපු ප්‍රවීණ නළු පරේෂ් රාවල්, කොමඩි රජු ජොනි ලෙවර් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඔවුන් දෙදෙනා එකතු වෙනවා කියන්නේ ඉතින් හිනාව උපරිමයකට ගෙනියන්න ඔබට පුළුවන්කම ලැබෙනවා කියන එකනේ. සුප්‍රීම විකට ජවනිකා මේ චිත්‍රපටයෙන් දැක බලා ගන්න පුළුවන්.
13: अरे बेटा टायर पंचर हो गया
14: है पापा मुझे लगता है स्कूटर पंचर नहीं हुआ है किसी गधे ने टायर की हवा निकाल दी
15: आज पछताऊं तो क्या सूल चढ़ जाऊं तो क्या
16: अनु को देखने का ना बहुत मन कर रहा है तू कहे तो उसे लंच पे ले जाऊं
17: अरे मार दूंगा जान से
5: ඔවුන්ට අමතරව සුප්‍රියා පිල්ගවුන්කර්, මෘණාල් කුල්කර්ණි වගේම මේහා ඛාන්, පූජා කතුර්ටේ, ආනන්ද ආචාර්ය වගේම දර්ශන් ජරිවාලා වැනි ප්‍රබල වගේම දක්ෂ නළුලියන් රැසක් මේ චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දෙනවා. තේරා යාර් හෝ මේ චිත්‍රපටයේ සංගීතය ගැන කියනවනම් සංගීතය කියන්නේ චිත්‍රපටයකට නැතුවම බැරි දෙයක්නේ. මේ චිත්‍රපටයේ මිහිරි සංගීතය අධ්‍යක්ෂණය කළ තියෙන්නේ සංජීව දර්ශන්. ඔබේ හදවත් දිනා ගන්න සුපිරි ගායක යුගලක් වන ජුබින් නොටියල් වගේම නකාෂ් අසීස් මේ චිත්‍රපටයට ගීත ගායනය නික්වෙනවා. ආදරය, යාළුකම වගේම සිනහව පිරුණු අපූරු චිත්‍රපටයක් තමයි තේරා යාර් හෝ මේ කියන්නේ. සිනමා ශාලාවට යන ඔයාව සිනහවෙන් සතුටින් වගේම ආදරෙන් තියෙන අපූරු පැගණනක රසවින්දනයක් ලබා දෙන අපූරු සිනමාපටයක්. ඉතින් ලබන සතියේ අලුත්ම කලාතුරතුරක් අරගෙන එන බලාපොරොත්තුෙන් ආටප් තුලින් අතට සමුගන්නේ තේරා යාර් හෝ මේ චිත්‍රපටයේ ලස්සනම ලස්සන ගීත කණ්ඩයක් අහන ගමන් ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරිපත්.

0: கிறிஸ்மஸ்யா ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12:17යි.
2: Back once again with Run Dare.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: දසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැමති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5
2: සේමා සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-772-594-594 011-772-475-493 අමතන්න.
3: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබාදීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071-79-66-366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක රින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකේද ඔබ

0: ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12යි විනාඩි 30යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ Heartbeat.
1: මේ වෙලාවේ මොකද වෙන්නේ? කෑම ටික කන්න බලාගෙන ඉන්නවද ලන්ච් ටයිම් එකේද මේ යන්නේ? සමහර කඩේ මේ වෙලාවේ ලන්ච් ටයිම් වෙන්නේ කොහොමද? දවල් 12 ඉඳන්. සමහර කඩේ චුට පරක්කු වෙලා ලන්ච් ටයිම් එකේ ඉන්න වෙල පුළුවන් නේද? කොහොම ඉතින් කෑම ටික කෑවත් ලස්සන සින්දු ටිකක් ඇහෙනකොට කෑමගේ රස චුට්ටක් වැඩි වෙනවා නේද? එහෙම නැතුව යා මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්නවනම් වැඩ ටික පොඩක් ස්පීඩ් එකට එයාගේ හිත සතුටින් කරගන්න පුළුවන්. එහෙම තමයි ඉතින් හඩ් බීට් අහගෙන ඉන්නකොට ඔයාට ලස්සන සින්දු ගොඩාක් කරගෙන අවිල තියෙන. ඉතින් මට නම් තා චූටි වෙලාවේ තියෙන යන්න කලින් ඔයා මේ පැත්තට එනවා. FM 93.5 ඔයාට මම අහගෙන ඉන්න පුළුවන්. දවල් 1 වෙනකන් විතරයි අනේ මං ඉන්නේ. ඊට පස්සේ දවස් දෙකක් නිවාඩු. ඊපස් මං ආයේ නිසඳුදා. ඊට කලින් ඔයාට කියන්න තියෙන ඕන දෙයක් කියන්න. ඔයාට ඔය මැසේජ් එකක් එවන්න පුළුවන්. 0703939357. 0703939357. මේකිනේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ඔයා කතා කරනකම මම මේ පැත්තට වෙලා බලාගෙන ඉඳමා. අපිට ඉතින් කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවනේ නේද? එහෙම කියනකොට මට හිතුණා හඩ් බීට් චැට් එක පැත්තට යන්න. ඔයත් එනවද චැට් එක පැත්තට යන්න? ඔව් ඔව් ඔයා ඉන්නවානේ චැට් එකේ. ඔයා මැසේජස් ගොඩාක් එවලා තිබ්බනේ කලින් වෙලාවෙදී. මේ වාගෙන තමයි කියන්න හදන්නේ. අපිට ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා. ඔයා ඉන්නකොට කොහොමද මේ සින්දුවක් නොදී ඉන්නේ? පාදුකින් තමයි පැතුම් මැසේජ් එක දාලා තියෙන්නේ. පැතුම් ඔය විදිහටම ඉන්න ලස්සන සින්දු ගොඩක් අහන්න පුළුවන් ඔයාට. සුබ දවසක් වේවා ඔයාට. හැමදාම ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අහනවා. එහෙනම් ඇයි යනවා මැසේජ් එකක් දැම්මේ නැත්තේ? ඉතින් මැසේජ් එකක් දාන තරම් වට ඉදහසක් නැහැ. හැම තමයි තින්නේ. සැලොන් එක කියලා කිව්වම පොඩ්ඩක් ඉතින් බිසී තරක් කට්ටිය ගොඩක් එනවා යano. එතකොට ඉතින් වැඩ ටික කරන්න ගියාම මැසේජ් එකක් එවන්න චුට්ටක් පරක්කු වෙනවා නේද? සමහරක් වෙලාවට වෙලාවක් නැති වෙන්නම පුළුවන්. හැබැයි ඉතින් මම දන්නවා ඔයා මම වහගෙන ඉන්නේ කියලා. ඒ වගේ තමයි තින්නේ. අද වුණා කොහොම වුණත් ඉතින් ඔයාලා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. බොහොම ස්තුතියි. රශ්මි සැලොන් එකෙන් තමයි මට මැසේජ් එක දාලා තිනවා. ආව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. මහනගම පැත්තට යන්න තමයි හදන්නේ ලස්සන ඇඳුම් තියෙන තැනකට. ගැළු ළමයි නම් ඉතින් වැඩිපුර කැමති තැන. නම කියන්න විදිහක් නෑ. කමක් නෑ, මාව අහගෙන ඉන්නේ නේද? මහනගම පැත්තේ එරදි ෂොප් එකේ ආව මාව අහගෙන ඉන්න කියලා මන් දන්නවා. මේ වෙලාවේ සද්දෙටම කලමනාකාර නිලංගන අධීක්ෂණ ආව එකතු කරගන්නම්. ඒ වගේම රසික ගයාන් සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි චුට්ටි අනුර ඒ වගේම කුමාරී ශාන්ති නිරෝෂා තවගොඩාකයිවෝ මේ හැමෝම හරිම අතරින් එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. මාත් ලක්කඩ අහගෙන ඉන්නවා මගේ මැසේජ් එක කියවන්න. අනිවාර්යෙන් ඔව මිස් කරන්නේ නෑ. මම සුසන්ද ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. සින්දු විතරක් අහලා ඉන්නකොට සමහරක් වෙලාට ඉතින් මේ දවස්වල සමහරක් අයට උණ හැදෙන්න පුළුවන්.

හෙබිරිස්සාවක් හැදෙන්න පුළුවන් නේද? එහෙම තමයි. ඉතින් පොඩක් සමහරක් අය රස්සේ වැඩි වුණත් ලෙඩක් හැදෙන්න පුළුවන්. සමහරක් විට වැස්සක් ආවත් ලෙඩක් හැදෙන්න පුළුවන් නේ. එහෙම නැත්නම් ඉතින් ළඟ ඉන්න කෙනාගෙන් බෝ වෙන්නත් පුළුවන්. මේ කොහොම හැදුනත් ඉතින් බෙහෙත් ටිකක් බොන්නම වෙනව නේද අපිට? බෙහෙත් ටිකක් බොන්න කලින් අපි කොත්තමල්ලි ටිකක් බීලා ඉමුද? කොත්තමල්ලි ටිකක් බීලා ලෙඩේ චුට්ටක් අඩු කරගත්තොත්

0: රටට වග කියන රේඩියෝ
1: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
3: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
4: batamisu batamisu maneda maneda even in driving chamit and charu

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12යි විනාඩි 40යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport Mantin පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි
5: TVS Sport Mantin පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි
6: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Hot

හැමතාලෙම සින්දු හැනවා කියනකොට නිකන්ද කියන්නේ නේද? ඔයාට කැමති සින්දු ඕන තාලෙකට තියෙන සින්දු අලුත්ද පැටනද කියලා නේ ඕන සින්දුවක් ඔයාට අහන්න පුළුවන් හાર્ට් බීට් අහගෙන ඉන්න ගම. දවල් එක වෙනකන් තමයි මං ඉන්නේ මේ පැත්තෙන්. ඔයාට පුළුවන් තව චූටි වෙලාවක් තමයි තියෙන්නේ. කැමති සින්දු ටිකක් ඉල්ලගෙන ඔයාගේ නමින්ම වෙලාවෙ මොකද කරන්නේ? කෑම ටික කෑවද? නැත්තම් වැඩ ගොඩක් එක්ක හිර වෙලා දින්නේ තාම. මට හිතෙන්නේ නම් ඔයා වැඩ ගොඩක් එක්ක හිර වෙලා ඇති. ඔෆිස් එකේ වෙන්න පුළුවන්. කොහරි සමහරක් විතර ගෙදර ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ගෙදර ඉන්නකොට ඉතින් වැඩ ගොඩක් එක්කන ඉන්න වෙන්නේ නේ. ඒක වැඩ ටික කොච්චර කරත් ඉවරයක් වෙන්නේ නැහැ. එහෙම තමයි නේ. හැබැයි වැඩ ටික කරන ගමන් පොඩක් ඉර සතුටින් නිදහසේ ඉන්න නම් ලස්සන සින්දුවක් ඇහෙන්න ඕනේ නේ. ලස්සන සින්දුව අහන නම් උදේ 10 ඉඳලා එක වෙනකන් මාව අහගෙන ඉන්න පුළුවන්. අපි හැමෝම බලන්න හાર્ට් බීට් චැට් එක පැත්තට මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. සරච්චන්ද්‍ර ඔයාව එකතු කරගන්නම්. ඔයාගේම කඩයක් මං හිතන්නේ. ඔයාගේ කඩේ ඉඳලා තමයි මාව සද්දටම ලක්කඩ අහගෙන ඉන්නේ. කඩේ නම කියන්න විදිහක් නෑ අපිට. මාබලගේම පියල්ජේ ඔයා කියනවා ඔයාගේ නමින්ම ලස්සන සින්දුවක් ඕනි කියලා. එහෙම කියනකොට කොහොමද මම නොදී ඉන්නේ? හයි ෂෙවන්, කොහොමද ඔයාට? මාවත් එකතු කරගන්න හොඳේ. හරි හොඳේ, මාව එකතු කරගන්න. ඔය විදිහටම දිගටම ලක්කඩ අහගෙන ඉන්න ලස්සන සින්දු අහන්න ඔයාගේ නමින්ම. හයි අක්කේ. හයි අක්කේ කියලා කිව්වර මට මේක කියන්න විදිහක් නෑ. ඔයා වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න මේ වෙලාවේ. අජාන්ත සර්, ඉන්ද්‍රජිත් සර්, ඒ වගේම ශ්‍රීමාලි, කරු, ජීවනි, සන්ධ්‍යා, යසරත්න, ගාමිණී කුමාරි, අතව ගොඩක් අය ඉන්න. මේ හැමෝම එකතු කරගන්නන් ඊළඟ සින්දුවට වැඩ කරන තැන සද්දට ලක්කන දාලා තියෙන. එතකොට කිසිම පාළුවක් මහන්සියක් තනිකමක් නැතුව ඔයාට පුළුවන් සද්දට සින්දුවක් අහන ගමන් වැඩ ටික ටට්ටක් ගල කරගෙන යන්න. හාද කවුද මේ මාව හොයාගෙන තියෙන්නේ? ෆොටෝ එකකුත් හොයාගෙන කොහොමරි හොර කෙල්ල. මම කතා පොත්වල අහලා තියෙන හරිම ලස්සන හිතවත ගෑණු ළමයි ඉන්නහ. කොමලක් තමයි ඉන්නේ. එහෙම කියලා යමගේ ෆොටෝ එකක් කියලා. ගොඩක් ආදරේ හිතවත ළමයෝ ඔයාට. තර්ෂි බස් නායක. මොනාද මොනාද මේ තර්ෂි කරන්න ඔයා? යන්න කලින් කියලා යන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් බොහොම ආදරේ මේ විදිහටම අහගෙන ඉන්න අය තිබෙන්නේ සඳුදානේ නේද? ඒසයි ඉතින් යන්න කලින් ආගෙන කිව්වා හාද? ආයවා සුබම සුබ දවසක්. අපිත් ලස්සන සින්දුවක් අහගෙන ඉන්නේ. අනුරග මනලාවති ආව එකතු කරගන්න, ඒ වගේම පේෂේලා ඇමෙලියාවත් එකතු කරගන්න කියලා තන ඊළඟ ලස්සන. අපි යමුද හොරණ පැත්තට? හොරණ පැත්තේ ලෙනවට පැත්තට මහගෙන ඉන්නවා කෞෂාන් එක්ක. වයාගේ හරිම දඟි ජයනිත් එකතු කරගන්න, ඒ වගේම අම්මව එකතු කරගන්න කියලා තියෙන. හැමෝම එකතු කරගෙන ලහන්න තියෙනවා. ඊට කලින් මම යන්නයි හෝමාගම පැත්තට. මම වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙන. ඉතින් නෝටි ළමයි, නම කියලා නෑ කවුද මේ කියලා. හැමෝම එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක්. ඉතින් ආඩ පුළුවන් මේ වගේ ලස්සන සින්දුව අහන්න මේ පැත්තට එන්න. දවල් එක වෙනකන් මං ඉන්නවා. මම ලස්සන සින්දුවක් ලැස්ති කරන් ඉන්නේ. අපි ඒක අහලා ඉක්මනටම මේ පැත්තට 11 වෙනි විනාඩි 48.

0: ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සයතින හතේම මත්පත.
1: වීඩියෝසින් නොත්තා ඔබ සැබෑ මර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: ලස්සනම සින්දුවට හන පුළුවන් මව හගෙන ඉන්නකන්. ඉතින් හැබැයි මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ සඳ ලංකාවෙන් තාරු නියෝව එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. ඉතින් මට යන්න වෙනවා එහෙම තමයි. ඉතින් නේද යන්න කලින් තව එක්කෙනෙක් ඉන්නවා නිරෝෂා විරාජිනීගේ ලස්සන සින්දුවක් ඉල්ලපු කෙන. හැබැයි ඒක දැන් දෙන්න විදිහක් නෑ. කෑගලෙන් දිනක තමයි මට මැසේජ් එක දැම්මේ. දිනක ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. ජයමා බොහොම ස්තුතියි. ඉතින් ඔය තරම් ආදරෙන් අපිත් එක්ක ඉන්නවට මං අදට ගිහිල්ලා එන්නම් පරිස්සමට සතුටින් ඉන්න. ආපහු ඔයාව මමයි හම්බ වෙන්නේ ලබන සඳතම්. මම යශ්.

0: mix better. Heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපර් ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයටත් ටැග් ගා. මෙගා පවර්.

0: 105.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව 5:01 වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. ඊයේ දිනය තුළ පරීක්ෂාවට ලක් කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 26,344ක්. සැකපිට 516 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ සම්බන්ධයෙන් 14 දෙනෙක් ඍජුව හඳුනාගත් බවයි පොලිසිය පවසන්නේ. බේමත් රියදුරන් 55 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළා. ඊස්රායල් ආරක්ෂකංශ දකුණු ලෙබනනයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ස්ථාන ගණනාවක් ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සිදුව ඇති හානි පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. කෙසේ වෙතත් නිවාස රැසකට හානි සිදුව ඇති බව බලධාරීන් පෙන්වා දුන්නා. ගැටුම් වැළැක්වීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවයි ලෙබනන් බලධාරීන් පවසන්නේ. මේලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

දවල් එකයේ වෙනටි අටයි. 0703 93 5 93 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

Radio ITN. පසරු එකයි විනාඩිය 11යි වෙලාව. අයිබෝන් සුබ දහවලක්. මේ මාසේ තහවරයිනේ. අද ජූලි මාසයේ 31 වෙනිදා පිසිකුරාදාවක සති අන්තයක මුණ ගැහෙන්නේ. සාමාන්‍යයෙන් ඔහත් හිතනවාද අරයා මොනවා හිතයිද මෙයා මොනවා හිතයිද කියලා වැඩක් කරන්න යනකොට. හැබැයි මෙහෙමයි අර මොනවා හිතයිද මෙයා මොනවා හිතයිද කියන සිතුවිලි වලින් මිදිලා ඔයාට හිතට එකගව හොඳයි කියලා හිතන දේ හරි දේ කරන්න කියලායි මම යෝජනා කරන්නේ. ඔයා කරන දේෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැත්නම් කාගේවත් නමකට කැල්ලක් නොවෙනවා නම් කාගේවත් මානසික මට්ටම පහළ හෙලීමක් නොවෙනවා නම් කාගේවත් වචන වලින් විවේචන වලින් අපිත් අපේ හිත නිරපරාධ රිද්ද ගන්න ඕනෙම නැහැ. මොකෝ දන්නවද මිනිස්සු හිත රිද්දන්නේ හුඟක් වෙලාවට නොදැනුවත්කමට නෙවෙයි. හොඳට හිතලා මතර තමයි කෙනෙක්ව රිද්දන්නේ. මොකද වචන එහෙම නොහිතා පාවිච්චි කරන අය හරිය අඩුයි. හිතාමතා පාවිච්චි කරන වචන සමහරුන්ගේ ඔයාගේ හිත රිද්දනවා කියලා දන්නවනම් ඒ වචන ඔයාගේ හිතේ වත්ත ගන්න එපා. ඒවට යන්න දෙන්න. හරිද? එනිසා මං අර යෝජනා කරන්න හරිම දේ කරන්න හොඳ විදිහට වෙනස් වෙන්න කාටවත්ම කරදරයක් නොවන විදිහට ජීවත් වෙන්න. ඔයා හොඳම විදිහට වෙනස් වුණු දවසට ඔයාට කාගේවත් ඇනුම් බැනුම් විවේචන නිකම්ම නිකම් පුස්සක් ඒවා වචන විතරයි ඒවා අපේ ඇඟේවත් දුන්නේ නැහැ කියලා. හිනාවලයි දේවල් බාර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. හරිද? අදත් එහෙනම් හවස 4 වෙනකන් අපි ලස්සන සිද්ධ ටිකක් අහගෙන අපේ වැඩ ටික ලස්සනද කරගෙන යන්න. හෙටින් පස්සේනේ අලුත් මාසයක් නේ. ඒකට ලෑස්තියද? අපි වියදම් අඩු කරලා අපි සුවසේ සනසීමෙන් සැපවත් ජීවත් වෙන්න ලෑස්ති නේද? තව මාස 4යි ගෙවා ගන්න තියෙන්නේ. අවුරුද්දකුත් ඉවර වෙයකන යනවා. ප්ලෑනින්ග්ස් පොඩ්ඩක් හදා ගන්න හෙට ඉඳන් ඉතුරු දවස් 31 කොහොමද අපි ගත කරන්න කියලා. ඔය සැලසුම් කරන උගාක් දේවල් එතකොට ඉටු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒකට ඕනේ පුංචි පියවරක් ඉස්සරහට තියන්න හිත හය කරගන්න එක විතරයි. ඕල් ටයිම් බේට්ස් ඉට් චාමි පටන් ගන්න තියෙන්නේ. දවල් එකයි විනාඩි 10

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අප තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කෙටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න බිත්ව එකැකැ හැතයි 479
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1
3: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

0: taşıma paha. Anıl Tunay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: ITN.
2: පසුරු එකයි වෙනට විසි එකයි.
3: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: All time meets with Chami.
2: 0.7, 0.3, 0.93, 0.5 මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලකන Facebook page එකට ගිහින් බලන්න.

ගීනේ ගහන මද්දහනේ දා හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලගේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්.

දවල් එක පහු වෙලා විනාඩි 28යි වෙලාව. 0.7 0.3 0.5 0.7 අපේ මැසේජ් නම්බර් එක. හවස 4 වෙන්න කලින් වට වෙලාවක් ස්පාසුවක් තියෙනවා නම් මාසයක් ගෙවිලා යනකොට සහයන්න වැඩත් ඇති ඔෆිස් එකේ නේ. ඒකම කොයි හැටි වුණත් ඔයාමට මැසේජ් එක එවයි කියන විශ්වාසවර තියෙනවා. 4ට කලින් එවුවින් කියලා යන්න පුළුවන්. නැත්නම් චමිත්යි චාටයි මැසේජ් එක මං ඉදිරිය කරලා යන්න. එතකොට ලක්කන ෆේස්බුක් පේජ් එක ඇතත් අපි පෝස්ට් එකක් තියෙනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. බලමුද කාගෙන්ද කියලා පළවෙනි මැසේජ් එක. චාමියක්කේ කොහමද? ධර්ණියගලින් තරුෂි බස්නායක. බෙන්ගාලි සොන් එකක් ඕනේද? හොඳයි බලමු. එයා මකත් කියන්නේ පෝස්ට් එකක් කියලා. වතුර පොතක් අවශ්‍ය වෙලාවට මගහැරෙන ලද හේත් පසුව ගැලුම් ගණන් රැගෙන පැමිණියද තිබහා පහව ගොස් තිබිය යුතුය. ආන් ඒකයි වෙන්න ඕනේ. ඒක ලස්සන පෝස්ට් එකක්. මං ආයිසරයක් කියන්නම්. වතුර පොතක් අවශ්‍ය වෙලාවට මගහැරෙන ලද හේත් පසුව

නගා සුබ දවසක් වේවා. ධර්ණයකට අද කඩින් කඩවැස්ස කියලා උන කලබන වර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. සෙනගම්ලත් වෙලකමින් සෙනුරේ සයුරේ චාරිකා සමග විශ්මිතව එකතු කරගත් ඔන්නේ පැත්තෙන් ලස්සන සින්දුවක් ඕනේ අපිටත්. පැතුම් පාදුකෙන් හයි කොහොමද ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ නිර්මි ලස්සන නමක් වාට තියෙන්නේ. ඔයාව එකතු කරගන්නේ මං කොහෙන්ද යාළුවේ? ඔයා ඉන්නේ මාතර. ස්තුතියි මැසේජ් එකට අලුත් යාළුවෙක්. දෙකටම ඉතින් ඊළඟ මාසෙත් අපි වහන් ඉන්නවනේ. අපි ඊළඟ මාසෙ අලුත් වෙන්නයි යන්නේ. එකයි විනාඩි 30.

0: ලකඩ රඩියෝ ITN
1: එකයි වෙනර 33යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: ලකඩ රේඩියෝ ITN
1: පසරු එකයි වනාඩේ තිස් හතයි.
2: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුමිට්ස් 5 සියල් තරෝඩි සුවර්ස්.
4: ලුකයියා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්
4: කොහොමද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
6: Evening Drive with Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය
2: අසන්දිමිත.
3: ෂෙරිල්, what is the meaning of this? මොකද්ද හැබැයි මේ විඳින දුකේ තේරුම?
4: තේරෙනම්. දරුවා නිසා හින්ද මම මේක වහලා කරට ආවට අන්තිමට මේ වලින් වෙන මල් ලැබෙන එක. අන්තිමට මම විතරයි දරුවත් එක්ක කලින් විදිහට ඉන්නේ.
3: You are a young person still. You are capable of starting a new life.
1: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
5: ඉන්නකෝ මං හෙට ඔදනට තාත්තට කෝල් එකක් කරන්න.
6: ඇත්තමයිද?
5: ඇත්තමයි.
6: ප්‍රොමිස්.
5: Promise. Now, what are you doing?
6: Meow, rabbit. Cute. Meow, Tamai, rabbit.
5: Rabbit?
1: Sati Aga, Ratri Atata, ITN Palanda.

0: පසර එකයේ විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

එකයි වෙනාටි හතලිස් එකයි වෙලාව ඕල්ටයිම් බෙට් සිච්චාමිව අහගෙන ඉන්නේ. ඒවගේම ලක්කට ෆේස්බුක් පේජ් එක පැතරම පොඩක් ගිහිල්ලා එන්න කියලා මතක් කළා නේද? අද අපේ පෝස්ට් එකක් තියෙන එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන ඉන්නත් මම දන්න ඔහුල බිසී කියලා. ඒකට පොඩක් ගිහිල්ලා එන්න. බොස් බැනර් ඉතින් එක මකට ප්‍රශ්නයක් නැහැනේ. පොඩක් බැනුම් ගහන්න. අද මාසේ අන්තිමනේ. සුබදාවලක් වේවා සින්දුවක් දෙන්න. ඊජි අනුර පුස්සලව බීඑෆ් ජනපදයෙන් එපු මැසේජ් එක. ඊට පස්සේ මේ කවුද? සුපුන්ද? ඔව් සුපුන්ගේ මැසේජ් එක. අත්නුවන පහල කරවන මගේ ඝන දෙවි හැල්. ඇස්වලින් හිනා වීගෙන තරහ ඉවසන වේල්. මොන ඉඩෝරේ දීවත් හිඳුන් නැති ආදරේ දේව පීල්. මැනිකේ නුඹ තමයි මගේ මූඩ් ෆික්ස් කරන මරු ඉඟුරු කෑල්ල. හරි ලස්සනයිනේ. ස්තුතියි ලස්සන පෝස්ට් එකක් අපිත් එක්ක ෂෙයා කරගත්තට. ඔයාලඟ මොකක් හරි මැජික් එකක් තියෙනවා. ඔයා වහගෙන ඉන්නකොට හැමදේම අමතක වෙනවා කියලා තියෙනවා. පොඩ්ඩක් චෙක් කරගන්න වෙනවා. ඩොක්ටර් කෙනෙක් හම්බුනොත් නරකද? ඊට පස්සේ යනවා මං අබෙලියා සමරසේකර මොන්ඩිසෝරිගේ ෆොටෝ එකක් දාලා තියෙනවා මට බලන්න ඉතින්. හොඳයි හොඳයි ලස්සනයි. හොඳට ඉගෙන ගන්නත් ඕනේ. අනුරග මානලාවති මහත්තයා සිරිල් දුව අනුෂිකා පුතා ප්‍රදීප් දුව පේශලා පුතා හර්ෂණවත් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ තියෙන මැසේජ් එක නේහා ඔයාගේ මහියංකනෙන්නේ. මා කියනවා තමන්ට ලැබෙන්නේ නැති දෙයක් තව කෙනෙක්ට ලැබෙද්දී ඊර්ෂ්‍යාව නැතිව හදවතින්ම සතුට වෙන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න. අහුනද? එහෙම කෙනෙක් වෙන්න. ඊට පස්සේ මොකද්ද මේ කියන්නේ? තෝරන සින්දු වලින් සින්දු තෝරන කෙනාගේ හිතක් තරමක් දුරට කියවන්න පුළුවන් කියලා තියෙනවා. කියවලා කියන්න බලන්න. මොහොත්තව ගොඩ අනුර නිපුණ පුතා ඇතුළු පිටිසව එකතු කරගන්නා කියලා තියෙනවා. අපේ ලස්සන සින්දුවගේ ළඟට තාම. ඊට පස්සේ ගල්පාත පැත්තට යන්ද මාෂා දෙල්හානේ කවල් දෙශාන්ත ධම්මිකා වෙනීතා චන්ද්‍රලතා ශ්‍රියෝනේ ඉරංගේ කාන්තී චාන්දනී හර්ෂණී අපිටත් සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. හරි හරි හරි හරි සින්දුවක් අහමු. එකයි විනාඩි 43යි.

0: දවල් එකයි වෙනටි 50යි.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මොකසෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
0: වසරේ මේ දක්වා කාලය තුල වර්තා වෙච්ච ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා කියලා ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කරනවා. හරියටම කිව්වොත් 84,724ක්. මේ කාලය තුල සිද්ධ වෙච්ච ඩෙංගු මරණ සංඛ්‍යාවත් 62ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,971ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 16,814ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,873ක් හඳුනාගෙන තියෙනවා. බස්නාහිර පළාතෙන් ඩෙංගු ආසාදිත සංඛ්‍යාව 44,829ක්, දකුණු පළාතේ 12,738ක්, මධ්‍යම පළාතේ රෝගීන් 7,370ක්. දැන් මේ සංඛ්‍යාත්මක අගෙන් කියනකොට එච්චරක් වැඩි වෙලා නෑ, එච්චරක් කියලා කොච්චරක්ද කියනකෙ මේ වැදගත් වෙන්නේ. අපිටත් හැදෙන්න අවදානමක් තියෙනවා කියන එක දැනගෙන පරිස්සම් වෙන එක තමයි වටින්නේ. දැන් හෙට සතියන්තේනේ. ඒක නිසා මෙච්චර දවස් ඔෆිස් ගියා, ඉස්කෝල ගියා නේද? අත්ති පිටියේ ඇවිදලා බලන්නත් බැරි වුණානේ මధుරෝ බොවෙන තැන් උඹල කොච්චර ඇති කරලා තියනවද කියලා. ආරක්ෂිත පියවර අනුගමනය කරලා, ඒ කියන්නේ මధుරන් ඔයාව කන්න තියෙන අවස්ථාව නැති කරලා. නැත්තම් අර බිල්ලට යනවා කියනවනේ සමහර වීඩියෝ වගේ, මధుරෝ ඉන්න තැන හොයන්න යනවා වීඩියෝ වගේ. ඉහිල මధుරව කවාගෙන එනවා. ඊට පස්සේ ඩෙංගු. එහෙම හදාගන්න ඇත්ත ඉන්නවා. එහෙම එපා. තමන්ගේ ආරක්ෂාව ගැන මුලින්ම හිතන ඩෙංගු මధుරව බෝ වෙන තැන් විනාශ කරන්න යන්න. ගමක් විදියට සංවිධානය වෙන්න. හරිද? මේ දේත් මතක් කරන්න හිතුනේ මේ දැන් අපි මෙහෙම 84,000යි 62යි කියලා කියන්නේ අපේම මිනිස්සුනේ. අපි වෙන්න පුළුවන්. අපේ පවුල කෙනෙක් වෙන්න පුළුවන්. අපි දන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා අවධානය යොමු කරන එක වටිනවා, අවධානමක් ගන්නවට වඩා. පැහැදිලිද? යන්තක් කළ මැසේජස් කීපයක් බලාගෙන යන්න. සිතුම් පැතුම් මිටුවන සුබ දවසක් වේවා ශාමි. ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දිම කිව්ව දේවල් ටික ලස්සනයි, ඒ වචන ටික පැහැර ගන්නවා කියලා තියෙනවා. කියලානේ පැහැර ගන්න කමන්නේ. බොයගට සුමනතුලිය අලු ඔක්කොටම සිද්ධාක් අහන්න දෙන්නම්. ඊට පස්සේ කොට්ටාවට ගියාම ජයමාමා මොකද අද කියන්නේ? ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, දෙස්නා මිස්, චම්පා මිස්, මදුශංක ජගත් එකතු කරගන්න කියලා තියෙන්නේ. ඊයේ බර්ත්ඩේ එකක් තිබුණා නේද සරුද? එතකොට ඔයගලන්ට කෑම හැම දුන්නාද? කේක් වලට අමතරව නෑ. ලොකු බොස්නේ දෙන්න එපැයි. නැත්තං අදහරි ඉල්ල ගන්න මං කිව්වා කියලා. හරි. ඊට පස්සේ මහරගමට යනවා. විමල සේන, දිලංක නදේශන්, රසික අහගෙන දෙන්න කට්ටිය, ගයන් සිරිවංශ, ගාමිණී ලසිත චුට්ටි, අනුර කුමාරී, ශාන්ති, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනෝෂා, කමනී, චන්දනි, ඉරේෂා, නයනි, දෙල්ප චිත්‍රව එකතු කරගන්න. ලස්සන සින්දුවක් දෙනවා ඊළඟට අහන්න. හරි. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් අපිත් අහගෙන ඉන්න සින්දුවකට එකතු කරගන්න බරුතල්පොලින් මේ මැසේජ් එක. එස්එල් ප්‍රනන්දු, ලහිරු, ශහනි, නතාලි, ශනාරා, දුමින්ද, සයුරි, ශනාල්, මිරොන් එකතු කරගත්ත. චිල්ලගේ චාමි එක දවල් කාලෙ ගෙවන් අදත් ඉන්නවා අහගෙන ලක්හඬ කියලා තියෙනවා. හැමදාම වගේ මාලක, ඉසුරු, සංචු, අංජලි, දුෂාන්, චන්දිමා, අචලා මේ සෙට් එකත් එක්ක චාමිවත් එකතු කරගෙන ලක්හඬ අහනවා. දුලංජ එයා මාතරෙන් එකතු කරගන්න. ස්තුතියි මෙසේජ් එකක් කිව්වද.

0: 99.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්වරු දෙකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: මේවසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 84,724 දෙනෙක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කළා. මරණ 62ක් වාර්තා වී තිබෙනවා. සියලු රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය පවසන්නේ. ඉදිරියේ පැවැත්වෙන විභාග වෙනුවෙන් විශේෂ මදුරු මර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. පැසිෆික් දූපත් රාජ්‍යයක් වන නවු රාජ්‍යයේ නම වෙනස් කර තිබෙනවා. යුරෝප ආක්‍රමණ සමගෙහි නම වෙනස් කළ බවයි බලධාරීන් පවසන්නේ. ව්‍යවස්ථා වෙනස්කමකින් අනතුරුව නවනාමය ලෙස නවුරෝ ජනරාජය යනුවෙන් රට හැඳින්වෙන බවයි ඔවුන් පෙන්වා දුන්නේ. 12,000ක පමණ ජනගහනයකින් සමන්විත එහි භාෂාවද වදවීම යාමේ තර්ජනයකට ලක්ව ඇති බවයි යුනෙස්කෝ සංවිධානය පවසන්නේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල අවල් එකේ හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

0: දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: All Time Beats with Chami.

හවස දෙකයි වෙනට 10යි වෙලාව. දවල්ට කෑම කෑවද? එහෙම නැත්නම් තාම ලුණු සුද්ධ කරනවද ගෙදරට වෙලා? පොඩ්ඩක් අද බිස්සෙ වුණානේ තාම යන ගම. දැක්ක වගේ කොහොමද කියන්නේ කියලා සමරුවාන ඇති. එහෙම තමයි නේද? ඒ වැඩත් කරගන්න බෑ ඉතින්. ඊට පස්සේ මගතට යමින් යමින් ගම මම හැනවැති. කඩේකෙම දාලා තේනාද? ලොතරැයි කුඩුක දාලා තේනාද? එහෙම නැත්නම් බස් එකේ දාලා තේනාද? කොහොම කොයි හැටුණත් ඔතම මම අහනවා නම් මට මැසේජ් එකක් එවන්න පුළුවන් කියලායි මට කියන්න උවමනාව තියෙන්නේ. 07 03 5 93 7 ඒ අපේ මැසේජ් නම්බර් එක. හවස 4 වෙනකම් මං ඉන්න නිසා 4 වෙන කලින් මැසේජ් එකක් එවන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම ලක්කන Facebook page එකට ගියාම අදත් අපේ post එකක් තියෙනවා. All time bits with Charmy. ඒ post එක බලලා like එකක් දාලා comment එකක් දාලා තියන්න මම තුනේ පැයේදී අන්තිම පැයේදී ඒකන මතක් කරන්න ලෑස්ති. Charmy අපිවත් එකතු කරගන්න සින්දුවකට කියලා තියෙන්නේ වහතුම පොතු පිටි සම්මුත ආගේ message එක. සුබතාව ලක්ෂාමි ඔයාට ටික දවසකට පස්සේ මම වගේ message එකක් දැක්කේ. හරිනේ අනුෂ්ක පිළියන්දලින් ආව එකතු කරගන්න. සිසිරස කුමාරියක්කා ගීතාක්කා මදු රම්යාකා රෝෂිනී උදයා කීර්ති ජයන්ති රමණි රූබන් ලක්මාලි ප්‍රසාද නාමලි කුමාරි සහ ඇසුරු මංශයේ තිලින රුක්ෂානි ශ්‍රියානි රක්ෂා මැෂින් අංශය සිසිර අයවත් අනිවාර්යෙන් එකතු කරගන්න නැත්නම් තරහ වෙයි කියලා තියෙනවා. දැන් තරහ වෙන්න බෑනේ මං නම් කිව්වනේ. කියනවා බල්ලෙකුට නගුට වනා ළඟට ආවොත් බල්ලෙකු නගුට වනා ළඟට ආවොත් හපා නොකන බව නියත. එහෙත් මිනිසා සිනාසේ ලං වෙන්නේ වටා ගන්නද කතා ගන්නද කිව නොහැක. ඒක ඇත්ත අපිට හිනා වෙලාවා කියලා හිතා ගන්න බෑ. අපිට හොඳට එනවද නරකට එනවද කියලා තේරුම් ගන්න අපහසු. සුබ සති අන්තයක්. වරණ මහින්ද කුමාර මැච් එක බැලුවා කියලා තේනවා. වන්දිරුප මහබටුවනින් ඉසර මදශන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජයන්තිය කටපුරාවෙන් ඉමාෂ දිනෙත් එකතු කරගත්තා උන්. ඊට පස්සේ අපි යනවා මඩපාතට. එලෙපෙරම ආනන්ද නන්දලාල් හෙමපාල ජතිස සොමදාස කරුණදාස ජයසේන සිරි කුමාර ලක්ෂ්මන් හැමෝම එකතු කරගත්තා. චාමියකි මට සංසාර සිහිනේ සින්දුව දෙන්න කියලා තේනවා. හරි අහමු. ලිහාෂා නොරින් තමයි මට මැසේජ් එක එවලා තින්නේ. තව එක මැසේජ් එකක් බලාගෙන අපි සින්දුවක් අහන්න යමු. පිටිකලින් චමෝදේ පළවත්ත පුස්ස වලින් සුසන්ත ප්‍රේමපත්ම දොම්පේ පළහලින් තාරුකා හෙට්ටිය රච්චි එකතු කරගන්න කියලා පිටිකල බොරළු හේනේ සුසන්ත සම්පත් තමයි මට මැසේජ් එක එවලා තිබුණේ. පැහැදිලිව කිව්වනේ සුසන්ත. කාගේවත් නමක් නොකිය හිටියේ නෑනේ. අන්නේකයි වටින්නේ. එතකොට සින්දුවක් අහන්න දෙන්නයි හදන්නේ. ඒ සින්දුවෙන් පස්සම ගයන්න. හස දෙකයි විනාඩි 13යි.

0: වේවිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජනේ සියලුම ටිකට්පත්වල ජයග්‍රහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: Merlos, conduct. Yaar,
1: mama kiri ke bunne ya sini vedne muku tata pay vedukrene ya mata.
2: Oh my god.
0: Super doctor ne. Doctor hariyatama kiyala thiyenawane.
3: Hina vevi sindu ahanna. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
4: Evening Drive with Chamit and Charu.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: Lakhanda Radio ITN
1: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මිනිස්සේ

හවස දෙකය වෙනට තිහයි වෙලාව. හයි චාමී, සුන්දර සතියන්තයක් වේවා ඔයාට. අදත් ඔයාව අහල යන්න ටිකක් නැවතුනා කියලා මැසේජ් එක ඇවිල්ලා තියෙනවා. සුන්දර හඬකුත් එක්ක හිත නිවනගේ හඬක් ඇහෙනවා හැඩට කියලා නිෂුගේ තමයි මැසේජ් එක. කියනවා අත්හැරීම කියලා කියන්නේ පරදීමක් නෙවෙයි, එය තමන්ව සොයාගෙන යන අලුත් ආරම්භයක් කියලායි හිතන්න ඕනේ. සමහර වෙලාවට සමහර බැඳීම් ඇතුලේ ප්‍රතික්ෂේප වීම බෙදී තමයි තේරෙන්නේ තමන්ගේ තුල තියෙන ඇත්ත ශක්තිය. ඒක නිසා ප්‍රතික්ෂේප වුණා කියලා කවදාවත්ම දුක් වෙන්න එපායි. ප්‍රතික්ෂේප වීමම ඔයාට බොහෝ දුර යන්න ලොකු ශක්තියක් වෙන්නත් පුළුවන්. Thank you, Nishu. අපිට ක්ලාස්න අදහසක් ආදත් ෂෙයා කරගෙන තියෙනවා. Hi, සංජීවනි පොකුණු විටින් වහත් මට මැසේජ් එකක් කරලා තියෙනවා. මහත්තයා දමින්ද පුතාලා දෙන්න සඳුළු සහ රිෂ්මිතව එකතු කරගන්නවා. ඊට පස්සේ බලමු අපි මොකක්ද තියෙන්නේ පෝස්ටර් කියලා. මිනිස්සු විවිධාකාරයි, මිනිස්සු පුදුමාකාරයි. hina මූණු අස්සේ නපුරුකම්, මිතුරුකම් අස්සේ හතුරුකම්, සුබපැතුම් අස්සේ කුහකකම්, මිනිස්සුන්ගේ ඒ වෙනස තේරුම් අරගෙන ජීවත් වෙන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා රවටිලකාර මිනිස්සු වැඩිපුරම ප්‍රයෝජන ගන්න හිත උණු වෙන අවංක මිනිස්සුන්ගේ මනසකමින්. ඒක නිසා අවංක වුණාට කමක් නැහැ. හැබැයි පොඩ්ඩක් හරි බුද්ධිමත් වෙන්න. පොඩ්ඩක් හරි කිව්වේ මම. කොහොමවත් බුද්ධිමත් වෙන්න. හරිද? ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද බලමු. වෙන්නපුර රසල් මහත්මයාගේ මැසේජ් එක. නෝනා මානෙල් දොල දෙන්න සුසාන සුරේනි පුතා සුලලිත පොඩි අය කවුද ඉන්නේ? ජේකබ් බින්න ඕබෙඩ් නේතන් චුටිදු තීර්ෂාතුළු ලක්කඩහන හැමෝම එකතු කරගන්නවා කියලා තමයි තියෙන්නේ. වකියනවා ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් ඇහුවත් අද කාලේ ඇත්ත මොකක්ද කියලා තේරුම් ගන්න අමාරුයි. ඒ තරම් මිනිස්සු බොරුවෙන් හරි දියුණුයි. සහතික ඇත්ත. ලස්සන පෝස්ට් එක ඇවිල්ලා තියෙනවා රූපේ. සුනන්දනී නේද? අනිත් කෙනා අදයාගේ නමේ වලත් නැහැ. ඊට පස්සේ කියනතු ඉතින් ඊට පස්සේ දෙන්න කියලා තියෙනවා. ලස්සනයිනේ සින්දු. අපි හමු ඊළඟ පැය හරි මේ පැය හරි. චාමිනන්ගේ යාට කොහොමද? අපිටත් සින්දුවක් ඕනේ ගෙදර හැමෝම එකතු කරගන්න කියලා යටියන්තට ශිවන්ති මැසේජ් එකක් එව්වට මට කියන්න කොහෙද වගේ නම තිබුණ කියලා. මොද වෙලාවට පරණ මැසේජ් එකක් තිබ්බා. මම සාමාන්‍යයෙන් පරණ මැසේජස් කියවන්නේ නැහැ. හැබැයි ඉතින් නම කියන්න බෑ මැසේජ් එකක් තියෙනකොට. ඒ නිසා ඊට බැලුවා. සින්දුවක් අහමුද? 2:32

0: හවස දෙකයි වෙනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu
1: sama anugrahaya
0: mama nan dem marama relax
5: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
1: ලොවක් සනසන ඔහු.

0: ஆற்றையே நுண்ணியன ஹட ஆற்றின் ஜோதி இருதா ராத்ரி ஹதட ஹிமாலிக்க ஜோதி ராத்ரிய
1: සීම සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය 2006 වසරේ නිෂ්පාදිත එක්සෙල් 4 ෆෝස් ලොරි රථය 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය බක්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-772-774-594 011-772-775-493 අමතන්න.
2: හවස 2:42

0: ලකඬ රේඩියෝ ITN
1: හවස 2:49 වෙනාඩි 49යි. බොරු හදිස්සියක් කරන් ආව මැසේජස් කියවන්න පරක් වුණා කියලා බැනුම් අහන්න ඕනේ නෑනේ. හරි. ඔපෙන් ෆැෂන් එකේ ප්‍රධාන ගබඩාවේ මෙහුම් කළමනාකාර බණ්ඩාර නිම්මි, හර්ෂා, උපේන්ද්‍ර, සමන්, ශාන්ත, මුදිත, වැලිවත්ත, අරුණ, නිලෝක, දොලංචිත්, ජයතිලක, සුනිල්, අමාලි අලුතෙන් කට්ටියක් එකතු කරගෙන ඕගොල්ලෝ. හොඳයි හොඳයි. ඊට පස්සේ මාෂා දෙල්හානේ, කමල්, දිශාන්ත වලගේ මැසේජ් එක මම කලින් කිව්වා. ඒක නිසා මම ආයෙසර කියවත් නෑ. හොඳේ. ඊට පස්සේ හිනා වෙන්න වටින මිනිස්සු අඬනවා, අඬන්න වටින මිනිස්සු හිනා වෙනවා, යන්න ඕනේ අය ඉන්නවා, ඉන්න ඕන අය යනවා, ලැබෙන්න ඕන අයට නොලැබෙනවා, නොලැබෙන්න ඕන අයට ලැබෙනවා, හරි දේ වර්ධිනවා, වැරදි දේ හරියනවා. ඕන් ඔකයි ප්‍රශ්නේ තින්නේ දානේ. ඉරේකා බණ්ඩාර තමයි මට පෝස්ට් එක ගෙවලා තියන්නේ. මහත්තයා ලසන්ත, සංජීව, ලක්බින්, සස්මින්, ගෙත්මින්, ජනකී එකතු කරගන්න කියලා පූගුටින්. හරි, ස්තුතියි මැසේජ් එකක් එවුවට. දෙලෝ නිරෝ ශංවැල්ලෙන් ඔයා මොකද කියන්නේ? අම්මා කෙනෙක් විදිහට මම දෙවියන්ගෙන් ඉල්ලන එක දෙයයි. මගේ පුතා අනාගතයේදී හැමෝටම ආදරය කරන, ගුණගරුක, ලස්සන හිතක් තියෙන හොඳ මිනිසෙක් වෙනවා දකින්න විතරයි. පුතා විතරක් නෙමෙයි නේද දුව රටට තිබින් පුතා කියලා කියනවනේ. එකත් කලප ගන්න පුළුවන්. හැම දරුවෙක්මනේ එහෙම කියමු. සතුටින් නෑ නෑ නෑ සිත තුටින් බරවම පැතු පැතුම් ඉටුවන සුබ දවසක් වේවා. ඒක ලස්සන නේද? කෑගල්ලෙන් සිනාලි, ඔයත් අලුත් යාළුවෙක් වගේ මට පේන්නේ. දිගටම අපි වහන් වෙන්න ඕනේ. දෙශිනී ලාභකඩේ දරණය කලින් වාලා වැගතු කරගන්න ටීම් එක කට්ටියක නම් ටිකවන්න මීට පස්සේ. හොඳේ ලස්සන සින්දුවක් ඕනේ ජයල ඇන් ඉරෝෂිනි සහ යාළු ඔක්කොමලා වැගතු කරගන්නවා කියලා තිබුණා. සුබතාවලක් ලක්හඩ ත්‍රිකුණමලේ පහේ කනුවේ පුංචි පන්න සින්දුවක් අහමු. පියල්ජේ මහපලගමි කොහොමද යාට? ඊට පස්සේ ලක්හඩ අහන් ඉන්නවා කියලා දොඩම් ගස්ලම්ද මැණිකේ. හයි, ඔය මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. දුව මෙත්නදී, මහත්තයා හේමන්තද සිල්වා, අයියා නිමල් තිලකසිරි, සදුවක අනෝමා, ප්‍රභා නංගි එකතු කරගත්තා. හරිනේ, ඔක්කොගම නම් කිව්වා නේද?

0: 99.5 97.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Vilao Pasar Tunai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යාම සඳහා ස්ථාන දෙකක සංගවා තිබූ හක්බෙල්ලන් කිලෝග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට පුත්තලම් පොලිසිය සමත් වුණා. ඒ කල්පිටිය ප්‍රදේශයේ නිවසක සංගවා තිබියදී එම නිවසේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර පස්කන්දක් කඩා වැටීමෙන් බරපතල් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා. මහනුවර විලියම් ගොපල්ලව මාවතේ මාර්ගය සකස් කරමින් සිටියේදී අඩි 20ක් පමණ උස පස්කන්දක් කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මොරොක්කෝවේ සිට පැමිණි දහස් ගණනක පිරිසක් ස්පාඤ්ඤයේ සූටා ප්‍රදේශයට ඇතුළු වී ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කළා. ඒ අනුව ආරක්ෂක විධිවිධාන තර කිරීමට ස්පාඤ්ඤ හමුදාව පියවරගෙන තිබෙනවා. එම සංක්‍රමණිකයින් මොරොක්කෝවේ සිට පිහිනමින් පැමිණ ඇති බවයි ආරක්ෂක අංශය පවසන්නේ. එහිදී 15 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යුරෝපයට ළඟාවීම සඳහා විශාල පිරිසක් පසුගිය කාලයේදීද පැමිණ තිබෙනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු හතරට.
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: Lakhana Morning News
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: රීතා වායි බීට් එකට මික්ස් වෙනවා.

0: ਸੰਦੇ ਮਹੇ ਦੋਰ ਗੰਗੇ ਕਲ ਨਹੀਂ ਨਹਦੇ ਮੈਂ ਵੀ ਪੈਨੀਲਾ
1: ਸਮ ਅਨੁਗ੍ਰਹਾਯ
2: ਲੋਤਰਾਈਏ ਪੇਰਲੀਕਰਨ NLB ਮੇਗਾ ਪਾਵਰ ਤੇਵੰਤ ਮੇਗਾ ਸੁਪਰੀ ਟੈਗਟ ਅਮਤਰਵ ਰੁਪਿਆਲ ਕੋਟੀਏਕ ਪਾਵਰ ਸੁਪਰੀ ਟੈਗ ਸਹ ਗ੍ਰੈਂਡ ਸੁਪਰੀ ਟੈਗਟ ਸੁਪਰੀ ਰਿਮੋਟ ਰਤਿਆ NLB ਮੇਗਾ ਪਾਵਰ ਕੋਬਲ ਅਦਮ ਮਿਲਦੀ ਕੰਨ
3: හවස 3යි වෙනාඩ 12යි
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176779579
1: ලකන්ඩ රේඩියෝ ITN
3: හවස 3යි වෙනාඩ 12යි කියලා වෙලාව දැනගත්තනේ. දැන් බලමු මැසේජස් ටික. සුබදහවලක් වේවා. ඔපුල් පන්වැල්ල රශ්මි සලවන් ලකෙන කියලා තියන්නේ. කටිය මේකතු කරගන්න. ඊට පස්සේ මේ කවුද මේ? සැබෑ මිතුරම් පළමු ඔබේ කඳුළු දකී දෙවනුව තේරුම් ගනි. තෙවනුව කඳුළු නතර කිරීමට වැහසෙයි. ඒක ඇත්ත නේද? එහෙම යාළුවෙක් ඉන්නවනම් ඔයා හරි වාසනාවන්තයි නේ මදු. මමත් ඉන්නවා වහගෙන මහන ගමන් ඉන්නේ කියලා තියෙනවා වතේගමින් ශ්‍යාම. හරි හරි. ලාභ අලාභ යස අයස දෙදා ප්‍රශස්සා දුක සැප අටලෝ දහමට අනුව ජීවිතය ගෙවනවා කියලා තියෙනවා. අපේ හැමෝම හැමයි නේද? ඊට පස්සේ මේ කවුද මේ? සිනාලි. හරි හරි. ලස්සන දවසක් පොබුදුපුරේ රමණේ විජය කුමාරි. අද මගේ 48 විවාහ සංවත්සරය කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. සුබ වෙන්න ඕනේ, ජය වෙන්න ඕනේ. පවුලේ හැමෝමත් එක්ක, දුව දරුවෝ ඔක්කොමලත් එක්ක 1975 NCGE ගෲප් එක අයත් එකතු කරගන්න කියලා තියෙනවා. මොනවා කළත් කීවත් අද අපි වටේ කවුරු හිටියත් අවසන් කල ඉතිරි වෙන්නේ සැමියාට බිරිඳත් බිරිඳට සැමියාට විතරයි කියලා. ඔන්න ඔන්න ඔන්න හිතේ තියාගන්න ඕන කාරණා. ඒ මැසේජ් එකේ කියලා තියෙනවා. ඇත්ත තමයි ඉතින් නේද? සනච්චන්ද්‍ර ඩයස් රයිගමිගේ උපු මැසේජ් එක ඔයාවත් එකතු කරගන්න. මෙන්න ඉතින් දැන් තමයි අවදි වෙලා තියෙන්නේ. අවදිවන්න අවදිවන්න කියලා යන්තම් 4ට කලින් ඇහැරවලා තියෙනවා. නෑනා මස්සින ඔයා නියමයි කරපු වැඩේ. හවස 3යි විනාඩි 14යි. මේ සින්දු මේ සතිය අහන්න දුන්නතම නැද්ද මන්දා? අයි දවස් දෙකකට පස්සේ මං එන්නේ. ඉන්න සඳහන්න දෙන්නම්.

0: FM 93.7 La Cana Radio ITN.
1: හවස තුනයි වෙනඩි 18යි 0.7 0.3 3 5 3 4ට මැසේජ් එකක් එවන්න. 4 වෙන්න කලින්

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: හවස 3:22. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරියද හරියද
4: වසට ගුණට උයන්න විජය තුන පහ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් X5 සහ සුම් X5
7: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමෙරි ලොස් කියලා
8: Memory lost? Call the doctor! Yaadu sunnadu?
7: Mama kirike bunnya ayya, sini vedane, muku tatapai vidakirane ayya maata.
9: Oh my god!
7: Supri doctor ne! Doctor hariyatama kiyala diyan waane.
10: Hina vevi sindhu ahanna. FM 93.5 FM 93.7 හැන්දෑවෙ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
11: Evening drive with Chamit and Charu.
12: සම අනුග්‍රහය
13: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779
14: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
15: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
16: FM 93.5

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික
1: පැන්තනාක්
0: සතියේ දෙනවල දවල් එකේ එදත් හව

තුනයි වෙනට විසි පායි. තරෝ වැල්ලවායෙන් දිග මැසේජ් එකක් එවලා තියෙනවනේ ඔයා. එදා නගගේ බර්ත්ඩේකට විශ් කරලපු මැසේජ් එක ඇහිලා ගොඩක් සතුටු වුණා කියලා තියෙනවා. ස්තුතියි ගැන කිව්වට ඔයා කියනවා සමහර මිනිස්සු ගෙවල් දොරවල් හැදුවේ මැරණකන් ඉන්න නෙවෙයි මැරිලත් ඉන්න. යාන වාහන ගත්ත ගමන් බිමන් යන්න නෙවෙයි බ්‍රෑන්ඩ් එක පෙන්වන්න. ඇඳුම් පැළඳුම් ගත්තේ අඳින්න නෙවෙයි පොෂ් කියලා පෙන්වන්න. අන්තිමේදී වැඩි කාලයක් ගත කරලා තියෙන ජීවත් වෙන්න නෙවෙයි. හා මොකටද? රඟපාන්න. රඟපාන දස්සයි. හුඟක් අය. ඊට පස්සේ අපි යනවා. හයි ජාමි සුබ දවසක්. පොහොර බව පරකඩුවේ වියන ක්‍රියේෂන් එකේ තිලක් කුමාරස, චන්දිමාල්, සුරේෂ් රුක්මන්, අංජලි, හෂෙන් බණ්ඩාර ඇතුළු ලක්කඩාර හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඩේවිස්, සුරංග, ජිංගල්, රුක්මාල්, ඩේමියන්, නොහන්, නිරෝ, ක්ලෙමෙන්ට්, රවි, ඉසුරු, ප්‍රියනාත්, උදය කුමාරව එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ පුද්ගලයෙකුට අපැහැවෙන්න එපා කිව්වට කටහඬකට අබ්බැහි වෙන්න එපා කිව්වේ නෑනේ. එනිසා සුපුරුදු විදියට චාමි ගෑන් ළමයා එක්ක ප්‍රෝග්‍රෑම් එක හනවා කියලා තියෙනවා. නවසීලන්තයේ ඕක්ලන්ඩ් වලට අද අංශක 9යි කියලා තියෙනවා. අංශක 9ට නේද අත්‍තරම හොඳයි හොඳයි හොඳයි. කොහොම නම් අත්‍තර වෙන්නේ කිසිම කල්පනාවක් නැහැ ඩුලි සමරසිංහ මහත්මයා. අපිට මේ ඒසි එක පොඩ්ඩක් 16ට වගේ තිබ්බත් අපි පොඩ්ඩක් රිමෝට් එක හංගන යන ජාතියේ අය. සිල්සිසාජික නවයයි කියන්නේ කොහමද නේද? මම හිතන්නවත් කැමති නෑ. ආසතුදයි විනාඩි 27යි.

0: මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඉතින් මං ආයෙම හතාවා. මේ මැසේජස් ටික කියලා නෝන නිසා. ටෙක්ස්ට් මැසේජස් පැත්තට ආවේ සුබ දවසක් මාවත් සින්දුකට එකතු කරගන්න. කෑගල්ල මේදනිය ගමේ උපනන්ද. ඔයා තමයි අද පළවෙනි මැසේජ් එක මට එවලා තියෙන්නේ. සුබ දවසක් ශාමි, අද මගේ දුව සිතුගේ බර්ත්ඩේ එක. යට සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා මැසේජ් එක හොරණින් නැවලා තියෙන්නේ. අම්මයි නෝක, තාතා උපාලි. සිතු, ඔයා අහගෙන දෙන්න පුතේ. අපි ඔයාට ආදරෙන් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුවසුබ උපන්දිනයක් වේවා කියලා. අම්මා තාත්තා බලාපොරොත්තු වෙන විදිහටම හොඳට ඉගෙනගෙන හොඳ දරුවෙක් වෙන්න මට ආශිර්වාද ලැබේවා කියලා අපි ආදරෙන් සුබ පතනවා. හොඳ Happy birthday to you. හරි, කොහොමද චාමි මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. මේ මැසේජ් එක නුවරින් සංජීව. හරිනේ, සින්දුවක් අහමු. ලාසඳේ වලාපෙලේ තාරුකා නැවතිලා මේතුමෙන් වෙලිය ගියේ මාගතේ. චුට්ටකින මම එක හදලා කියන්නම් හොඳ. ඒ කියන්නේ චන්දි මහවත්ත ඔයා එක එවලා තියෙන විදියට මට එක ගලප ගන්න බෑනේ. ඔයා තනින් තනින් කමා දාලා තියෙනවා මම අපහසුතාවයට පත් කරන්න. මම එක හරියට බල්ලා කියන නැත්තම් ඉනි නිර්මාණයට අසාධාරණයක් වෙනවානේ. ඒ මොඳ නෑනේ, කෙනෙක් මහන්සි වෙලා නේ දේවලත් හරි නෑනේ. මම එක බල්ලා ඉස්සරක් කියන්න. All time Manoji, good evening. Hi, good evening. කොපමණ පිරිසක් තමන්ගේ වටා සිටියත් තමන්ට බැරිව ගිය දාට තමන්ට තමන් පමණයි කියලා මැසේජ් එකක් එවලා තියෙන්නේ ගම්පොලින් වසන්තා කුමාරි. ඔක ඉතින් අපි දන්න දෙයක්. ඉතින් චුට්ටක් අපි අමතක කරලා ඉන්නවා. එහෙම නෑ වගේ අපිට සෑහෙන පිරිසක් ඉන්නවා. අපිට දෙයක් වුණාම අපිට සෑහෙන දෙනෙක් ඇවිල්ලා උදව් කරයි කියනයි මානසිකත්වයෙන් ඉන්නේ. ඊට පස්සේ දෙයක් වුණාම ඒ කවුරුත් අපි ගාවට එන්නේ නැහැ නේ, අහන්නේවත් නැහැ නේ කියලා හිතලා ඉතින් අපි ආපහු මානසිකව හොඳටම කඩහගෙන වැටෙනවා. එහෙම වෙන්න එපා කියලා තමයි මතක් කරලා දුන්නේ. හොඳද? ඩොක්කක කැනගෙන ඒක සිහිය තියාගන්න. ඊට පස්සේ කුමාරයියා, ආශාක්කා, ශිරෝමි ඇන්ටි, සීතා ඇන්ටි, ටෙන්සිල් මාමා එකතු කරගන්න කියලා අපූරු මැසේජ් එකක් එවලා තිබුණා. ලස්සන සින්දුවක් අහමු. අලව්ව කැකුලා වලින් රත්නා කහඳව සුනිලා සමන් සුමන රත්න එකතු කරගන්න කියලායි තියෙන්නේ. ඇතිනේ දැනට කනට පොඩි විවේකයක් දෙන්නද? ලස්සන සින්දුවක් අහන්න දීලා. Thank you. 9:33.

0: ලකන්ඩ රඩියෝ ITN
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි. තුනයි විනාඩි 37යි. ටෙක්ස් මැසේජස් ටිකක් බැලුවා තව තියෙනවා. ඊට පස්සේ මං ආව ගොඩක් දන්නවද ලක්කට Facebook page එක පැත්තට. WhatsApp එකෙන් ටෙක්ස් මැසේජස් කිව්වා. ඊට පස්සේ Facebook එකට ආව බලන්න කොච්චර දිග ගමනක්ද මේ කියලා. වෙලාව මදි ටක්කල කිව්මු. නිසංසලා කුමුදුනි සුබදාසයක් වටච්චා මේ සුබුරුදු හතරේ ලෙන්කතුක මෙන්න ඔයවා අහනවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න පුළුවන්ද කියලා අහලා තිනවා. ලස්සන සින්දුවත් එන්නම් ඊළඟටත්. අද ලයිව් එකක් එනවා කියලා පොරොන්දු වුණා නේද? පොරොන්දු කඩන්න ඔටු නෑ කියලා තියෙනවා. කැඩුවේ ලස්සට මං. ලබන සතියේ දවසක එන්න. සුගත් කුමාර හැලෝ චාමි, ඔන්න අද ගෙදර ඉඳන් ඔයාව අහන් ඉන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න ආදර බිරිඳ නවෝදා දුව සනුකී පුතා දුෂෙන් එකතු කරගත්තා. ඔන්න ඊට පස්සේ බොරලස්ගමුවෙන් යතේෂ් ශම්මි වෙතන් පුතා ඔයාවත් ආදරින් මතක් කරනවා. කුෂාන් චින්තක සුබ දවසක්, ශාමියාට වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ කියලා තිනවා. කොලියාවෙන් චින්තකනේ, හයි කොහොමද? සල්ෆනාන්ඩු සිදා කහමු. මංජුල ප්‍රදීප, හයි චාමි, ආට කොහොමද කියලා අහලා තියෙනවා. සුමනාගන තිලක ස්තුතියාගේ ආදරණීය කමෙන්ට් එකට. අසංග ෆර්නාන්ඩෝ සුබ දවසක් වේවා, සුබම සුබ දහවලක් වේවා. අපිත් සුපුරුදු පරිදි සත්‍යට මහගෙන ඉන්නවා කියලා වාරියු පොලින් මජ්ජල චූල කුමාරිය වල තියෙනවා කමෙන්ට් එකක්. රූපසේන ගුණ තිලක අහන්න දැන් ලක්හඳ එක ලස්සට ටයිප් කරලා තියෙනවා. තැන්ක් යූ. ඊට පස්සේ ශානකගේ හන්පත්‍රන ස්තුතියාගේ කමෙන්ට් එකට. ආදරණීය සුබ මධ්‍යාහනක් කිව්වට ඉතින් ඒ වෙලාවේ හරි ඇතිනේ. සුවෙන් ඉන්නා නේද කියලා අහලා තියෙනවා. රුවන් සාගර යසෙන්දී හසදරා සුරේක රේනු එනෝක මානෙල් කමිත පුතා පොල් ගහවිලි නගතු කරගන්න කියලා කමෙන්ට් එකේ තියෙන්නේ. ඊට පස්සේ කාගේ නමක්ද මට මිස් වුනේ කියලා ටක් ගාලා බලන්න. හලවත තුෂාර අයහන් ඉන්නා නේ දිලිනි ගමගේ අනුර විජේ කුමාර, දලිත් සමරසිංහ, දහරහයි නිශාන්ත වික්‍රමසිංහ, ගිහන් නන්දන, මහින්ද කුමාර, ශිරෝමා හයි. ඊට පස්සේ ඒ හැමෝම එකතු කරගත්තනේ. ඊට පස්සේ ටංගාල යන්න බැලුවේ මම. ටෙක්ස් මැසේජස් ටිකකුත් බලාගන්න. චාමි, අපිට සින්දුවක් ඕනේ. අද 3:15ට දුන්න හින්දි සින්දුව ගොඩක් ලස්සනයි කියලා තියෙනවා. ඇඟිදිම වෙලාව කල්පනා කරන්න එපැයි. අශෝක දොම් පෙන්නේවල තිබ මැසේජ් එක. තමරා කුමාරී මේ මැසේජ් එක වෙලා තියෙන්නේ රත්නපුරේ එරත් නේදන. ස්තුතියාගේ ආදරණීය කමෙන්ට් එකට ආදරය වෑහෙන මැසේජ් එකක් වෙලා තියෙනවා. චාමි, දුමින්ද මැල්වත් සතුටින් ඉන්න කියලා තියෙනවා. සතුටින් ඉන්න කියලා තමයි මම මේ පැතුන පුරාවට මහලට කියන්නේ. අලව ගුණසිරි කොල්හවුස්සගේ උපාලේ ආගේ මැසේජ් එක. පත්මිනි ඉන්නවා, උදය කුමාර, වසන්ත, සමන්, අතුල, සමිත, නිලන්ති ඇතුළු ලක්කඳහන ඔක්කොම එකතු කරගන්න කියලයි ඒ මැසේජ් එකේ තිබුණේ. දැන් බලන්න මං කතා කරලා නැත්නම් මේ මියුසික් ඔක්කොම ඔගල හංගින්නේ නැහැ නේද? 3:46

0: යන්න නම් ඉතින් වෙලාව ළඟයි තමයි. හැබැයි වෙලාව බලාගන්න ග වටනවා ඊට කලින්නේ. හවස 2:00 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
5: ලකාණ්ඩ රේඩියෝ ITN.
0: 0.7.3.93.5 අපේ මැසේජ් නම්බර් එක. අපේ කැලෑමලේ අක්කේ මං යුරේන් කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ලස්සන සින්දු ටිකක් දෙන්න මදුෂ අයියා තිසර අයියා අක්කේ ඔයාවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු යුරේන්. Thank you මැසේජ් එකක් එවුවට. ඊට පස්සේ හයි ජාමි සුබදවලක්. අපි තවහගෙන ඉන්නවා බාඳුරාගොඩ ඉදන් කියලා ටීනා ඔයාලගේ මැසේජ් එක. දවකෞෂී මේ වෙලාවේ ලක්කඳ හංගින හැමෝමත් ඔයාවත් එකතු කරගෙන ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා කිව්වට මං ලෑස්ති කරේ සිංහල සින්දුවක්. හයි ජාමි ගුඩ් ඊවනිං. කොහොමද ආට? 27 වෙනිදා අපේ ලොකු අයියා පාලිතගේ උපන්දිනේ තිබුණා. පොඩි සෙලබ්‍රේෂන් එකකුත් තිබුණා කියලා තියෙනවා. එයාට සුබ උපන්දිනයක් කියමුද? හරි කියමු. නිලන්ති නිරංජලා ප්‍රියංකා නංගි සමග පොල් ගහ හේනෙන් ඉනෝ කනංගි තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ලොකු අයියා පාලිත හැපි බර්ත්ඩේ ටු යූ. දවස පොඩ්ඩක් හෙට මෙට උනාට කමක් නෑ අනේ. අපි විශ් කරන්නේ හදවතින්මනේ. ඒක නිසා ඔයාට ආශිර්වාදයක්ම වෙනවා අය. හරි. අපි තව හැමදාම හගෙන ඉන්න බුලත් කොහු පිටිය පනා පිටියෙන් මහත්තයා සුමීත නිරෝෂිණි පුතා දේශාන් කුසුම් දන්චලි. හරිද නම? ඔයා හැමදාම එවලා තියන්නේ මන් දන්නේ. තනුජා ඔයාගේ මැසේජ් එක ලස්සන සිද්ධාක් වුණේ කියලා තමයි කියන්නේ. ඔයාවත් ලකනන හැමෝමත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. නම කිතුල් කලින් නතාරේ අමනිසංසල තාත මදුශංක තමෝද්‍යා විහෙලි නංගිලා දෙන්නව එකතු කරගන්න ඊළඟ සින්දුවට කියලායි තියෙන්නේ. ලස්සන නම් ටිකක් තියෙනවා නේතනෝ. නතාරි තමෝද්‍යා විහෙලි. ඔය නම් හොයන කවුරුද ඉන්නවනම් මං ඒ මතක් කළේ. ලස්සන නම් 2:48.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: Kolamin kata Radio Salon.
2: Kolamu guan bidul pasar ya.
3: Lanka guan bidul pasar.
2: Ini Sri Lanka guan bidul sang cawai.
0: Radio Siavasaka. Unu rava lokaneya.
4: Acharya Dhammika Disanayakage A Century of Radio Broadcasting Parishana Krutiya Pathaka Karagat
0: Sri Lankaya Radio Karmante Anagathaya Koibatada
4: Vidvat Deshana Samaka Vivrutha Sanvadaya
0: Vijayanand Chayaveera Acharya Ranga Kalansuriya Nalaka Gunawardhana Athulu Madhya Pramanikayinge Sahabhagitwayen
4: අකස්තු හය වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
0: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
4: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
0: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඳ ගුවන්විදුලිය ලක්කඳ රේඩියෝ ITN
5: හවස 3:53 වෙලාව ඉක්මනට ගිහිල්ලාද. වයන් කොට දීපා දුවචතෝ පුතම්මතු මහත්තයා සුදත් එකතු කරගන්නවා. හයි අක්කා කොහොමද? සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් කියලා තියෙනවා. Thank you. කවුද නම රසාංජලි, හංසලි, හිමයන්චලි, නැතු හංසයේ එකතු කරගන්න අනුදරණය කලින් ඉවරලා තියෙනවා මැසේජ් එක. ලස්සන නම් ටිකක් එතනක් තිබුණා. ළමයි නෑ එච්චර නම් දාන්න එක නෑ ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ තියෙන මැසේජ් එක සුළඟ සමග දවල් එකට ගොනින් වදින මිනිස් සිතේ දැවෙන දුකත් හඳුනාගෙන සඳක් නිසා දැවෙන සිතට තරුවක් ලෙස දැනෙන පැතුවා හඬ සසර නිම වෙනතරු අහගෙන ඉන්න තව දින දෙකක් ඉවසන්නට වෙනවා පාළුව නිවසේ මේ දින දෙක රජ වෙනවා නැවත එනතුරු මග බලමින් ඉන්න කවුරු නොවේ මේ ඔබේ නෑනා මස්සෙනා හරි ලස්සනයි හොඳ තැන්ක් යූ දවස් දෙකකට පස්සේ නංගෙන්නේ නේද මටත් අමතකුණා ආයි දැන් මතක් වුණේ ලක්කඳ මම දෙලේ යටියන්තොටේ ලස්සන සිද්ධා කරන කියලා තියෙන්නේ මංජු අක්කා ශාමිනි වසුන්දරාව එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා ඊට පස්සේ මට මේ චන්දි මහත්මිය මං එතන මට සමාව දෙයි කියලා මට අර කවියේ පත ටික බලන්න බැරි වුණානේ. දැන් ආයේ මතක් වුණේ. මතරා වෙන්නේ නෑ නේද? ආයි ඒ කවියම මට ආයි සඳ දෙවන්න. පිළිවෙලට එවන්න හොඳේ. මං යන්න දෙහනම්. අපි ආපහු දවස් දෙකකට පස්සේ මුණ ගැහෙන්නේ. මේ තරම් මැසේජස් ගොඩාක් එවුවට මම අහගෙන හිටියට. ඔල හැමෝටම බොහොම ස්තුතියි. සතුටෙන් සනසීමෙන් ඉඳ ලැබේවා. මේ සතියන්තයේ කියලා මං ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. සඳද දවල් එකට එන මුණ ගැහෙමු. පරිස්සමින් ඉන්න. මම චාමිකා මනෝජිනී.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්සරු 4යි.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කළා.
3: අපි දකිනවා ජූලි මාසයේ රෝගීන්ගේ වැඩිවීමක් ජුනි මාසයට වඩා රෝගීන් 29,350ක් වාර්තා වුණා ජූලි මාසයේදී. තවදුරටත් බස්නාහිර පළාත, ගම්පහ කොළඹ, නුවර, මාතර, කළුතර, ගාල්ල, රත්නපුර, කුරුණෑගල දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් තවදුරටත් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. රෝගීන්ගේ අඩුවක් දැක්කත් මේ පවතින කාලගුණ තත්ත්වය සහ කඩින් කඩ වර්ෂාව නිසා මදුරුවන් බෝ විය හැකි ස්ථාන වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මහජනතා ගෙන් ඉල්ලා සිටිනවා ඒ ගැන අවධානය යොමු කරලා තමන්ගේ පරිසරය පිරිසිදු කර ගන්න කියලා. ඊට අමතරව රජය මගින් අද යොමු කරලා තියෙනවා සියලුම රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්ධන කටයුතු සිදු කරන්න කියලා. විශේෂයෙන් මදුරුවන් බෝ විය හැකි ස්ථාන සොයා බලා ඉවත් කර ගැනීම කළ යුතුයි කියලා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් චක්‍රලේඛයක් මගින් දැනුම් දීලා තියෙනවා. ඒ ලෙවල් විභාගය පැවැත්වීමට නියමිතයි අගෝස්තු මාසේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඒ සඳහා චක්‍රලේඛ නිකුත් කරලා තියෙනවා. ඉතින් පාසල් බලධාරීන්ටත් අපි මතක් කරනවා පාසල් පරිසරයේ පිරිසිදුව තබා ගැනීමෙන් දරුවන් මේ රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අවධානය යොමු කරන්න කියලා.
2: නේපාලයේ සාමය සහ සමගිය ආරක්ෂා කිරීම සඳහා මූලිකත්වය ලබා දෙන බව රට අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ප්‍රදේශ කීපයකට ගත් නොසන්සුන්තා හේතුවෙන් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ සංසුන්ව කටයුතු කරන ලෙසයි. ආගමික කණ්ඩායම් දෙකක් අතර හටගත් ගැටුම් පසුව තවත් පාර්ශ්ව ගණනාවක් අතර ව්‍යාප්තව තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අනුග්‍රහය.
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176779579.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: හතරයි විනාඩි 12යි වෙලාව. සුභ සන්ධ්‍යාවක් හැමෝටම. සුභ සන්ධ්‍යාවක් චාරු.
1: සුභ සන්ධ්‍යාව. ගුඩ් ඊවනින්.
0: ගුඩ් ඊවනින්. අද සිකුරාදා දවසේ.
1: ඕකේ.
0: ඒ කියන්නේ මේ සතිය අවසාන දවස.
1: හා මේ මාසෙත් අවසානම දවස.
0: මේ මාසෙත් අවසානම දවස. ඒ කියන්නේ ජූලි මාසෙත් ඉවරයි. මාස 7ක් 2026 ඉවරයි.
1: කොතේරුණාද?
0: අපේ හාමුදුරුවනේ.
1: කොතේරුණාද ගෙවුණා කියලා.
0: ගෙවුණා කියලා තේරුණාද? තේරුණාද?
1: නෑ නේද?
0: නෑ නේද?
1: එහෙනම් අගෝස්තු මාසෙින් දන්වත් ගෙවමු.
0: අගෝස්තු මාසෙ ගෙවිලා යයි ඔහොමම දන්නේ නැතුව ඊට පස්සේ ඉතින් සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් උනාට පස්සේ 31st night එනවා යෝ නියමයි වරුවා කියලා
1: අපි අලුත් අවුරුද්දකට යනවා 2024ට යනවා
0: අලුත් බලාපොරොත්තු එක අපි වැඩ පටන් ගන්න ඉන්නේ කියලා
1: ඊට පස්සේ ජනවාරි මාසෙ නම් මම මේ ටික කරනවා
0: කියලා ඉතින් පුරසාරන්දොඩයි කයිවාරු ගහයි
1: ඕකේ
0: අන්තිමට ඉතින්
1: ඔව වෙන වැඩ නෙවෙයි
0: වෙන වැඩ නෙවෙයි කොහොමාර ඉතින් දවස් ගෙවිල යනවා අපි වයසට යනවා බලාපොරොත්තු හීන දේවල් ඉෂ්ට කරගන්න තියෙන කාල සීමාව
1: අඩු වෙනවා
0: අපි පහු කරගෙන යනවා
1: ඕකේ
0: ඉතින් ඒවට ඉඩ දෙන්න එපා මං කියන්නේ ඔයාගේ බලාපොරොත්තු හීන වලට යන තියෙන අවස්ථාවන් මගහැර ගන්න එපා කාලයට ඒව පහු කරගෙන යන්න දෙන්න එපා කාලයට අභියෝග කරලා ඒ ජයග්‍රහණ වලට යන්න try කරන්න එමුණොත් ඉතින් ඔයා දිනපු මිනිස්සෙක් දිනන මිනිහෙක් වේවි මිනිහෙක් නෙමෙයි ගැහණියෙක් වෙන්න පුළුවන්
1: දිනන කෙනෙක් වේවි
0: දිනන කෙනෙක් වේවි ඒක නිසා උත්සාහය අතාරින්න නැතුව මහන්සියලා වැඩ කරන්න ඒක තමයි කියන්න තියෙන්නේ හැම මොහොතකම නේද
1: ඔව් නැත්තම් කාලය අපිට නවත්තන්න බැහැ නේද
0: කාලය නවත්තන්න බෑ අපි වයසට යනක නවත්තන්න බෑ අපිට ඉන්න ටික කාලේ වයසට යන කලින් අපිට වැඩ දේ මේ දේවල් කරගන්න අතපය හයි තියෙන කාලේ මොකක් හරි දේවල් ටිකක් කරලා මේ ජීවිතේ විඳින්න පුළුවන් විදියට ගොඩනගා ගන්න ඕන දේවල් ටික ගොඩනගා ගන්න රයිට් රයිට් එමනම් ඒකට ඔයාගේ මහන්සිය යන සපෝට් කරන්න අපි ඉන්නවා අද තව සහය අමාර වෙනකන් ඉවිනින් ඩ්‍රයිව් එක කළා සින්දු ගොඩක් අරගෙන ඇවිල්ලා කතා කරන්න මැසේජ් කරන්න මේ හැම දෙයක් වෙනු මිට කර තිනවා අපිට අද දවසෙත්
1: අද සිකුරාදා දවසේ වාට පුළුවන් කම තියෙනවා ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙන මේ පැත්තේ ඉන්න WhatsApp එකට මැසේජ් එකක් දාන අදත් වාට ඉඩ කඩ තියෙනවා 0753935937 0753935937 ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන

0: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විසින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විසින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: ලකන්ඩ රේඩියෝ ITN
4: කෝල් ඩ්‍රයිව් එකට
3: ලකන්ඩ ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 24යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව විජේ නිෂ්පාදන අපිත් එක්කිනවා. වාගේ කෑම බේල රසගන්වන නිෂ්පාදන පෙළ අපිට හඳුන්වා දෙන, රටට හඳුන්වා දෙන, ලෝකයට අරගෙන යන සන්නාමය තමයි විජේ නිෂ්පාදන කියන්නේ. ලංකාවේ අපිට විතරක් නේ, දැන් ලෝකේ රටවල් ගණනාවකටත් විජේ නිෂ්පාදන අපේ රසය රටෙන් එළියට ලෝකයටත් අරගෙන ගිහිලා තියෙනවා. ලංකාවේ තියෙන කුළුබඩු ටික අපේ රටේ කුළුබඩු වලට හරි ප්‍රසිද්ධයි. ඉතිහාසයේ ඉඳලම සුද්දගේ කාලේ ඉඳලම නේද හරි ප්‍රසිද්ධයි. ඉතින් සමහර වෙලාවට මේ ওই විදේශීය බලපෑම් ඇති උනේත් අපේ රටට, අපේ රටේ තියෙන මේ මුතු මැණික් ටික ගන්න, එතකොට මේ කුළුබඩු වල තියෙන ඒ සාරය ගන්න, ඒ වගේ දේවල් ඉලක්ක කරගෙන කියනවනේ. ඉතින් මේ පොළව කියන්නේ එහෙම පොළවක්. හරිද? ඉතින් ඒ නිසා මේ පොළවේ හැදෙන හොඳම දේවල් ටික අපේ සෞඛ්‍ය පැත්තෙන් හොඳ, එතකොට අපේ ශරීරයට හොඳ, මේ හැම දෙයක්ම එකතු කරලා හදන විජේ නිෂ්පාදන අරගෙන වාගේ කෑම වේල රසගන්ව ගත්තොතින් ඇත්තටම පෝෂදායී ආහාර වේලක් ගන්න වගේ රසවත් ආහාර වේලක් වඩ ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් කෑම ටික රසට, ගුණට, ප්‍රමිතියට හදාගන්නවා වෙනුවෙන්ම තමයි විජේ කුළුබඩු දින අපි කතා කරලා තියෙනවා. විජේ නිෂ්පාදන රසක් තියෙන යතරෙන් කුළුබඩු ටික ප්‍රධාන වෙනවා අපේ කෑම ටික රස කරගන්න, ගුණට හදාගන්න, ප්‍රමිතියට හදාගන්න. රසකාරක වර්ණක કૃතිම දේවල් කිසිම දෙයක් අඩංගු නැති කුළුබඩු ටික තමයි ඔයාට විජේ කියන නම ලැබෙන්නේ. ඒ නිසා අපි ඔයාට කියන්නේ ළඟම වෙනසෙන් සුපිරි වෙනසෙන් වගේ නිෂ්පාදන ටික කෑම වලට එකතු කර නිෂ්පාදන ටික ගන්නකොට විජේ කියන නමින්ම මිලදී ගන්න කියලා.
0: මාක්ස්මන් හෝල්ඩින් සමාගම ලංකාවේ පෙරලියක් කරපු සමාගමක්. මොකද ලෝකයේ නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මැෂින්ස් ලංකාවට හඳුන්වා දුන්නු ආයතනයක් මාක්ස්මන් හෝල්ඩින්ස් කියන. වසර ගණනාවක් තිස්සේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය ඉහලින්ම දිනාගෙන යාලා නිකන් නෙමෙයි, ආපදා අවස්ථාවන් වලදී පවා මිනිසුන්ට උදව් කරලා මේ මැෂින්ස් කැඩිච්ච ඒවා නොමිලේ හදලා දීලා, ඒ වගේ සමාජීය වශයෙන් වැඩ කරලා තමන්ගේ බිස්නස් එක ඉස්සරහට අරගෙන යන ආයතනයක් තමයි මාක්ස්මන් හෝල්ඩින් සමාගම කියන්නේ. ඉතින් ඩෝමා නිෂ්පාදන පෙළක් දැන් හඳුන්වා දීලා තියෙනවා. සහ නිෂ්පාදනය ආශ්‍රිත වගේම විශේෂයෙන්ම අඹරුම් කර්මාන්තයට, පොල්තෙල් ඉඳින කර්මාන්තයට, මේ වගේ දේවල් වලටත් දැන් ඩෝමා මැෂින් හඳුන්වා දීලා තියෙනවා.
1: ඉතින් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකට ගියොත් එහෙම ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න, ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න, ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර ටික, අවශ්‍ය මාදලි වලින්, අවශ්‍ය ධාරිතාව වලින් මිලදී ගන්න. ඒකට යන්න තියෙන හොඳම තැන තමයි නොඹර තිස්ස කැලේ යන පාරමහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. ඔයා දන්නවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ අලවියෙන් පසුත් ඔයාට හොඳ සේවාවක් දෙන තැනක්. ඉතින් ඒ නිසා ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න ඔය යන්නම ඕන තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා ඔයාට. 0711711711 එකට කෝල් එකක් දුන්නොත් ඔයාට පුළුවන්කම තියෙනවා වැඩි විස්තර මාක්ස්මන් හෝල්ඩින්ග්ස් වලින් දැනගන්න.
0: අපිට තරහ යනවනේ හරියට සමහර වෙලාවට. අපිට තරහ යනවා, කේන්ති යනවා.
2: හරි.
0: මම කේන්ති ගස්සන්න එපා.
2: හහා.
0: එහෙම කියලා කියනවා.
2: මම කේන්ති යන්නේ නැති නිසා මම ඒව දන්නේ
0: නැහැ. බලන්න ඕන.
2: විනාඩියකනේ ශබ්දතාවය.
0: විනාඩියකනේ ශබ්දතාවය පළ කරන්න.
2: ඔකේ ඔකේ ඔකේ යනවා කිය.
0: මේ කේන්ති යනවා කියන එක, තරහ යනවා කියන එක සාමාන්‍යයෙන් වෙන දෙයක්.
2: හා.
0: හරි දෙයකට අපි කැමති නැති දෙයකට අපිට එකඟ වෙන්න නොති.
2: ඔව්.
0: කැමති දෙයක් අපි නැති දෙයක් අපිට සිද්ධ නොති අපිට තරහ යනවා.
2: ඔව්.
0: ඉතින් මේක මේ සාමාන්‍ය දෙයක් වුණාට මේක දිගින් දිගටම තරහ යනවා කියන එක සමහර වෙලට හේතුවක් නැතුව කේන්ති ගන්න එක තරහ යනවා කියන එක මේක මේ මානසික වශයෙන්
2: ප්‍රශ්නයක්.
0: හරිද? එක පැත්තකින් මානසික වශයෙන් ප්‍රශ්නයක් සහ අනිත් පැත්තෙන් කායිකව විවිධ ලෙඩ රෝග පවා ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් කියලා කියනවා. ඉතින් පෞගේ දවසල මේ BBC පුවත් සේවයට රූමි රූබන් කියන මනෝවිද්‍යාඥයා අපේ රටේ ඉන්න එතුමා සඳහන් කළ තිබුණු කාරණාවක් එක්ක මේ විශේෂයෙන්ම ඔහු කියලා තිබුණා මේක පෞරුෂ දුර්වලතා නිසා සමහර වෙලාවට මේ තරහ ඇති වෙන එක, කෝපය ඇති වෙන එක වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම සමාජ විරෝධී පෞරුෂත්ව ආබාධ නිසා. ඒ කියන්නේ සමහර වෙලාවට සමහරු ඉන්නවනේ සමාජයේ තියෙන හැම දෙයකටම විරුද්ධ වෙන්න.
2: හරි.
0: කියන්නේ
2: කිසිම දෙයක් යට හරියන්නේ නැහැ.
0: කිසිම දෙයක් හරියන්නේ නැහැ. හැම දෙයකටම විරුද්ධ වෙන්න.
2: නෙගටිව්
0: පැත්ත තමයි පේන්නේ වැඩිපුර. ස්මතු වෙලා. සමාජයේ මානසික ප්‍රශ්නයක් වෙන්නේ නැති
2: ඒක.
0: ඒ වගේ දේවල් නිසාත් මේ තරහ යන එක ඇති වෙන්න පුළුවන්. කෝපය කියන එක ඇති වෙන්න පුළුවන් කියලා කියනවා.
2: ඒ
0: වගේම පෞරුෂාබාධ කියන ඒවා එක එක තමන්ට තියෙන තමන්ගේ මොන හරි අඩුපාඩු සම්බන්ධයෙන්. එක එක තමන්ට ඒවා රුස්සන් නැති විකෘති තත්ත්වයන් ශරීරයේ තියෙන මේ දේවල් නිසා මේ ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. මේ වගේ තරහ යනවා කියන්නේ කෝපය කියන එක. ඊට පස්සේ දැන් තව එකක් තමයි මත්පැන් සහ විෂ මත්ද්‍රව්‍ය. හේතු වෙනුත් මේ වගේ තත්වයන් නැති වෙන පුළුවන් කියලා කියනවා. මේ නිතර තරහ යනවා කියන එක, කෝපය තියනවා කියන එක, ඒ වගේම ආර්ථික හා සමාජ ගැටලු. ඒක නම් ඉතින් අපිටත් තියෙනවානේ.
2: ඒක නම් ඉතින් අපිටත් තියෙනවා. ගැම්මෙන් කියන්නේ.
0: ඒක ඉතින් අපිට ගැම්මෙන් කියන්න පුළුවන් දෙයක්. මේ වගේ තත්ත්වයන් වලට අමතරව ජානමය හේතුත් තියෙනවා කියලා කියනවා.
2: කියන්නේ
0: අම්මගෙන් තාත්තගෙන් එන කේන්තිය
2: අපිටත්
0: තියෙන පුළුවන්. කොහොමනත් මේ தත්ත්වය අපිට හිතාමතා පාලනය කරගන්න පුළුවන් මට්ටමක තියෙනවා නම් ඒක කන්ට්‍රෝල් කරගන්න අපි දැනගන්න ඕන.
2: හැබැයි මාව තරහ උස්සනවනේ.
0: ඔව් ඒක අපිට පාලනය කරගන්න බැරි නම් ඒකට සෞඛ්‍යම උපදේශ අනිවාර්යෙන් පතන්න ඕන කියලා කියනවා. අපි හිතලා අපි මොනවා හරි ක්‍රියාකාරම් කළා භාවනා කරලා මොනවා හරි දේවල් වලින් අභ්‍යාස කරලා අපිට මේක පාලනය කරගන්න. තරහ යන්න එනකොට අපි කියනවා මොකද්ද 10 ඉඳන් මුල 10 ඉඳන් 1ට
2: 10 ඉඳන් 1ට ගණන් කරන්න.
0: ගණන් කරන්න කියලා. 10 9 8 5 4 3 2 1.
2: ඒක ඊට වඩා තරහ යනවා නම් ඊට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
0: ඒක වැටලුණා මීට වෙදි තමයි.
2: බෑරි කරා.
0: 10 9 8 6 6 කිව්ව. මොළද 6 නෙමෙයි 7 එන්න ඕනේ 8 6 වල 7.
2: එතකොට ඊතර වෙනම ප්‍රශ්නයක් ඇති වෙනවා.
0: ඒ දවස් තරහ වැඩි වෙනවා. ඒ අභ්‍යාස කරන්න ගිහිල්ලා.

0: තරහා යනකොට ඒක පොඩි
1: ප්‍රශ්නයක් නේ. ඉතින් ඒක නිසා මේ වගේ තත්ත්වයන් ගැන මේ බරපතල විදියට තියෙනවා නම් අනිවාර්යෙන් සෞඛ්‍යම උපදෙස් පතන්න කියලා කියනවා. මොකද මේක එහෙම කරගන්න බැරි වුණොත් දැඩි වශයෙන් සෞඛ්‍යම බලපෑම ඇති වෙනවා කියලා කියනවා. විශේෂයෙන්ම දිය වැඩි ආව හෘද රෝග මේ වගේ බොන ඕන රෝග දක්වා තමන්ගේ මේ විකෘතිතාවයන් තමයි මනසේ ඇතිවන විකෘතිතාවයන් එක බලපෑම් ඇති කරන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම හෝමෝන රෝග, හෘද රෝග මේ වගේ දේවල් ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා කියලා තියෙනවා, මානසික රෝග විශේෂයෙන්ම. ඉතින් ඒ නිසා මේ තරහ යන කෙනෙක් ඉන්නව නම්
0: හරි තරහ ගන්න එපා.
1: තරහ යන කෙනෙක් ඉන්නව නම් කියලා මම නැවැත්වේ, තරහ යන නැති කෙනෙක් නැහනේ.
0: නැහනේ. එයි මම
1: වාට තරහ යන විදිය බලන්න පුළුවන්.
0: ඒක හරියන්නේ. මෙතන 10 ඉඳන් එකට ගණන් කරන්න දුන්නා නම්,
1: ඔව් 10 ඉඳන් එකට ගණන් කරන් දුන්නා බලන් තිබුණා තරහා යන විදිය. හරිද?
0: ඒ
1: නිසා මේ ඒ ගැන සැලකිලිමත් වෙන්න, නිතරම කේන්ති යනවා නම් තරහා යනවා නම්
0: ඔක
1: අවසානයේ ඔබේ ශරීර සෞඛ්‍යයට බලපෑම් ඇති කරයි.
0: ඔව්.
1: මේක සාමාන්‍ය දෙයක්, අනේ මේක මගේ හැටි කියලා
0: අතහැරලා දාන්න එපා.
1: අතහැරලා දාන්න එපා.
0: ඔව්. හැම වෙලේම ඕනෙදි දෙයක් තරහා යනවා නම් ඔය පොඩ්ඩක් ඒක ගැන හිතන්න නේද?
1: හිතන්න හිතන්න. අනිවාර්යයෙන්ම කල්පනා කරන්න. මොකද මේ ඒක පස්සේ වාවල ඉඩ කරයි. පලාගෙන තරහ ගන්න එපා.
0: පරිස්සමෙන්.
1: පරිස්සමෙන්. 4:32 වෙලාව.

0: හවස 4යි විනාඩි 35යි වෙලාව.
1: drive එකට
2: ලක්කන evening drive. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ next gen එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි.

0: සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියට හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
5: රීදා වයි බී එකට මික්ස් වෙනවා.

0: ඇහෙදෝර ගගේ තලනහි නහදම වී පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: Transportation Private Limited. I'm going to live a new green life.
1: අවශ්‍ය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011-6767-579.
3: 4:44
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
6: ඉවරයි.
7: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: 다시마 바 아누트나이 다시마 하다
1: 락한데
0: 락한데 락한데 라디오 ITN

0: හතරයි විනාඩි 45 වෙලාව.
1: හරි.
0: ලස්සන කියන එක සාපේක්ෂයි කියනෝනේ නේද?
1: හා හා.
0: ලස්සන දැන් ඔයා මගෙන් අහනවා මේ මම ලස්සනද කියලා.
1: ඕකේ. දැන් මෙතන ලොකු මොකක්ද ඒකට කියන්නේ යුද්ධයක් වෙන්න ගිහිල්ලා.
0: ඔව්.
1: ටෝක් ටයිම් එකක් ආවා.
0: ඔව් ඊට පස්සේ දැන් ලස්සන කියන එක දැන් මට මෙතන කියන්න පුළුවන්ද? කැත උනත් සමහර
1: අය කියන කැතයි.
0: ඒකේ සමහර වෙලාවට අපිට තියෙනවා
1: හරි
0: ඒ කියන්නේ අපිට මේ වෙල් කියන්නේ ඒ අවස්ථාව ගොඩදා ගැනීම වෙනුවෙන්
1: දෙයක් කරන්න අපිට වෙනවා
0: සමහර වෙලාවට සමහර කැපකිරීම කරන්න වෙනවා
1: හා
0: හා ඒ වගේ ඉතින් එහෙම අවස්ථාවන් වල මූණ දීලා තියෙනවා
1: හරි
0: ඉතින් මේ වෙලාවේ
1: මේ දැනුත් ඒ වගේ අවස්ථාවකට මූණ දීලා
0: ඒ අවස්ථාවකට මූණ දැන් ටිකට
1: හැබැයි මම අද විතරයි ඉන්නේ
0: ඒ අවස්ථාවන් ගොඩදා ගැනීම වෙනුවෙන්
1: මේ මොන
0: දෙන වෙනවා තියෙනවා ලස්සන කෙනෙක් සාපේක්ෂව මට ලස්සනයි කියලා පේන දේ
1: තව
0: කෙනෙක්ට කැත වෙන්න පුළුවන්
1: තව
0: කෙනෙක්ට කැතයි කියලා පේන දේ තව කෙනෙක්ට ලස්සනයි වෙන්න පුළුවන්
1: හරි
0: ඉතින් ඒ නිසා මේ වඳුර වුණත් රිලව් වුණත් ලස්සනට පේන මිනිස්සු ඉන්නවා
1: හරි මේක දිගටම ටෝක් ටයිම් එකක් වුණා හොඳයි චාවිද්ද
0: වඳුරන් රිලව් වුණත් ලස්සනට පේන වෙලාවල් සමහර මිනිස්සු ඉන්නවා ඒ නිසා තමයි රිලව් වඳුර ඇති කරන මිනිස්සු ඉන්නේ එයාලට යාලා ලස්සනට පේන වෙලාවල්
1: තියෙනවා
0: දවල් අම්මා තාත්තුරත් මම හිතයි කල්පනා කරලා බලන්නකෝ ඒ කැපකිරීම කරලා තියෙනවනේ
1: නෑ මට උණහපුළු අම්මටත් උගේ පැටිය මැණිකක්ලු කියලා කතාවක් තියෙනවනේ
0: එහෙම කියන්න එපා ඔයාලා අම්මට උණහපුළු කිය ඒව කතා කරන්න එපා
1: එහෙම නෙමෙයි කියමන මම කියන්නේ ඉතින් කොහොම හරි කමක් නෑ ඔයා මට කැතයි කියලා කිව්ව නිසා
0: ඒ අම්මයි තාත්තයි උනත් ලොකු කැපකිරීමක් කරලා තියෙනවා
1: කියන්නේ හා හා හා මොකක්ින්දද
0: ඒ ලස්සනයි කියලා හිතාගෙන ඒක කියන්නේ ලොකු මහත් කරපේක
1: වටිනවා
0: හරි
1: කමක් නැහැ මම බලා ගන්නම්
0: මේක නෙමෙයි වැඩේ
1: හා
0: හරිද අපේ ගමේ ඉන්න අංකල් කෙනෙක්
1: හරි
0: එයා මේ හන්දෑවට යට තියෙන ලොකුම රාජකාරිය තමයි
1: හා
0: හන්දියට යනවා කියන එක
1: හන්දියට
0: යනවා කියන එක හන්දියට යනවා මගදී හම්බෙනවා අනිවාර්යෙන් වෙලාවක් තියෙනවා ඒ කියන්නේ හවස 4:00 5:00 5:00 ඔයගේ ටයිම් එකට පාරට ඒ ගියෝතින් ඒ අංකල් මුණ ගැහෙනවා මගදී හම්බෙනවා කොහෙද යන්නේ අන්දියට යනවා පුතා එහෙම කියන්නේ යනවා ඉතින් හරි චිල් එක යන්නේ
1: හැමදාම හවසට යනවා
0: ඔව් ලොකු වැඩකට යනවා වගේ යන්නේ ඉතින් හන්දියට යනවා කියන එක ඩියුටියක් කරනවා වගේ අපි ජොබ් එකට යනවා වගේ යා කරන්නේ හන්දියට යන එක හවසට
1: ඕකේ
0: මොකටද යන්නේ කියලා බැලුවොතින් ටිකට් එකක් ගන්න
1: ටිකට් එකක් ගන්න
0: ඔව් ඒක තමයි යාගේ ඩියුටි දවසේ තියෙන
1: දේ
0: ඉඳලා එක එක වැඩ කර ඉඳලා
1: හරි
0: දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉඳලා හැන්දෑවට හොඳ ලස්සනට ඇඳලා
1: ඕකේ
0: තෙල් ටිකක් ඔළුවේ ගාලා පැත්තට කොණ්ඩේ පීරලා
1: හා
0: හන්දියට යනවා
1: ඔව් ටිකට් එකක් ගන්න
0: මොකටද කියලා වම් ටිකට් එකක් ගන්න පුතා ඒ කියන්නේ එයාගේ ජීවන චර්යාව එක කොටසක්
1: ටිකට්
0: එකක් ගන්නවා කියන එක
1: ලොතරැයියක්
0: ගන්නවා කියන එක
1: ඕකේ
0: ඉතින් අපි කියන්නේ මේ දැන් මේවා යාට දිනුම්නුත් ඒ වගේ ඇදෙනවා අසනාව තියෙන මිනිස්සෙක්
1: අර හොයාගෙන ගියාම ඒව හම්බ වෙනවනේ
0: හම්බ වෙනවනේ ඒ නිසා තමයි අපි කියන්නේ මේ හොයත් ගොවිසෙත ලොතරැයියක් අද ගෙදර යනකොට අරන් යන්න මේක පුරුද්දකට කරන්න බැරි නම් ඔයාට පුළුවන් වෙලාවට අවස්ථාවක් ලැබෙන වෙලාවට ටිකට් එකක් ගන්න ගොවිසෙත ලොතරැයියක් වාසනාව කියන එක අපිට කොයි වෙලාවෙ ළඟාවෙයිද කියන්න දන්නේ
1: නැහැ
0: ජයග්‍රාහකෙක් වුණොතින් වාසනාවන්තෙක් වුණොතින් කොඩම තමයි ඉතින්.
1: හරි. ඔයාට ඕන විදිහට පුළුවන්කම තියෙන ගොවිසෙත ලොතරැයි මිලදී ගන්න. මොකද සතිය දවස් 7ම දිනුම්ම දින ගොවිසෙත ලොතරැයි. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා. පුංචි රුපියල් 40ක් වියදම් කරගෙන වැඩි වැඩියෙන් ගොවිසෙත ලොතරැයි මිලදී ගත්තොත් ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න කෝටි 6කින් ආරඹෙන සුපිරි තෑග්ගක් එක්ක. ඔන සතිය දින 7ම දිනුම්ම දින ලොතරැයි තමයි ගොවිසෙත කියලා කියන්නේ.
0: ඩීප් ටෙක් සෝලා. කිව්වම ඉතින් සෝලා ගැන කතා කරන ඕන කෙනෙක්ට මතක් වෙන නමක් තමයි ඩීප් ටෙක් සෝලා කියන්නේ. ඉතින් අපි අර බිල්ඩින්ස් වල ලොකු කොට නැගිලි වල
1: කියලා
0: මහලේ ස්ලැබ් එක උඩ එමු නැත්නම් වහලේ උඩ සමිකල තියෙන සෝලා පද්ධතිය දැක්කට පස්සේ අපිට දැන් දකින වෙලාවට මතක් වෙන්නේ ඩීප් ටෙක් සෝලා කියන එක. මොකද යාලා මේ ලංකාවේ කරපු ප්‍රධාන පෙළේ ප්‍රොජෙක්ට්ස් ගණනාවක් තියෙනවා. ඉතින් ඒව විශ්වාසවන්ත භාවයත් එක්ක ලොකු ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ ඒ විශ්වාසවන්තභාවය සහ ඒවයි තියෙන හොඳ කාර්යක්ෂමතාවයන් එක්ක. ඉතින් ඒ නිසා ඩීප් ටෙක් සෝලා පද්ධතියක් ඔබේ නිවසට ඔබේ ව්‍යාපාරික ස්ථානයට සවි කර ගන්න පුළුවන්. ඒ වගේම වගාබීමට ඕන කරන වතුර ටික ගන්නව නම් ඔන්න දැන් විදුලි බිලට තිත තියලා වතුර ටික අරගන්න පුළුවන් ඩීප් ටෙක් සෝලා ඕට පම්ප එකත් එක්ක.
1: ඉතින් ආට පුලංකම තිනවාගේ ගෙදරට ඔයා වැඩ කරන තැනට ඔෆිස් එකට වෙන්න පුළුවන්. ආට පුලංකම තිනව විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගන්න. ඒ වගේම අපේ ගොවි මහතුන්ට අවස්ථාව තිනව ඩීප් ටෙක් සෝලා වෝට පම්ප එකක් මිලදී අරගෙන අස්වැන්න සරු කරගන්න පිරිවැය අඩු කරගන්න. ඉතින් ඩීප් ටෙක් ආයතනයේ සුවිශේෂ මිල අඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වෝට පම්ප එක අපේ ගොවි මහතුන්ට දෙන සූදානම්ින් ඉන්නේ. ඒ නිසා දැන් දැන්ම කතා කරලා ඩීප් ටෙක් ආයතනයට සම්බන්ධ කරගන්න අවස්ථාව තියෙනවා. 0711711 කියන නම්බරකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: අවසහතරයි විනාඩි 50යි වෙලාව සිඳුවක් අහන්න මැසේජ් කරලා තියෙනවා. ශිරෝ මා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා ගිනිගත් එන්නේ. ඒ වගේම නවංචි මැසේජ් කරනවා විසාවෙල්ලෙන් ඊළඟට සිඳුවකට ගෙතු කරගන්න සැලොන් එකේ වාසනා වාසන සැලොන් මාතර ඉඳලා මැසේජ් කරලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. කැකන දුරෙන් රන්දිම ඔයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරේ.
1: පුස්සලාවේ අනුර ඉඳන් ඔයාව එකතු කරගන්නවා අනුර. ඒ වගේම බරුදල් පොලේ ඉඳන් එස්එල් ප්‍රනාන්දු මැසේජ් එකක් දාලා තියෙනවා. එතිකම හැමදාම අපි වහන ඔන නිලක්ෂී ඉන්නවා කොලියා පිටින් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. එතිකම බොයගොඩ පැත්තට යන්න ඕනේ. බොයගොඩ ඉඳන් සුමන මැසේජ් එකක් දාලා තියෙනවා.

0: ඕක සඳකුඩුට
1: ලකඩ රඩියෝ ITN
2: හවස 4:54 වෙලාව.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලකඩ ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය. සීම සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් ටියානා කාර් රථය, බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-772-574-594 011-775-493 අමතන්න.
4: Cool drive එකට
1: ලක්කන Evening Drive.
2: 4:55 වෙලාව. හදිසි ඔපරේෂන් එකක් කරගන්න උනෝතින් හදිසියකට. ඒ වගේ දෙයකට. ඊට පස්සේ දරුවා වාගේ එහෙම නැත්නම් වාගේ ළමයා මොකක් හරි එක්සෑම් එකකට ඉදිරිපත් වෙන්න භාගයක් ලියන්න තියෙනවා. මොකක් හරි කෝස් එකක් කරලා ඒක කරගෙන යන්න වාට සල්ලි මදි වෙනවා. මේ වගේ දේවල් කියනවා හරි මේ සුලබව සිද්ධ වෙන දේවල්. මේනකොට අධ්‍යාපනය ලබන දරුවෙක් ඉන්නවනම් ඒ දරුවගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හදිසිය මුදල් ටිකක් අවශ්‍ය වෙන වෙලාවල්
5: තියෙනවා.
2: ඔපරේෂන් එකක් කියන එක හදිසිය කරගන්න වෙන වෙලාවල් තියෙනවා. මේ වගේ වෙලාවකට අතේ තියෙන මුදල මදි වුණාට පස්සේ අපිට කරන්න තියෙන හොඳම සහ එකම විසඳුම තමයි අපේ පිහිටට තියෙන්නේ අපේ ළඟ තියෙන රන් භාණ්ඩයක් උකස් කරනවා කියන එක. අන්න ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන්කම තියෙනවා පල්ලියගුරුගේ රන් අය සේවාව එක්ක එකතු වුණොතින් ඒ ඔබ ගාව තියෙන රන් භාණ්ඩය සඳහා ඉහළම මුදලක් වැඩිම මුදලක් ලබා ගන්න සහ ඒක රන් භාණ්ඩේ බේර ගන්න වැඩිම කාලයක් ලබා ගන්න පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක
5: 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ රන් පවුමට උපරිම මුදල ලබා ගන්න. වගේම විශ්වාසයෙන් ඔයාට හදිසි අවශ්‍යතාවයකදී ඔයාට රන් භාණ්ඩයක් තියලා මුදල් ගන්න ඕන නම් ඔයාට විශ්වාසයෙන් යන්න පුළුවන් තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. ඔයා දන්නවා දිවයින පුරාම ශාකා 24ක් විහිදලා තියෙනවා. ඒ වගේම ඔයාට කියන්න ඕනේ සතිය දවස් 7ම ඔබ වෙනුවෙන් පල්ලියගුරුගේ රන් අය සේවාව මැදස්ථාන හැම එකක්ම විවෘතව පවතින. ඔයාට පුළුවන්කම තියෙනවා ආගේ රන් භාණ්ඩය තියලා ඒකට අවශ්‍ය කරන මුදල ගන්න. වගේම හිමීට රස්තියාදුවක් වෙන්නේ නැතුව හදිසියක් වෙන්නේ නැතුව ඔයාට පුළුවන් වෙලාවට බේර ගන්නත් අවස්ථාවකුල දීලා තියෙනවා. මොකද බේර ගන්න මාස 14කට වැඩි කාලයක් ඔවුන් ඔබට දීලා තියෙනවා. ඒ වගේම මට මතක් කරන්න ඕනේ පොලිය වැඩි නැහැ. ලක්ෂයටම දැන් පොලිය වෙන්නේ රුපියල් 480ක් විතරයි. ඒ නිසා ඔයාට යන්න පුළුවන්කම තියෙනවා පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වෙන්න පුළුවන්.
2: කාපු වෙලාව ඉඳලා වතුර බිබී වතුර බිබී වතුර බිබී ඉඳලා අන්තිමට කාපු දේවල් වලට වැඩිය බඩේ තියෙන වතුර.
5: ඕකේ.
2: එහෙම වෙනවා. අපි ඔය රසකාරක දාලා උගෙන කෑම ටික කෑවට පස්සේ ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් හරි සුලභව ඒ සිද්ධ වෙන දේවල්. ඒ නිසා ඔයා කෑම ටිකක් කනකොට හරි පිරිසිදුව හදාගන්න. රසකාරක වර්ණකාරක කෘතීම දේවල් නැති කෑම වේලකට ඕන කරන්නේ විජය නිෂ්පාදන එකතු කර ගැනීම විතරමයි.

0: සුබ සන්ධ්‍යාව කවස 5 විනාඩි 7යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැයේ ඉන්නේ
1: සුබ සන්ධ්‍යාවක් මේ පැයේදී තුවාට පොලං කැප තියෙනවා මේ පැතර මැසේජ් එකක් දාන්න 07.3 93.5 93.7
0: අපිට මැසේජ් කරපු කට්ටිය කවුද ඉන්නේ ඉක්මනට බලමුද අපි කවුද ඉන්නේ කියලා
1: පවන් මැසේජ් එකක් දාලා තියෙන අලුත් ගම ඉඳන් එකතු වෙනකොට බරුදල් පොලේ ඉඳන් සුසන්ත සම්පත් හැමදාම අපි වෙසද්දට අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා සරච්චන්ද ඩයස් ඉන්නව රයිගව ඉඳලා වාවත් එකතු කරගන්න ගමන් පීස් අපි ගැනත් කියන්නේ කියලා මංජු අක්කා ශාමිනී
0: වසුන්
1: ප්ලීස් ප්ලීස් අපිට සිංදුවක් දෙන්නේ කියලා දිලීප තමයි අටියන්තරිදම් මැසේජ් එකක් දාලා තින්නේ.
0: එවැගේම අචන්ත සුරේෂ් එවැගේම මිහිරංග ඇතුළු කට්ටිය මේක දු කරගන්න කියලා මීරිගම ඉදලා මැසේජ් කරනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. නිලන්ත කොහොමද හද වැඩ කරන ගමන් අපි අහගෙන ඉන්නවා කියලා දෙනවා කඩව දිනතල තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. එවැගේම දේවාලේ ගම අරුණ සම්පත් මැසේජ් කරනවා සිංදුවකට එකතු කරගන්න. අපේ පවුලේ හැමෝම ඉන්නවා කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන. එවැගේම මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහන හැමෝමත් ලක්කඩ ඉවිනින් ඩ්‍රයිව් අහන හැමෝමත් ගොඩක් ආදරේ මතක් කරන්න කියලා දෙනවා. අපි දෙන්නත් එක්කම thank you ජය වේවා.
1: Thank you.
0: ඔය හැමෝම එකතු කරගන්නවා අපේ නම්බර් එකට මැසේජ් එකක් එවන්න. WhatsApp නම්බර් එකට 07.3 93.5 93.7 නම්බර් එක මතකයිනේ.
1: ඔව් මතකයි.
0: රයිට්. හැමනම් ඉතින් අපි වහගෙන ඉන්න අතරේ වැඩ කරන ගමන් වෙන්න පුළුවන්. යන එන ගමන් වෙන්න පුළුවන්. අද විශේෂයෙන්ම අද සිකුරාදා නිසා කලින් පැනලා යන ගමන් වෙන්න පුළුවන්.
1: හා ට්‍රැෆික් එකේ හෝහෝ ගාලා යන්න බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්.
0: කොතන හිටියත් FM 93.5 වලට අපි වහගෙන යන්න පුළුවන්කම තියෙනවා. කම්මැලි කම නැතුව.
1: හැබැයි පරිස්සමෙන්.
0: ඕකේ. පෞගේ දවස්වල වෙච්ච අනුතුරු දැක්කට පස්සේ මේ මොන ජීවිතද කියලා හිතනවා නේද? බුදු අම්මෝ වෙන දේවල් කියලා අපිට මේ දැක්කම
1: ඕනකමින්ද කියලා හිතනවා සමහර අවස්ථාවලදී.
0: අපේ සමහර පුංචි අතපසුවීම් අපිට අපේ ජීවිතේ වන්දි ගන්න වෙන වෙලාවල් තියෙනවා. කලබලේ ගන්න එක ක්ෂණයකින් ගන්න සමහර තීරණ අපේ ජීවිත විනාශ කරන්න පුළුවන්. ඒ නිසා බස් එකක් පිටිපස්සෙන් ගිහිල්ලා ඇති වෙලා තියෙන කියලා ඕවර්ටේක් කරන්න යනවා වෙන්න පුළුවන්. අන්තිම මොහොතේ බලන්නේ නැතුව ඉස්සරහින් ඉන්නේ මොකද්ද කියලා කලබලයට හිතේ කලබලයට ඉස්සරහින් යන වාහනේ ඩ්‍රයිවර්ටත් බැන බැන ඉස්සර කරන්න යනවා වෙන්න පුළුවන්. ඒක ඔබේ යන අවසානය වෙන්න පුළුවන්. ඒ නිසා අන්තිම මොහොතට කලබල වුණාට කමක් නැහැ. ඉස්සරහින් ඉන්නේ වාහනේ මොකද්ද ඉස්සර කරන්න පුළුවන් තැනක්ද
1: මේව
0: පොඩ්ඩක් බලලා වාහනේ ඉස්සර කරද්දි බයික් එක දාද්දි ගැන කල්පනා කරන්න. එහෙම නැතුව ඉස්සරහ යන වාහනේ ඩ්‍රයිවර්ට බැන බැන ඔයාට තියෙන කලබලයට හදිස්සියට
1: ඒ මනුස්සයාට යන්න බෑ.
0: ඔව්. එයා දාන්න යන්න එපා අනවශ්‍ය විදිහේ.
1: හරි.
0: වෙට්ටු දාන්න යන්න එපා. ඒක ඔයාගේ ජීවිතේ විනාශ වෙනවා වගේම ඔයා මතින් නැපෙන පවුලේ අය අනිත් අය ඔයා මතින් නැපෙන දරුවෝ ඔයාගේ බිරිඳ දෙමව්පිය වෙන පුළා මේ සියලු දෙනාව අනතුරේ හෙලීමක්. ඔයාගේ ජීවිතේ අනතුරේ හෙලනවා වගේම. ඒ නිසා ඒ කලබල වෙන මොහොත ආයෙ පොඩ්ඩක් කල්පනා කරන්න මොහොතක් කරගන්න.
1: දැන් මේ එන්නේ ට්‍රැෆික් වෙලාවනේ.
0: අනිවාර්යයෙන්ම. ඒ නිසා ඒ ගැන හිතලා කල්පනා කරලා පරිස්සමට යන්න අනතුරු කරගන්නේ නැතුව. හවස 5:10 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: ලකාණ්ඩ රේඩියෝ ITN දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

යාළුවො හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: හැබැයි දැන් මම මෙහෙම ඇඳගෙන ගිහිල්ලා පහන් පත්තු කරා නම් ඔයයි අම්මයි අහක බලාගෙන යනවානේ ගණන් ගන්න. එදා ඉඳන් සති දෙකක් ඔයාලා හැමෝම මට පුදුම මානසික වදයක් දුන්නා. පන්සලේ හාමුදුරුවෝ අම්මටයි තාත්තටයි කතා කරානේ.
0: දෙමන්ත ප්‍රසාර නිර්මාණයක්. මීෂා
2: මම දුවලා දෙන්න හදපු අම්මා කෙනෙක්. ගෑනු ළමයි හදන්නේ කොහොමද, හැදෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕන නම් මැණික් දියුල පරම්පරාව ගෑනු ළමයි ගැන ටිකක් හොයලා බලන්න.
0: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ලකන්ඩ රේඩියෝ ITN.

0: අහයි විනාඩි 22යි වෙලාව දැන් කට්ටිය ලෑස්තිලා නේද ඉන්නේ අපේ සිංගින් බැටල් එකට
1: ලෑස්තිලා
0: නේද මන්දක ඔයත්
1: සින්දු
0: කිය කිය හින්නා අපිට ඒව තමයි ඉවස ගන්න බැරි
1: හතරම
0: මේ
1: එවනාට ඉවස ගන්න වෙනවනේ
0: ඉවස ගන්න වෙනවා ඉතින් මොනවා කරන්නද ඉතින්
1: ඒවල්
0: අපිට විඳ දරා ගන්න සිද්ධ වෙනවා
1: අපි දක්ෂතාවයක් පෙන්නුවොත් තමයි ඒව ඉවස ගන්න බැරි මෙයාලට
0: ඒ දක්ෂතාවය විදිහට පෙන්නනවා නම් කමක්
1: නැහැ මේ කෑ ගහනවනේ මෙතන
0: අර බොරළු අතර තල් තල් අතර බොරළු වැටෙනවා වගේ
1: බොරළු අතර තල් දාන්නේ නැහනේ
0: තල් අතර බොරළු වැටෙනවා වගේ
1: කමක් නැහැ අපි කොහොම ගිහිල්ලා මම දින්නොත් කාට දාඩම්බර
0: ගැම්මට ඉතින්
1: ඉවනින් ඩ්‍රයිව් චම් චාරු දින්නයි කිව්වොත්
0: මොන වුණත් මට ඉතින් ගැම්මට කියන්න පුළුවන්
1: ඒකනේ
0: මං අභිමාණයෙන් කියනවා කොලර් එකත් උස්සලා
1: එහෙම හරි දෙයක් කරගත්තානේ කියලා
0: අනිවාර්යෙන් කියනවා ඒක මං
1: ඒකනේ කියලානේ නැහැ
0: පෝස්ට් එක ගුත් දානවා
1: හරි
0: බූස්ට් එක ගුත් ගන්නවා පෝස්ට් එකක් දාලා බූස්ට් එක ගුත්
1: වින චාරු කියලා
0: ඔය ගෞරවය මං අරන් දෙනවා
1: මොකද
0: මං මං එකට සෑහෙන වියදම් කරනවා
1: හා හා හා සෑහෙන වියදම් කරනවා ඒවා රෙකෝඩ් කළා අත්සනකුත් දාලා ලිපි මාර්ගෙන් ඒවා ගන්න ඕන දේවල්
0: නෑ මොකද වෙන්නේ නෑ කියලා දන්නවනේ
1: ඊට වඩා දක්ෂය ඇත්තටම ඒවට දාලා තියනවා නේද
0: ඒකෙන්ද අපි දැන් මේකේ මූලික වටේ දේව තෝරා ගැනීම කරන්න ගියාට පස්සේ සෑහෙන අසරණ වෙලා
1: ඉන්නවා ඔව් එනතුව කී දෙනෙක්ද
0: ඔව් අපි අසරණ වෙලා දණින් වැටිලා දණි ස්තුවාල වෙලා තියෙනවා
1: දැන් බේට් ටික තමයි දාගත්තවනේ
0: හරිද දණි ස්තුවාල වෙලා තියෙන්නේ දණින් වැටිලා
1: ඕකේ
0: ඒ තරමට අසරණ වෙලා තියෙන මොකද දක්ෂයෝ ගොඩක් ඉන්නවා
1: අනිවාර්යයෙන්
0: පොඩි ගාණක් නේ 35000ක්
1: හරිද
0: හරිද ඉතින් ඒක නිසා මේ ඇසුර යනවා තමයි.
1: ඔව්.
0: ලක්ෂය ගොඩක් ඉන්නේ.
1: නෑ නෑ අපි අහපු ඊයක් නම් අපිට තෝරගන්න බැරි වුණාද නේ?
0: ඔව්. ඉතින් මේක අපි හිතුවේ මෙච්චර මේ මෙච්චරටම මෙහෙම වෙයි කියලා අපි හිතුවේ
1: නෑ. හිතුවේ නෑ.
0: හිතුවේ නැතුණාට වෙලා.
1: වෙලා.
0: සාමාන්‍ය
1: ලක්ඛන්දර පවුලට ආදරේ කට්ටිය තමයි.
0: අපි මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නෑ.
1: හා හා හා. එනට වෙලා.
0: හරිද?
1: එනට වෙලා.
0: ඒ නිසා මම මෙහෙම වෙයි කියලා හිතුවා.
1: හරි.
0: අපි මෙච්චර වෙයි කියලා හිතුවේ
1: නෑ. හැබැයි වෙලා. ඔකේ ඔකේ
0: හරිද ඒ නිසා මේ
1: දැන් පටන් ගන්න හදන්නේ
0: ඔව් දැන් වැඩි ලෑස්ති කරගෙන යන්නේ ඔක්කොම ඉතින් අපි අඬබෙර ගහනවා තව ටික වෙලාවකින් ටික දවසකින්
1: ඔව්
0: ඊට කලින් අපි ඔයාලට කියන්නේ තව ටිකක් ප්‍රැක්ටිස් කරන්න
1: දවා තේරිලා තියෙන්න පුළුවන් නේ
0: තේරිලා තියෙන්න පුළුවන් අනික ඔයා සරලව ගන්නවා මේක ලොකු තරගයක්
1: ඔව් අනිවාර්යයෙන්
0: ඒසයි ඒක ලොකු බව ඒ ලකු තරගය කියන එකේ ලොකු බව තියෙන්න ඕන
1: ඔයගේ
0: හැකියාවත් ඒ නිසා හොඳට ප්‍රැක්ටිස් කරන්න
1: හරි
0: කන් නෑ ඇඟිලි ගහගත්තට කමක් නෑ මේ දවස්වල ගෙදර අය
1: ගමේ අය ගේස් රටාවත් කමක් නෑ කියලා
0: ඔයා ප්‍රැක්ටිස් කරා
1: ඔයා ප්‍රැක්ටිස් කරා
0: මම්මගේ වැඩේ කරනවා කියලා
1: ඕකේ
0: රයිට්
1: ඉබ කරන්න එපා හොරහනතුල ඒකත් කියන්න
0: බෑ ඉබ කරන්න එපා අහලා පහලගේ වැඩේ පාඩම් කරන ළමයි මින් බුලා
1: ඒ
0: ළමයට බාධා කරන්න එපා
1: හරි
0: වැඩේත් කරන්න
1: හා
0: රයිට් විජේ නිශ්වාදන කැමවෙල්ට එකතු කරගන්න තේ එකක් කෝපි එකක් බොනකොට රසට ස්වභාවික රසය රැකෙන විදියට සුරකින විදියට
1: ඒ
0: නිෂ්පාදන කරලා තියෙන නිසා තේ එකක් කෝපි එකක් රසට බොන්න පුළුවන් ස්වභාවික තේ රසය ස්වභාවික කෝපි රසය දැනෙන විදියට
1: හරි
0: විජේ නිෂ්පාදන වලින් ගත්තොතින්
1: ඉතින් ආට පුළුවන්කම තියෙනවා තේ එකක් බොනව නම් කහට රසට හොඳ තේ එකක් හදාගන්න විජේ තේ මෙලදී ගන්න වගේම කෝපි රසට ආස කෙනෙක් නම් ඔන්න හොඳ කෝපි රසක් එක්ක කෝපි එකක් වට උණුනුවෙන් බොන්න පුළුවන් විජේ කෝපි මෙලදී ගත්තොත් ඒ අතුළු නිෂ්පාදන රසක් අපිට විජේ නිවහලින් ඔන්න හඳුනලා දීලා තියෙනවා ආට ගන්න පුළුවන්කම තියෙනවා ළඟම වෙනසෙන් සුපිරි වෙනසෙන් එහෙම මෙලදී ගත් දේව මතක තියාගන්න අනුකරණ නිෂ්පාදන රසක් තියෙනවා විජය නමින් ඒවට රැවටෙන්නේ නැතුව ඔයා හොඳම නිෂ්පාදනය තෝරගන්න ඕනේ එනිසායි අපි කියන්නේ විජය ලාංඡනය තියෙනවද කියලා බලලම ඒ නිෂ්පාදන මිලදී ගන්න කියලා
0: ඩෝමා නිෂ්පාදන වඩ වගකීමෙන් ගන්න පුළුවන් විශ්වාසයෙන් ගන්න පුළුවන් මේ මැෂින් අරගෙන ගොඩ ගියපු මිනිස්සු ඕන තරම් බිස්නස්මන්ලා ගොඩාක් ඉන්නවා අපේ රටේ ඉතින් ඒ නිසා අපි විශ්වාසයෙන් මේක ගැන කතා කරන්නේ වගකීමෙන් අපි කතා කරන්නේ මාක්ස්මන් හෝල්ඩින් සමාගම ඔබට හඳුන්වා දෙන නමතම යන්ත්‍රෝපකරණ ඔබට ගන්න පුළුවන්කම තියෙනවා සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට අනු දෙකේ එලිවේට යන්ත්‍රය ඉඳලා පුංචියට ව්‍යාපාර කරන අයට සහ නිෂ්පාදනයේ ස්ටීම් බාට්ට
1: ඒකට
0: ඇඹරුම් යන්ත්‍ර පොල් තෙල් ඉන්ධන යන්ත්‍ර මේ සියල්ල ඔබට හඳුන්වා දෙන්නේ ඔබට ඕන කරන ධාරිතාවයන්ගෙන් ගන්න පුළුවන් විදියට
1: නොම්බර 30 කැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නවා ඒ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන එතනට ගිහිල්ලා ඔයාට හිතේ හැටියට ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදලියෙන් අවශ්‍ය ධාරිතාවය මිලදී ගන්න පුළුවන් වගේම ඔයාට කතා කරලා විස්තර දැනගෙන එයාලගේ සේවාව ගැන දැනගන්නත් පුළුවන්කම තියෙනවා 0117 979 579 079 579 කෝල් එකක් දීලා මාක්ස් පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: අපිට ඉන්න සමහර යාළුවෝ ඉන්නවා චාරු.
1: මෙලෝ වැඩ කර නෑ මං කියන්නේ.
0: මට හිතනවා මේ W අකුර වගේ කියලා.
1: යාළුවනේ
0: යාළුවෝ සමහර යාළුවෝ අපිට මේ හිතනවා W අකුර වගේ කියලා.
1: හරි.
0: ඒක වඩ තේරෙන්නේ නැහැ නේද?
1: මම මේ කල්පනා කරන W අකුර තියෙන හරි.
0: W අකුර වගේ යාළුවෝ ඉන්නවා අපිට.
1: යාළුවට කොහොමද W ආවේ කියලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
0: දැන් මම කල්පනා කරන්න 1.
1: හහ.
0: 1 කියලා කියනකොට
1: ඕකේ.
0: W අකුරත් එක්කනේ 1 කියලා කියවෙනකොට නියන් අපිට නියන් අර සිංග්ලිෂ් වලින් දීවෝති.
1: හරි.
0: 1 කියලා
1: W ලියවෙනවා කියලාද?
0: කියන එක හිතෙනවනේ.
1: හහ.
0: දිනවනේ.
1: හැබැයි
0: 1 කියන එකේ W නෑ.
1: නෑ.
0: O-N-E කියලා නේ
1: තියෙන්නේ.
0: 1 කියලා.
1: හරි.
0: හැබැයි W අකුර කියවෙන්නේ.
1: හහ.
0: එතකොට 2 කියලා කියනකොට
1: right W අකුර කියවෙන්නේ නෑ.
0: W අකුර කියවෙන්නේ
1: නැහැ. හැබැයි W තියෙනවා.
0: හැබැයි W තියෙනවා.
1: ඕකේ.
0: අපිට ඉන්න සමහර යාළුවොත්
1: හරි.
0: W අකුර වගේ කිව්ව එකයි.
1: ඇයි?
0: අපිට ඕන වෙලාවට නැහැ.
1: ඕන නැති වෙලාවට නම් පොඩි බැඳගෙන ඉන්නේ.
0: ඕන නැති වෙලාවට නම් ඉන්නවා අම්මෝ.
1: පණ දෙන්න වගේ.
0: පණ දෙන්න වගේ. ඔය W අකුර වගේ වෙන්න එපා.
1: එපා එපා.
0: හවස 5:28 වෙලාව.

0: ඇතුළු කරන්න.
1: හැමෝම එකම රේස් එකතු වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන.
2: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ. බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5. සියල් රෝඩි සුවර්ස්.
3: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
4: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
4: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
3: නොවිනස් වන රසවත්ම රසය.
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
3: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: Silom Green Life Plantation Private Limited I'm going to live a new green life
5: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

මෙන්න අපට දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධිතොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැරහැරීම සහ මෙනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දඬනය නියම කළා. මෙනෙම ප්‍රවෘත්තිය නැවතත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධිතොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැරහැරීම සහ මෙනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දඬනය නියම කර තිබෙනවා.

0: මතින් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබාදීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න. 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාතිකයි. සබ්ලකන්ද රේඩියෝ පරතන්.
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.
1: Drive Victor.
0: Lakana. Evening Drive.

එන්න මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාත්

0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: ඇයි මේ සත්තර ලොකු ගියක් තිබිලා මේ වගේ තැනකට එන්නේ තුනේ?
2: හාවෝ කරගන්න තිබ්බා. උදේ ඉඳන් රෑ වෙනකන් අප්පච්චිගේ බණ අහන්න එන පිරිවරෙන් නැත්ත. පොලිටිෂියන්ස්ලා, නායක හාමුදුරුවරු, පූජකවරු, කවුදනේ අපේ ගෙදරට එන්නේ නැත්තේ? හැම එකම රින්ගනවනේ.
0: දෙයියන්ගෙම පිහිටයි.
3: මම ටික දවසකට දරුවෝ අපේ ගෙදර එක්ක යන්නද?
4: නෑ නෑ නෑ, ඕනේ නෑ. මං එයා බලාගන්න.
3: ආනන්ද කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම එයාට පැහැදිලි කරලා දුන්නොත් එහෙම, එයා උනා ටික දවසක් මට දරුවත් එක්ක ඇවිල්ලා මෙහි ඉන්න ඉඩ දෙයි.
4: මේ රූපා මේ මොකද හවුස්සන්න එපා. අයිකිල්ල දාන්න දුන්නම ඔළුවට දාන්න එනවද?
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
5: ලකඩ රේඩියෝ ITN.

හවස 5:42 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා මේ වෙලාවේ මැසේජ් කරනවා. කටානෙන් සුදම් ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්න කියලා, වගේම නිර්මාණි, වගේම අනුලා ඇතුළු පවුල හැමෝමත් ගොඩක් ආදරේ මතක් කරන්න කියලා කිව්වා. ජීවනී, වගේම සුභසිංහ අංකල් ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා පිළියන් දෙමින් මැසේජ් කළා තියෙනවා මේ වෙලාවේ ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා.

0: ලකන්ඩ රේඩියෝ ITN
1: පයි විනාඩි 46යි
0: ලකන්ඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න
2: සම අනු

0: මොතරයිද
1: සහයෝගීතා අනුග්‍රහය
2: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
3: හිටපු පොලිස්පති පූජි ජයසුන්දරට මරණ දඬුවම දස වසර පිරුණු 19.90 නව යුද හමුදාපතිවරයෙක් හමාස් එකඟු නිරායුධකරණය
4: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: Lakhanda Radio ITN
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
0: ලකන්ඩ රේඩියෝ ITN

0: හවස 5 විනාඩි 52 වෙලාව චාරු සමහර ජොබ් තියෙනවා ඒවා පිටින් බැලුවහම හරිම ජොලි හරිම විනෝදෙන් ඉන්න රැකියාවන් කියලා හිතෙනවා. එතකොට මේකට මහ ලොකු මහන්සියක් නෑ නේද? හහ
1: මේක කරන්න දෙයක් නෑ නේද?
0: මොකද්ද මේ කියලා අනේ ෂොක් නේ කියලා හිතෙනවා. හැබැයි ඒ මොකක් හරි අර එහෙම පිටින් බලන කෙනා ඒ තැනට ආවට පස්සේ
1: හරි
0: අම්මෝ මේකේ තියෙන වගකීම මේකේ තියෙන අමාරුව
1: හහ
0: මේකේ තියෙන බරපතලකම කියලා
1: ඔව් මං හිතුවේ නෑ මෙහෙම මෙච්චර එක අමාරු වෙයි කියලා
0: කියලා හිතන වෙලාවල්
1: තියෙනවා.
0: ඒ නිසා පිටින් බලන හිතලා හිතන සෑම දෙයක්ම
1: නිවැරදි වෙන්නේ නැහැ.
0: නිවැරදි වෙන්නේ නැහැ.
1: ඕකේ.
0: ඒක ඉතින් ඒක වැඩේට බැස්සට පස්සේ තමයි
1: තේරෙන්නේ.
0: තේරෙන්නේ මේක මෙහෙමයි කියලා.
1: හරි.
0: ඉතින් ඒ වගේ තමයි දැන් සමහර වෙලාවට අපි කරන රැකියාවන් එක්ක අපිට ඔය හරි විනෝදයෙන් ඉන්න හරි පහසුයි කියලා හිතන දේවල් වල ඇතුලේ තියෙන කතාව
1: ඊට
0: වැඩිය වෙනස් ඔය කිව්ව විදියටම.
1: ඒක දන්නේ ඒ වැඩ කරන කෙනා.
0: ඒ කෙනා තමයි ඒක දන්නේ.
1: හරි.
0: දැන් පිටර පේනවා මෙයාට අමාරුවක් නෑ මේ පුටුවක වාඩිලා ඉන්නවා මේ මවුස් එකක් එක්ක මේ කම්පියුටර් එකක් තියෙනවා ඒක මේක වැඩ කර කර ඉන්නවා හරි පහසුයි කියලා
1: අමාරුකම් කීකේ රසාව කරන්න බෑනේ
0: බෑනේ. ඉතින් අන්තිමට හවසට ගෙදර ගිහිල්ලා එක එක තෙල් ಜಾති ගානෝ මං මගේ මේ අතේ මැණික් කටුව
1: දෙකක්
0: එක ගා එතන රිදෙනවා ඊට පස්සේ වලලු කරේ තන තව තනක රිදෙනවා
1: එතෙන්ට තව තෙලක්
0: බෙල්ල රිදෙනවා
1: එතෙන්ට තව බාම් එකක්
0: ඔව් මේ රිදෙනවා කීකේ එක එක දේවල් ගහනවා
1: හා
0: හා හරිද දැන් කම්පියුටර් එක කඩ කරනවා නම් ගොඩක් වෙලාවට මේ ඔය අතේ ආබාධ
1: ඔව්
0: මොකද දවස් 30ම ඔය මවුස් එකෙන් වැඩ කරනකොට හිරිවැටීම් වේදනාවන් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා ඒ වගේම හරියට පුටුවේ ඉඳගෙන වැඩ කරේ නැත්නම් අපි එකම ඉරියව්වකම සමහර වෙලාවට නිවැරදි ඉරියව්වෙන් නොවන විදියට හිටියොතින්
1: කොන්දේ
0: ආබාධ බෙල්ලේ ආබාධ වගේ වේදනාවක් නැති වෙන පුළුවන්. ඉතින් ඔව සමහර දවඩ කොච්චර කිව්වත් මෙහෙම ඉපා හරි විදියට ඉන්න කිව්වට කෙරෙන්නේ නැහැ.
1: එහෙම වෙන්නේ නැහැනේ පැය ගාන මෙහෙම ඉන්න බෑනේ.
0: ඔව් කෙරෙන්නේ නැහැ ඔය කොච්චර කිව්වත් සමහර වෙලාවට. ඉතින් මේවෙන් ඇතිවන සන්ධි වේදනාවන් වළක්ව ගන්න වැඩ කරන්න තියෙන්නේ හොඳම දේ තමයි AutoShield Active Plus. ෆැඩ්න AutoShield Active Plus එකක් ගෙදර ගෙනihin තියාගන්න. ඔය ආබාධයන් නැති වෙනකොට වේදනාවක් නැති වෙනකොට මේක පාවිච්චි කරන්න. ඔබට හොඳ වේදනාව සමනය කරන සුවයක් ලබා ගන්න පුළුවන් වගේම ඕනම තැනක ගාගෙන යන්න පුළුවන්. පාවිච්චි කරලා යන්න පුළුවන්. මේකේ හොඳ මිහිරි සුවඳක්. තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ ඕනම තැනකට ඔෆිස් එකකට යන එන ඕන තැනකට ගාගෙන යන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා ගන්න ෆැඩ්න AutoShield Active Plus එක ලොකු ගාණක් වෙන්නේ නැහැ.
1: රුපියල් 1920 ඩොලර් පුලුවන්කම තියෙනවා දීර්ඝකාලීන සුවයක් ලබා ගන්නවා සන්ධි වේදනාව වලින් පෙළුණනම් මෙච්චරකල් ඔයාලට පුලුවන්කම තියෙනවා දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න ෆැඩ්න AutoShield Active Plus එක පාවිච්චි කරෝදී මේක වයස අවුරුදු 18ට වැඩි ඕනම සන්ධි වේදනා තියෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් දැන් වයස් ભેදයක් නැහැ. ඒ නිසා ඔයාට පාවිච්චි කරන්න පුළුවන් සිරසියක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කළ තියෙනවා වගේම දැන් දේශීය ආයුර්ද ඖෂධ දෙපාර්තමේන්තුව සහතික කළ තියෙන නිසා ෆැඩ්න AutoShield Active Plus එක ඔයාට බයක් සැකක් නැතුව දවසේ ඕනම වෙලාවක ගාගෙන ඕන තැනක යන්න පුළුවන්. මේක හරිම සුවඳයි. ඒ වගේම මේක ඉක්මනින්ම හැමතෙ ඇබ්සෝබ් වෙනවා. ඒ නිසා ඔයාට පුළුවන්කම තියෙනවා දවසේ ඕනම වෙලාවක ඕනම තැනකදී මේක පාවිච්චි කරන්න. ඔයාගේ හෑන්ඩ් බෑග් එකේ වෙන්න පුළුවන්, ඔයාගේ බෑග් එකේ වෙන්න පුළුවන්, ඔයාගේ ගෙදර වෙන්න පුළුවන්. හැම තැනකදීම තියෙන්න ඕන නිෂ්පාදනයක් තමයි ෆැඩ්න AutoShield Active Plus කියලා. කියන්නේ ඉතින් දෙවිනු පුරාම ෆාමසිස් සුපරිවෙනන්සල් වලින් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ෆැඩ්න AutoShield Active Plus.
0: අවුරුදු 18 ඉඳලා උඩටම ඇක්ටිව්.
1: හා
0: ඒක තමයි වැඩේ නේද?
1: අවුරුදු
0: 18 උඩ ඕනම කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. රයිට්. දැන් අපිට කෑම වේලක් ගන්නකොට මහා ලොකු දේවල් ඕනේ නැහැ. අපිට මේ දෙකක් තිබුණා නම් හොඳටම ඇති හරියට රහට දෙන්න.
1: හරි.
0: මස් කරී එකක්, මාළු කරී එකක් හරියට හදාගෙන තියනවා නම්, ඕකට පොල් සම්බෝල ටිකක් හදාගත්තා නම් කත හැකි බඩ පිරෙන්න කියලා.
1: හං කාදුයි.
0: කත හැකි බඩ පිරෙන්න කියලා කියන්න පුළුවන්. හරිද? හැබැයි හදාගන්න එක හරියට හදාගන්න ඕනේ. නිකන් හදාගෙන දෙකක් තියනවා කියලා ඉන්න බෑ. මස්කරේක හදාගන්න ඕන නම් විජය මස්කර 3-5 එක, මාළු කරි 3-5 එක තියෙනවා. අරගෙන මේක එකතු කරගන්න මාළු කරේක මස්කරේක පුදුම රහකට හදාගන්න පුළුවන්. ඒ වගේම දැන් පොල් සම්බෝලයක් හදාගත්ත කියනකොට ඕකට නිකන් ගඩොල් කුට් ටිකක් දාන පොල් සම්බෝලේ හැදලා වැඩක් නැහැ නේ. අරගෙන පාවිච්චි කරන්න හෝල් සම්බෝලිනත් රහට හදාගෙන මස්කරයක් දාලා හදාගන්න මස්කර 3-5 එකක් දාලා හදාගන්න මස්කරයකත් එක්ක කන්න පුළුවන් කත හැකි බඩ.
1: අපේ රසේ රටේ සම්බර වෙදෙන විජය නිෂ්පාදනවා දන්න තත්වයෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් ඉතින් අතිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නිෂ්පාදන අපි අදට පත් වෙන්නේ. එනිසා ඔයාලට කියන්නේ හනිකුත් නිෂ්පාදන ප්‍රමිතියක් නැති නිෂ්පාදන තෝරගන්න නැතුව ඔයාලට ප්‍රමිතියක් තියෙන නිෂ්පාදනයක් තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනුවෙන් ඔයාලගම තියෙන නිෂ්පාදනය තමයි විජය නිෂ්පාදන.
0: 5:58 වෙලාව.

0: Evening Drive with Chamit and Charu.
1: සවස් සන්ධ්‍යාවක් හවස 6 විනාඩි 3යි දැන්.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
3: හවස 6යි විනාඩි 12යි. ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියදාවනේදී අධික වේගයෙන් නොයන්න. નિયમિત વેગીનમ રિયધાવનેટ મતક તબા ගන්න.
1: ટેક્યા સુરેકે મગતોટ
3: કોલ ડ્રાઇવ વિકેટા
1: લકાડા ઈવનિંગ ડ્રાઇવ.

0: ජීවිතින් ට්‍රයි වහගෙන ඉන්න වෙලාව හවස 6 පහ වෙලා තියෙන්නේ. අපි මතක් කරන්න ඕන ගොවිසෙතල උතරයි පිළිබඳව වාසනාව අරගෙන අද ගෙදර යන්න. ඔබ ගොවිසෙතල උතරයක් ගන්න ඕන. ජීවිතේ වාසනාව කොයි වෙලාවෙ ළඟා වෙනවද කියලා දන්නේ නැහැ. හෙට උදේ වෙනකොට ලක්ෂපති කෝටිපතියෙක් වෙලා තියෙන්න පුළුවන්. අද ගොවිසෙතල උතරයක් ගත්තොතින්.
1: ඉතින් ඔයා දන්නවා ඔයාගේ කෝටිපති හිණිය හැබෑ කරන්න පුළුවන් ගොවිසෙතල උතරයි. ඉතින් ඒ නිසා ඔයාට කියන්නේ හැමදාම ගොවිසෙතල උතරයි මිලදී ගන්න කියලා. සතිය දින හතේම දිනුම් මදුරු උතරයි නම් ඒ තමයි ගොවිසෙත කියලා කියන්නේ. ඉතින් ආට පුළුවන් ලකම තියෙන ලොතරැයි කූඩුවෙන් යන ගමන් එන ගම ගොවිසත ලොතරැයි අරගෙන හොන්නවාගේ කෝටිපති හිණියත් හැබෑ කරගන්න.
0: ණයක් ගන්නවා කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් සමහර වෙලාවට. අතේ තියෙන සල්ලි ටික මදි වුණාට පස්සේ මොනවා හරි වැඩක් කරන්න ගිහිල්ලා අපි බලන්නේ ගොඩක් වෙලාවට ණයක් ගන්න. ඒ වෙනුවෙන් රන් භාණ්ඩයක් උකස් තියලා ලොකු මුදලක් ගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් යන්න තියෙන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් ණය සේවාව කියලා කියන්නේ.
1: ඒ තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ආට පුලංකව තියෙන ඔයාගේ රන් භාණ්ඩයට ඉහළම මුදල ලබා ගන්න වගේම ඔයාට බේර ගන්න මහන්සි වෙන දෙයක් නැහැ. ඔන්න බේර ගන්න හදිස්සි වෙන දෙයක් නැහැ. මාස 14කට වැඩි කාලයක් ඔයාට තියෙනවා ඔයාගේ රන් භාණ්ඩය බේර ගන්න. ඒ වගේම කියන්න ඕනේ ලක්ෂයටම පොලිය වෙන්නේ ඔන රුපියල් 480ක් විතරයි. දිවින පුරාම ශාකා 24ක් තියෙනවා. වගේම පල්ලියගුරුගේ රන් අය සේවාව සතිය දවස් 7ම ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ නිසා දැන් ඔයාගේ සල්ලි හදිසියට වාට යන්න තියෙන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
0: එවර අපි සින්දුවක් අහලා ආයෙමත් කතා කරමු.

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස 6 විනාඩි 18යි දැන්.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: පටස් කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. මේවා ගැනීමට මාස 14කට වැඩි කාලයක්. 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: Cool drive එකට
0: ලක්හඬ. Evening drive.

හවස 6:22 වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් එක අපිට අදට ගිහින් එන්න තමයි වෙලාව වැවෙලා තියෙන්නේ. යන්න කලින් ඔයාලට දේවල් දෙකක් ගැන මතක් කරන්න ඕනේ. එකක් ෆැඩ්න ඕතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ගැන, එකක් විජ නිෂ්පාදනය ගැන. දෙකම ඔයාට අත්‍යවශ්‍යම දෙයක්, ඔයාට වැදගත් වෙන දෙයක්. මුලින්ම මතක් කරලා ඉන්නම් ෆැඩ්න ඕතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන. දැන් ෆැඩ්න ඕතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ විශේෂ ගුණාංග සහිත රෝග ලක්ෂණට වගේ රෝග ලක්ෂණ වලට වගේම වාගේ වේදනාවේ මූලික හේතුවරද ප්‍රතිකාර කරන 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙන, දේශීය ආරෝග්‍ය දෙපාර්තමේන්තුවේ සහතික කරලා තියෙන නිෂ්පාදනයක් නිසා ඔයාට බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ෆැඩ්න ඕතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් වල දීර්ඝකාලීන සන්ධි වේදනාවක් තිබ්බනම් ඒකට දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා නම් ඒ වෙනුවෙන් තමයි ඔයාට ළඟම වෙළඳ ළඟම සුපිරි වෙළඳසරේ ෆාමසිස් වලින් මිලදී ගන්න පුළුවන් වෙන්නේ ෆැඩ්න ඕතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් මිල රුපියල් 1920කට වල දීර්ඝකාලීන සහනයක් ලබා ගන්න ඕන පුළුවන්කම තියෙනවා. ඒ වගේම විජය නිෂ්පාදනය ගැන මතක් කරන්න ඕනේ. කැමැටික රසට ගුණට ප්‍රමිතියට හදා ගන්න. ඉතින් ඔයාට කවුද වෙර läge ඉන්නේ? විජය නිෂ්පාදන තමයි එකට වාට ඉන්නේ. ඉතින් රසකාරක වර්ණක કૃතිම දේවල් අඩංගු නැති හොඳ නිෂ්පාදන පෙළක් තමයි විජය කියන නමෙන් අපිට ලැබෙන්නේ. විජය නිෂ්පාදන ආට පුළුවන්කම තියෙනවා ලැගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න. එහෙනම් ඒ ගැන මතක් කරලා අපි දෙන්න යන්න හදන්නේ අද ටීවී ඩ්‍රයිව් එක. ආයිත් අපි හම්බ වෙන්නේ ලබන සඳුදා. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටේ ගින්න. සුබ දවසක්.

0: Wakanda Radio ITN.
1: Evening Drive with Chomit and Charu.
2: Sama Anugrahaya.
1: Marksman Samuha Vyapari within Genbabita Harina, the Navanimavakin in a Domaso and Tree Wiki Timiantrika, Satam the Himikaru Kumanda, Adamavatana, Bitway Kakai Hatai, Hai Sehatanamea, Pansi Hatanamea.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: මම නම් දැන් මාරම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
8: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා.

ප්‍රස්තම තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් අත හිටපු පොලිස්පති පූජිත් මරණ දඬනය. ආර්ථිකය ශක්තිමත් කරන්න ADB-ෙන් ඩොලර් මිලියන 200ක්. දස වසර පිරුණු 19.90. රුපියල් මිලියන 1000 පසුකල ගෙවුණු වසරේ ත්‍රිකුණාමල වරාය ආදායම. බදුල්ලේ පවුල් 150කට රුපියල් 1,500ක නිවාස ආධාර. නව යුද හමුදාපති ධූරයට ලුතිනන්චන් රාල් නිලන්ත ප්‍රේමරත්න.

0: මාරසිංහ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැරහැරීම සහ මිනිමැරීමට අනුබල දීමේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතාට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් මරණීය දණ්ඩනය නියම කළා. ප්‍රියන්ත ලියනගේ විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාරයන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී නඩුව විභාගයට ගත්තා. තේන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාරයන බහුතර විනිසුරුවරුන් අදාළ චෝදනාවලට පූජි ජයසුන්දර මහතා වරදකරු බවට තීරණය කළා. මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 201 ණය මුදලක් ලබා දීමට ආසියා සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා. මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වැති බලපෑම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමයි අරමුණ. මෙරට වෙළඳාමේ ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ ලබා දීමට නියමිතයි. ඒ අතරින් ඇමරිකා ඩොලර් මිලියන 100ක් මැද පෙරදිග අර්බුදයේ හේතුවෙන් රටට එල්ලව ඇති ආර්ථික පීඩනය අවම කිරීමේ අතිරේක ණයක් ලෙස වෙන්කර තිබෙනවා. දුරස්ත ගැටුමක බලපෑම හේතුවෙන් කිසිදු පවුලක් තවදුරටත් දරිද්‍රතාවට ඇදවැටීමට ඉඩ නොතැබිය යුතු බවයි ආසියා සංවර්ධන බැංකුව පවසන්නේ. ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා පුළුල් කිරීම, නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ වෙළඳාම ප්‍රවර්ධනය මෙහි ප්‍රධාන අරමුණු අතර වනවා. ඒ අනුව වෙළඳ පද්ධති නවීකරණය, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තරඟකාරීත්වය ඉහළ නැන්වීම ඇතුළු ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. වෙනසුරු වරුන්ගේ විශ්‍රාමයාමේ වයස සංශෝධනය කිරීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට කොන්දේසි විරහිතව එකඟ වන බව ජනවර්මේ නීතිඥෝ සංවිධානය ප්‍රකාශ කළා. ඒ පිළිබඳව අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා.
1: 29 වෙනිදා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විසින් කැඳවලා තිබුණු රැස්වීමකදී විනිශ්චයකාරුන්ගේ විශ්‍රාමය යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම යෝජනාවට යම් විරෝධතාවයක් පළ වෙලා තියෙනවා. නගන විරෝධතාවයේ ප්‍රධාන වශයෙන් කියවෙන්නේ මේක අධිකරණයේ ස්වාධීනත්වයට බලපානවා කියලා. දැන් 1978 විධායක ජනාධිපති ක්‍රමයේ සහිත ව්‍යවස්ථාවෙන්නේ මේ ඉහළ අධිකරණවල අභියාචන අධිකරණ විනිශ්චයකාරතුමාලා විශ්‍රාම යන්න ඕන වයස අවුරුදු 63. ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරතුමාලා විශ්‍රාම යන 65. නමුත් ඒ එදාගෙන අප ව්‍යවස්ථාවේ තියෙන වයස් සීමාවන් අදට ගැළපෙන්නේ නැත්නම් ඒක ගෙනීම කිසි වරදක් නැහැ. විශ්‍රාම යෑම වයස දීර්ඝ කරනවා කියන්නේ අධ්‍යක්ීම් සහිත විනිශ්චයකාරුන්ට තව කාලයක් සක්‍රීය සේවයේ නිරත වෙන්න තියෙන අවස්ථාව ලබා දෙන එක. දැන් මම අහන එකම ප්‍රශ්නේ තමයි මේ ඉහළ අධිකරණ විනිශ්චයකාරුන් විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම තුළ අධිකරණයේ ස්වාධීනත්වයට වෙන බලපෑම මොකද්ද? ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් කියන්නේ මමත් දකින්නේ මේ අද තියෙන සංකීර්ණ නීතිමය ප්‍රශ්නයන් තුළ පුහුණු දක්ෂ නිපුණතාවයෙන් යුතු විනිශ්චයකාරවරුන්ගේ ඉහළ අධිකරණවල විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම කිසිදු ආකාරයක අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් නොමැති බවයි.
0: පසුගිය වසරේ ත්‍රිකුණාමල වරායේ ආදායම රුපියල් මිලියන 1129 ඉක්මවා ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළා. ඒ ත්‍රිකුණාමල වරායේ සහ චීන වරායේ ගුවන් තොටුපළ නිරීක්ෂණයට එක්වෙමින් ඉදිරියේදී සංචාර කටයුතු සඳහා චීන වරායේ තොටුපළ සංවර්ධනය කිරීමටයි රජය පියවරගෙන තිබෙන්නේ. දැනට ප්‍රයෝජනට නොගන්නා 1947 වසරේ ඉදි කළ ජැටියද නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. වරාය නේවාසික කළමනාකාර සරත් කුමාර මහතා පෙන්වා දුන්නේ ත්‍රිකුණාමල වරාය 2025 වසරේ පෙවූ ශුද්ධ ලාභය රුපියල් මිලියන 1129ක් බවයි. මේ වසරේ පසුගිය මාස ඇතුළ රුපියල් මිලියන 958ක ලාභයක් උපයා තිබෙනවා. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් නිවාසාධාර වැඩසටහන යටතේ බදුල්ලේ පවුල් 150කට රුපියල් 1,500ක නිවාස ආධාර ප්‍රදානය කර තිබෙනවා. සෑම පවුලකටම සුරක්ෂිත හා ගෞරවනීය නිවසක් හිමිකර දීමේ අරමුණින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ අර්ථයේ බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 257ක් ඉදිකිරීමට නියමිතයි. එක් නිවසක් සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් 120,000ක්. නිවාස 150ක් ඉදිකිරීම සඳහා ආධාර ලබා දීම අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ජීවිත සුවපත් කිරීමට කැප වූ සුවසැරිය සමාජික සමාජිකාවන් මෙරට ඉතිහාසයට වෙනම පරිච්ඡේදයක් එක් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. ධනමය අනුව

0: සුවසැරිය පදනමට වසර 10ක් පිරීම නිමිත්තෙන් මේ සඳහා දායක වූ පිරිස්වල මෙහෙවර ඇගීම වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයට එක්වමින් අමාත්‍යරයා මෙම අදහස් පළ කළා.
1: උත්සවයේ පටන් ගත් වෙලාවෙ ඉඳලා ඒ හැම දෙනාගෙනම සිහිපත් කරා. මෙතන වසර 10කට කලින් 2016 මේ සංකල්පය ඔළුවට ඇවිල්ලා ඒ වෙනුවෙන් මෙහෙස මහන්සි වුණ අපේ මමිත හාෂ්‍ය ශ්‍රීලා මැතිතුමාගේ සිට මේකට මහන්සි වුණු දේශපාලන මහජන නියෝජ්‍යයන් ගණනාවක් හිටියා. මේ අත් නොහැර පවත්වාගෙන යන්නට එතුමා කිව් වගේම විවිධ බාධක මැද අත් නොහැර සෞඛ්‍ය අමාත්‍යවරු ගණනාවක්, අපේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු නිලධාරීන් ගණනාවක් මෙය අත් නොහැර පවත්වාගෙන ගියා. ඒ හැම දිනටම අපේ ගෞරවයේ ජාතිය ගෞරව පින්නමෙන්ට උනා. ඒ වගේම මේ කාර්යය සාර්ථක කර ගැනීමේදී ඉන්දියානු රජය එදා සිට අපට අදුව කරමින් ඉන්නවා. අද අපි ක්‍රියාන්විතයේ තිබෙන මේ ඇම්බියුලන්ස් 319ට අමතරව නුදුරේ දීම පෞගිය අවුරුදු අප්‍රේල් මාසයේදී ඉන්දියානු නාගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා ලංකාවේ සංචාරය කිරීමේදී අපේ ජනාධිපතිතුමා ඉල්ලීමක් කර පරිදි මේ අපේ බලඇණියට ඇම්බියුලන්ස් රථ 100ක් ලැබීමට නියමිතයි. අය බලාපොරොත්තු වෙනවා මේ වසර අවසන් වෙන්නට කලින් ඒ ගිලන් රථ 100ක් සුවසැරියට ලබා දෙන්නට. ඊට අමතරව අපේ ටාටා පදනමෙන් ඇම්බියුලන්ස් රථ 50ක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ඒ සියල්ලත් එක්ක අපේ 1990 සුවසැරිය බලඇණිය 470 දක්වා වර්ධනය කර ගැනීමේ අවස්ථාවක් අපිට තිබෙනවා. මේ කණ්ඩායම වසර 10ක් තුළ ඔබ තව කෙනෙකුට ජීවිතයක් ලබා දෙන්නට, ජීවිතයක් බේරගන්නට කැපුණු කණ්ඩායමක්. සමේ සුවසැරිය කතාව කියලා කියන්නේ දශකයක අපේ රටේ ඉතිහාසයේ වෙනමම පරිච්ඡේදයක්. මේ දුරකතන ඇමතුමක් ලබා දීලා ඔබ මැදිහත් වෙලා ඒ බේරගත් ජීවිතයේ වටිනාකම තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. අන්නේ මහා පුණ්‍ය කර්මයට දායක වෙච්ච පිරිසක් තමයි, ඒ කොටසක් තමයි මෙතන ඉන්නේ.
0: 2016 වසරේ ජූලි 18 වෙනිදා ආරම්භ වූ සුවසැරිය ගිලන් රථ සේවය මෙරට ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කර තිබෙනවා. ඒ වෙනුවෙන් කැප වූ කාර්ය මණ්ඩලයගේමයි අද සිදු වුණේ. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරි සන්තෝෂ් ජාමහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
2: අතවසෙ මට අද හරිම සන්තෝෂ දවසක් නලින්ද. මොකද ගොඩක් දේවල් අපි බෙර ගහලා කැන්ඩියන් ඩාන්ස් කරලා පටන් ගන්නවා. හැබැයි ටික දවසකට පස්සේ එවුව නැති වෙලා යනවා. හැබැයි මේ අලුත් දේශපාලන සංස්කෘතිය හොඳයි. කවුරු හරි පටන් ගත්තා කියලා ඒක නවත්තන්නවත් වෙනස් කරන්නවත් අවශ්‍ය නැහැ. සුවසැරිය තමයි මේකට හොඳම උදාහරණය. අත වශයෙන්ම මට ආරාධනා කරපු එක ගැන මම ඔබට නැවතත් ස්තුතිවන්ත වෙනවා. මොකද මගේ සන්තෝෂය අද අත වශයෙන්ම ඉතාමත් ඉහළ තැනක තියෙනවා. අපි පටන් ගත්තේ ওই කට්ටියව අවුරුදු 10කට කලින් බඳව ගන්න ලයන්ස් ක්ලබ් එකේ පාර්ලිමේන්තු පාරේ තියෙන නලින්ද ඒකේ පිටිපස්සේ. ඉස්සරහ නෙමෙයි. මොකද ඉස්සරහ බෝඩ් අල්ලගෙන හිටියා. මට පුද්ගලිකවම පහර ගහමින් හිටියා. අපි පුටු ටිකක් තරම් බිල්ලිම පිටිපස්සේ තමයි පළවෙනි ඉන්ටර්විව් එක කරේ නලින්ද. එදා මම හිතුවේ නෑ අවුරුදු 10කට පස්සේ මේ විදියට මුද්දරයන් නිකුත් කරන තරමට මේක දියුණුවේ කියලා.
0: තවත් ගිලන් රථ ඉන්දිය රජය ලබා දීමට සූදානම් සිටින බවයි මහකොමසාරි සන්තෝෂ් ජාමහතා පෙන්වා දුන්නේ.
3: India has over the years supported Sri Lanka in strengthening its public health infrastructure and emergency care system from the construction of surgical
4: Sri Lankave langama mitura thamai Indiyawa Sri Lankave saukhya sevawen suvishala daayakatwayak Indiyawa laba denapa mirata rohalwala yadithala pahasukan nengwima sadaha vishala daayakatwayak Indiyawa laba denapa ඉවකිම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට සුවසිරිය ගිලන් රථ සේවය ලබා දීම ගැන අපි සතුටු වෙනවා. මෙම සේවය නංවාලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් සහයෝගය ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් තවත් ගිලන් රථ 100ක් ඉන්දියා රජයෙන් ලබා දීමට සූදානමින් ඉන්නවා. මෙම සුවසිරිය ගිලන් රථ සේවය තවත් දියුණු වන දැකීම අපේ ප්‍රාර්ථනාව.
0: මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 84,724 දෙනෙක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කළා. මරණ 62ක් වාර්තා වී තිබෙනවා. සියලු රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය පවසන්නේ. ඉදිරියේ පැවැත්වෙන විභාග වෙනුවෙන් විශේෂ මදුරු මර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
5: අපි දකිනවා ජූලි මාසයේ රෝගීන්ගේ වැඩිවීමක් ජූනි මාසයට වඩා රෝගීන් 29,350ක් වාර්තා වුණා ජූලි මාසයේදී. තවදුරටත් බස්නාහිර පළාත, ගම්පහ කොළඹ, නුවර, මාතර, කළුතර, ගාල්ල, රත්නපුර, කුරුණෑගල දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් තවදුරටත් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. රෝගීන්ගේ අඩුවක් දැක්කත් මේ පවතින කාලගුණ තත්ත්වය සහ කඩින් කඩ වර්ෂාව නිසා මදුරුවන් බෝවිය හැකි ස්ථාන වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ ගැන අවධානය යොමු කරලා තමන්ගේ පරිසරය පිරිසිදු කර ගන්න කියලා. ඊට අමතරව රජය මගින් අද යොමු කරලා තියෙනවා සියලුම රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්ධන කටයුතු සිදු කරන්න කියලා. විශේෂයෙන් මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඉවත් කර ගැනීම කළ යුතුයි කියලා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් චක්‍රලේඛයක් මගින් දැනුම් දීලා තියෙනවා. ඒ ලෙවල් විභාගය පැවැත්වීමට නියමිතයි. අගෝස්තු මාසේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඒ සඳහා චක්‍රලේඛ නිකුත් කරලා තියෙනවා. ඉතින් පාසල් බලධාරීන්ටත් අපි මතක් කරනවා පාසල් පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් දරුවන් මේ රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අවධානය යොමු කරන්න කියලා.
0: බලපිටිය මාදුගඟේ පිහිටි මාදුව දූපතෙන් ඩෙංගු රෝගීන් හමු වී තිබෙනවා. බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි කමිටු රැස්වීමේදී ඒ බව හෙළි වුණා. නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් KVNP ප්‍රේමරත්න මහතා පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රේමරත්න මහතාව ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කරමින් මෙම පත්කිරීම සිදු කර තිබෙනවා. ඔහු මෙරට 26 වන යුද හමුදාපතිවරයායි. පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත් කුමානායක මහතා අද පස්සුරුවේ ලබා දී තිබෙනවා. ඒ අනුව පත්වීම හෙට සිට බලාත්මක වනවා. නිලන්ත ප්‍රේමරත්න මහතා 1990 වසරේදී ආධුනික කැඩෙට් නිලධාරියෙක් ලෙස යුද හමුදාවට එක් වුණා. වසර 36ක විශිෂ්ට යුද හමුදා සේවා දිවිය තුළ දෙස් විදෙස් විවිධ වෘත්තියෙන් විශේෂඥ පුහුණු පාඨමාලා රැසක් ඔහු හදාරා තිබෙනවා. මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතභාවය වෙනුවෙන් ඔහුට රණශූර පදක්කම දෙවරක්ද යුද හමුදා දිවිය තුළ දැක්වූ විශිෂ්ටත්වයගේ කරමින් උත්තම සේවා පදක්කමද පිරිනමා තිබෙනවා. රටක් දියුණු වීමට නම් කුසලතා සහ දැක්මක් ඇති තරුණ පරපුරක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් ඔවුන්ට අවස්ථා පවතින බවට විශ්වාසය ගොඩනැගීම සහ ඒ යථාර්ථය කිරීමට පහසුකම් සැලසිය යුතු බවයි අගමැතිවරිය පෙන්වා දුන්නේ. ඒ ශ්‍රී ලංකා ස්කිල්ස් එක්ස්පෝ 2026 අධ්‍යාපන ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් කොළඹ නගරාධිපති නිලනිවසේ උත්සවය පැවැත්ුණා.
6: අපි දන්නවා රටක් හැටියට අපිට දියුණු වෙන්න, සමාජයක් හැටියට අපිට දියුණු වෙන්න බොහෝ ශේත්‍රවල අපිට කුසලතා තියෙන සහ ඒ දැක්මක් තියෙන තරුණ පරපුරක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට මේ පද්ධතිය අපි කරන ප්‍රධාන වෙනසක් තමයි දරුවන්ට, ඒ වගේම අපේ තරුණ තරුණියන්ට අධ්‍යාපනය තුළින් ලෝකයක් විවෘත කළ දෙන එක. ඔවුන්ට තියෙන තෝරා ගැනීම අවස්ථා පුළුවන් තරම් වැඩි කරන්න පුළුවන් කියන්නේ මානසිකත්වය ඇති කරන එක. එහෙනම් අපි අධ්‍යාපන පද්ධතියට මේ එකතු කරන ලක්ෂ ගාන ලක්ක ළමයින්ට ඒ අවස්ථා හදලා දෙන්නත් ඕනේ මේකෙන් පිට වෙනකොට. ඉතින් ඒ පරමාර්ථය එක තමයි අපි ඉදිරි අවුරුදු කීපය තුල අධ්‍යාපනයට විශාල ආයෝජනයක් කරන අතර වෘත්තීය අධ්‍යාපන කුසලතා බාධක වෙච්ච අධ්‍යාපනයට තමයි අපේ ලොකුම ආයෝජනය කරගන්නේ. මේ හැම තෝරා ගැනීමක්ම හැම කරිය පාත්වේ එකක්ම අපිට වටිනවා. සමාජ සංවර්ධනයට සම්බන්ධයි, අපේ ආර්ථිකයට සම්බන්ධයි, සහ තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න හැකි මාවතක් කියන එක අපි තහවුරු කරගන්න.
0: මේ අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයේද අග්‍රාමාත්‍යවරිය එක් වුණා. 19 වන සියවසේ ශ්‍රී ලංකාවේ තත්ත්වය නිරූපණය කරමින් ප්‍රකට බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පීන් 3 දෙනෙකු ඇතුළු කලාකරුවන් පිරිසකගේ සිතුවම් ප්‍රදර්ශනයට ඇතුළත් වනවා. රටමේකට ජාතික මෙහෙයුමෙන් පසුගිය මාස 9 තුළ රුපියල් මිලියන 49,584ක හෙරොයින් අත්අඩංගුවටගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. මා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ රතු වරෙන්තුකරුවන් 35 දෙනෙක් මෙරටට ගෙන්වා තිබෙනවා. තවත් රතු වරෙන්තුකරුවන් 94 දෙනෙක් කඩනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක F.A. උට්ල මහතා සඳහන් කළා. මෙහෙයුම් මගින් හෙරොයින් කිලෝ 2,254කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,641ක් අත්අඩංගුවට ගත්තා. කොකේන් කිලෝ 293ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
7: අපි එකට එක් වෙලා තමයි මේ රටම එකට ජාතික මෙහෙම අපි ක්‍රියාත්මක කරන්නේ. ඉනිසා දැඩි බලපෑම් මෙල්ල වෙලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය රකුසාට එරෙහිව ක්‍රියාත්මක කිරීම සඳහා. මේ මාස 9 තුළ අපිට හැකියාව ලැබිලා තියෙනවා සමස්ත සැකකරුවන් 239,384 දෙනෙක් අත්අඩංගුවට ගන්නට. මෙම සැකකරුවන්ගෙන් ප්‍රධාන ජාවාරම් කරුවන් 995 දෙනෙකු අපි මේ වන විට අත්අඩංගුවට අරගෙන ඔවුන්ට විරුද්ධව පියවර අරගෙන තියෙනවා. ඒ වගේම ජාවාරම් කරුවන් අතරින් අපිට හැකියාව ලැබිලා තියෙනවා 378 දෙනෙකුගේ වත්කම් පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම අපිට හැකියාව ලැබිලා තියෙනවා විදේශගත වී සිටින අධිකරණයේ මගහැර සිටින සැකකරුවන් මේ රටට ගෙන්වා ගන්නට, විශේෂයෙන් 2024 2025 ඒ වගේම 2026 වසරවල මේ වන විට අපි කියනවා රෙඩ් නෝටිසස් හරහා මේ රටට 35 දෙනෙකු අපි ගෙන්වා ගැනීමට හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම රතු නිවේදන නොමැති තවත් බරපතල අපරාධ වලට අවශ්‍ය සැකකරුවන් 35 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉදිරි රතු නිවේදන නිකුත් කරන ලද 94 දෙනෙක් සඳහා අපි මේ වසර තුල සහ ඉදිරි වසරයන්හි කඩිනමින් ක්‍රියාත්මක වීමට සූදානම් බවත් අවධානය කරන්න.
0: සමාජයේ සෑම කොටසකගේම අභිලාෂා නිටුවන ආකාරයට 2027 අයවැය සකස් කරමින් පවතින බව අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළා. කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. ආසියා සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ රුපියල් මිලියන 1700ක වියදමින් කිරිබත්ගොඩ නගරයේ කේන්ද්‍ර කරගනිමින් භූගත විදුලි රැහන් පද්ධතියක් එළීමේ කටයුතු සිදුවනවා. එය මේ වසරේ ආරම්භ කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
8: කොළඹ නුවර පාරේ විශේෂයෙන්ම කිරිබත්ගොඩ මන්සන්දියේ ආසන්නයේ යම් වාහන තදබදයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියත් ලංකා විදුලි මණ්ඩලයේ අයිති විශේෂයෙන්ම ලිකෝ ආයතනයත් එක්ක වැඩපිළිවෙලක් මේ වෙලාවට ක්‍රියාත්මක වෙනවා. මොකද දැනට මේ මාර්ගයේ පුළුල් කිරීමත් ඒ වගේම පදිකයන්කට ගමන් කිරීම සඳහා ගුවන් පාලමක් ඉදිකිරීම සඳහා සැලසුම් කරලා තියෙනවා. නමුත් මෙතන යම් බාධාවක් ඇති වෙලා තියෙනවා. එතන හයිටෙන්ෂන් කණුවක් තිබෙනවා. ඒ කණුව ඉවත් කරලා මේ වෙනකොට ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරය යටතේ වසර දෙකක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා ලෙකෝ ආයතනය මගින්. ඒ ව්‍යාපෘතියට අපට රුපියල් මිලියන 1700ක පමණ ව්‍යාපෘතියක්, ඒ ව්‍යාපෘතිය මේ වසරේ අපි ආරම්භ කරනවා. ඒ ව්‍යාපෘතිය අවසන් වීමත් එක්ක අපිට පුළුවන් වෙනවා කොළඹ නුවර මේ මාර්ගයේ තිබෙන මේ මාර්ග තදබදයේ සැලකියුතු ප්‍රමාණයකින් අවම කර ගැනීම.
0: උතුරේ ජනතාවගේ කාලය සහ මුදල් ඉතිරි කරමින් රාජ්‍ය සේවයේ විමධ්‍යගත කිරීමට රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ අර්ථයේ රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ උතුරු කලාප ලේඛනාගාරය වවුනියාවේදී විවෘත කර තිබෙනවා. වසර 30කට අධික කාලයක් පැවති උදමය තත්ත්වයේ හේතුවෙන් උතුරු පළාත් ජනතාවට රාජ්‍ය සේවා ලබා ගැනීමේදී දැඩි දුෂ්කරතාවට මුහුණ දීමට සිදු වුණා. එම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ රජයේ උතුරේ ජනතාව වෙනුවෙන් රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ කලාප ලේඛනාගාරයක් විවෘත කළා. එය අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
9: ඉංග්‍රීසි පාලන කාලේ ඉඳලා අපේ රටේ ජනතාවගේ මූලික ලිපි ලේඛන ප්‍රාදේශීය වශයෙන් ලබා ගන්න යම් ඉඩකඩක් තිබුණට විශේෂ අවස්ථාවලදී අපි හැමෝටම නිදහස ලබා ගත්තට පස්සෙත් කොළඹට මාලිගාවත්තේ අපේ ලේඛනාගාරයට යන්න සිද්ධ වුණා. දැන් කාලේ බැලුවොත් රුපියල් 10,000ක්වත් වියදම් වෙනවා කොළඹට ගිහිල්ලා එන්න. කොළඹට යන කාලය, බස් ගාස්තුව ඒවා යම් ප්‍රමාණයකින් සැලකිතු ප්‍රමාණයකින් අඩු කරලා මේ උතුරු පළාතේ ජනතාවට තමන්ගේ මූලික ලියකියවිලි ලබා ගැනීම සඳහා හැමෝටම එන්න පුළුවන් බොහොම අඩු කාලයකින්. ඔබ දන්නවා රජයේ ප්‍රධාන වැඩසටහන් අතර එකක් තමයි ඩිජිටල් කරණය. මේ ඩිජිටල් කරණය සඳහා අපි අමාත්‍යාංශයක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ ක්‍රියාවලිය මෙතෙන්ට අපට අනිවාර්යම අදාළයි. ඒ ක්‍රියාවලිය ඔස්සේ ඔබේ අවශ්‍යතා කඩිනමින් සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සම්පූර්ණ කරනවා.
10: ලකඩ විදේශීය ප්‍රවෘත්ති
0: අවියායුධ අත්හැරීමට හමා සංවිධානයේ එකඟත්වය පළ කර තිබෙනවා. ඒ අනුව ගාසා සාම මණ්ඩලයේ ඊට අනුකූලව කටයුතු කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. නෙල ප්‍රකාශනය කඩිනමින් නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. පලස්තීන රජා පිහිටුවීම සඳහා වන වැඩපිළිවෙලේ මූලික අදියරක් අවසන් කිරීමට හැකි වූ බවයි ඇමරිකාව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු මතයක් පළ කර නැහැ. ඇමරිකා ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ නිරායුධකරණයේ අවසන් වූ වහාම ඊශ්‍රායලය ගාසා තීරයෙන් ඉවත් වන බවයි. මේ අතර විභාග ප්‍රශ්න පත්‍ර පිටකිරීම සඳහා වන දඬුවම් වැඩි කිරීමට ඉන්දියාව තීරණය කළා. උපරිම සිර දඬුවම වසර 10ක් දක්වා වැඩි කර ඇති අතර උපරිම දඩේ ඇමරිකා ඩොලර් මිලියන දක්වා ඉහළ නන්වා තිබෙනවා. පාකිස්තාන කාන්තා කණ්ඩායමට රී පන්දු අර 20 පළමු තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. කාසිය වාසී මිකරගා ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුර පහර දීමේ වාර්ය පාකිස්තාන කාන්තා කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව පන්දු අර 20 අවසානයේ කඩු 7කට උන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 176ක්. පෙළතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු අර 19කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 177ක් ලබා ගනිමින් ජය හිමි කරගත්තා. ඉමේෂා දුලානී ලකුණු 101ක් ලබා ගත්තා.
10: ලකුණු ප්‍රවෘත්ති යලි සිරස්තල.
0: තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරයේ වළක්වා නොගත්තාට හිටපු පොලිස්පති පූජිත් මරණ දඬනය. ආර්ථිකය ශක්තිමත් කරන්න ADBN ඩොලර් මිලියන 200ක්. දස වසර පිරුණු 19.90 රුපියල් මිලියන 1000 පසු කළ ගෙවුණු වසරේ ත්‍රිකුණාමල වරාය ආදායම. බදුල්ලේ පවුල් 150කට රුපියල් 1,500ක නිවාස ආධාර. නව යුද හමුදාපති ධූරයට ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න. ගාසා නිරායුධ කිරීමට හමාස් එකඟ වෙයි. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින් නිමාවට පත්වනවා යලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
10: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
11: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: මල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
1: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 6:56යි.

0: පාක මත් මතක සමග ප්‍රාණ සම ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සන්තතිය තහර
0: සමානුග්‍රහය
2: පෝටි 11 දන නිදාන ලොතරය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා පෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොඳට මෑති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011767979579
0: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
1: සන්තිය තහර
4: සුබ සන්ධ්‍යාවක් අයිබෝවන් ආදරේ දැනෙන ජීවිතේ දැනෙන තවත් දවසක් ගත වෙලා යමින් තියෙනවා. ඉතින් අපි සුපුරුදු විදිහටම සඳදිය දහර සමග ඔබව හමු වෙනවා. අහසේ කොච්චර තරු තියෙනවද නේද? සමහර වෙලාවට අපිට අපේ ජීවිත ඇතුලේ තරු පේන වෙලාවලුත් තියෙනවා. මම මේ කියන්නේ අහසේ තියෙන තරු ගැන. මේ අහසේ තියෙන තරු දිහා බලාගෙන අපිට ගොඩාක් දේවල් හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, ලියන්න පුළුවන්. හැබැයි එහෙම හිතන දේවල් ඇත්තටම අපි හැමෝම ලියනවද, කියනවද? නෑනේ නේද? ඉතින් අර අපූර්වත්වයකින් දෙයක් දකින්න පුළුවන්කම තියෙන, වෙනසක් විඳින්න පුළුවන්කම තියෙන සහ ඒ විඳින දේ තවත් කෙනෙකුට තමන්ගේ හැඟීම් විදිහට තමන්ගේ කුමක් හෝ ප්‍රකාශන මාධ්‍යයක් ඔස්සේ මුදා හරින්න පුළුවන් කෙනෙක් නිර්මාණකරුවෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ තමන් ඒ අත්විඳින අපූර්වත්වය, රසය, ඒ සියල්ල තමන් කැමති ප්‍රේක්ෂකාගාරයක් වෙතට මුදා හරින්න පුළුවන්. ඒක පාඨකයින්ට වෙන්නත් පුළුවන්, ප්‍රේක්ෂකයින්ට වෙන්නත් පුළුවන්, නැත්නම් ශ්‍රාවකයින්ට වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම විහිවිච්ච නිර්මාණ තමයි අපි අහන්නේ, දකින්නේ, රස විඳින්නේ. සමහර වෙලාවට අපි අපේ ජීවිතයේ දිශානතිය වෙනස් කරගන්න, අපි හිතන විදිහ වෙනස් කරගන්න, අපේ ආශාවන් වලට මායිම් හදාගන්න මේ නිර්මාණ හේතුවක් බවට පත් කරගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි අපේ ජීවිත ඇතුලේ හැංගිලා තියෙන අපි කාටවත් නොකියන කළු පාට තැන් තියෙනවානේ. අපි සුදු පාට මතු පිටින් ගොඩාක් වෙන්නගෙන හිටියට අපි හැමෝගෙම ජීවිත ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන පුංචි පුංචි කළු පාට කොටස්. ඉතින් මෙන්න මේ දේවල් හරියටම තේරුම් ගන්න පුළුවන් සමහර නිර්මාණ අපිට ටොක්කු ඇනලා මෙන්න මේවා ඔයාලඟ තියෙනවා, මෙන්න මේ විදිහයි නේද ඔයා කියලා අපිට ආයෙ අපි ගැන හිතන්න පාරක් හදලා දෙනවා. ඉතින් එහෙම නිර්මාණ අපිට මෑත කාලිනව රූපවාහිනියෙන් වෙන්න පුළුවන්, සිනමාවෙන් වෙන්න පුළුවන්, විඳින්න පුළුවන්කම ලැබෙන අතරේ ගීත වගේම කවියෝස්සේත් මේ නිර්මාණ අපි ග්‍රහණය කරගන්නවා. කෙටි කතාවක්, නවකතාවක් වෙන්න පුළුවන් මේ සියල්ලත් එක්ක. ඉතින් මම මෙහෙම කිව්වේ අපි ගොඩාක් කැමැත්තෙන් පහුගිය දිනවල සාදින රූපවාහිනියෙන් නැරඹුව නිර්මාණ දෙකක හිමිකාරයෙක් තමයි අද සඳදිය දහර සමග අපිත් එක්ක මේ සුන්දර කතාබහට එක් වෙන්නේ. ඇත්තටම ඔහුව දැක්කහම මේ තරම් නිර්මාණ කුසලතාවයක් ඔහු තුළ සංගවාගෙන තියෙනවාද කියන දේ හිතෙනවා. මොකද තාමත් තරුණ විය ගත කරමින් ඉන්න කෙනෙක් නිසා වෙන්ම ටේක්කයා කියලා කියන්නේ සාදින රූපවාහිනියෙන් ඔබ නැරඹුව ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම දිනාගත් ටෙලි වෘතාන්තයක්. ඉතින් මෙහි පිටපත් රචනය අධ්‍යක්ෂණය සිදු කළේ ඔහු. ඒ වෙනුවෙන් සම්මාන දිනා ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ඉතාම මෑතකදී විකාශය අවසන් වුණු සාදින රූපවාහිනියෙන් ඔබ නැරඹුව.
5: අම්මා මොන වගේද? ඔයාගේ අම්මද? පොඩි අම්මා තමයි මගේ ජීවිතේ දැකමු ධෛර්යවන්තම ගෑණිය. එයා අනුන් වෙනුවෙන් ලේ කිරි කඳුළු දහඩිය වගරපු ගෑණිය. ඔයාට ඔයාගේ අම්මා දිහා බලන්න ඕන නම් ඔයාගේ අක්කා දිහා බලන්න.

0: පට්ටිගෙදර නිර්මාණකරුවත් ඔහු. ඉතින් අනුෂ්ක රසාංජලද සෙල්වා අද අපිත් එක්ක එකතු වෙන්නේ. ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්.
1: ආයිබෝන් අගේ සුබ සන්ධ්‍යාවක්.
0: අනුෂ්ක, මං අහන්න කැමති මුලින්ම මේ තරම් නිර්මාණ ප්‍රේක්ෂකාගාරයකට සාමාන්‍යයෙන් කෙනෙක් නිර්මාණයක් එකක් දෙකක් කරාට පස්සේනේ ටිකක් අවධානය වැඩිපුර යොමු කරගන්න පුළුවන් නිර්මාණ අපි දකින්නේ. එහෙමත් කෙනෙක් තමයි මේ පළමු නිර්මාණයෙන්ම තමන්ගේ රසිකාගාරය ඉතාම හොඳින් ග්‍රහණය කරගන්නේ. මට අහන්න ආසයි, ඔබ කොහොමද මේ ළමා කාලය ඉතාමත්ම පුංචි කාලේ කොහොමද නිර්මාණත් එක්ක කටයුතු කළේ කියලා. මොකද මං දන්න තරමට මේ ඔබ උසස් පෙළ විභාගයට මුණ දෙලා තියෙන්නේ ගණිතාංශයෙන්. එතකොට ඔබ තුල හැංගිලා ඉන්න මේ කලාකාරයාව කොහොමද ඔබ TNT ක පෝෂණය කරලා ඉස්සරහට අරගෙන ආවේ? අතීතයට අපි ගිහිල්ලා.
1: අතීතයේ කතා කරාම මම ඉස්කෝලේ යන කාලේ පොඩි කාලේ ඉඳන්ම කතන්දර ලියන්න, කියන්න, කියවන්න, අහන්න එහෙම ආසයි. අර ඒ කාලේ දින් දන්න ස්ටෝරි ටෙලින් කියන එක. හැබැයි ඒක අර අහන දේවල් වලින්, දකින දේවල් වලින්, ඒ වලින් ආපු එකක්. ඉතින් ඕක මේ හරියටම එළියට එන්නේ මම 6 වසරේ ඉස්කෝලේ ශිෂ්‍යත්ව පාසල යන මොරටු වෙල්ස් කුමාර විද්‍යාලයට, මොරටු වෙල්ස් කුමාර විද්‍යාලයට ආවට පස්සේ ඒ හිටිය අපේ විශේෂ ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධන ශූරින්. එතුමාගේ මේ එතුමාගේ යටතේ ලොකු කලාකරුවෝ මේ ශාස්ත්‍රයට බිහි වෙලා තියෙනවා. ඉතින් ඔය රජිත හිරාන්, ඊට පස්සේ ජගත් චමිල, මේ කාංචන ගොඩිදොක්කෝ, ඒ වගේ දැවැන්තයෙන් බිහි වෙලා තියෙනවා. ඉතින් එතුමා වැඩ කරන විදිහ අපි දැක්ක පොඩි කාලේ ඉඳන්. සහ එතුමා වේදිකාව තුල නළුවලියන් හසුරවන විදිහ, ඊට පස්සේ කලා නිර්මාණ කරන විදිහ. එතුමා ඇත්තටම මේ අර අපි කියනවානේ සකල කලාවල කියන හැම ශාස්ත්‍රයක් ඇතුළම කලාවේ ඇතුළේ මූර්ති නිර්මාණය වේවා, නාට්‍ය වේදේ වේවා, මේ ඒ වගේ හැම ශාස්ත්‍රයකින්ම පාසල ඇතුළේ ලොකු සෙහය මෙහෙවරක් කරපු ජ්‍යෙෂ්ඨ නිර්මාණවේදියෙක්. ඉතින් එතුමාව දැක්කට පස්සේ, එතුමා කරපු නිර්මාණ දැක්කට පස්සේ අපිත් අර ඒකට ආස වුණා. ඉතින් පාසලේදී නාට්‍ය රංග කලාව විෂයක් විදිහට අවුරුදු එකක් දෙකක් විතර අධ්‍යයනය කළා. ඊට පස්සේ එතුමා යටතේ ගිහලා එතුමගෙන් උපදෙස් අරගෙන, ඊට පස්සේ මම අපි හිටියේ ඒකාලේ හොස්ටල් එකේ හිටියේ මම. ඒදි හොස්ටල් එකේදීත් ඉතින් අපි නාට්‍ය කරන්න ගත්තා. නාට්‍ය කරලා අර මට ඒ කාලේ ඉඳන් ඕනුනේ ස්ටේජ් එක උඩ නෙවෙයි, ස්ටේජ් එක යට අර මේ ඔය තිස්සසය හැම කරපුවා, ඒ කියන්නේ නළු නිළියන් හසුරවන එක, ලියන එක, ඒ දේ කරන්න. ඉතින් මම හිතන්නේ ඒක තමයි ආරම්භයේ විදිහට ගන්න පුළුවන් මේ කලාවට මෙච්චර ලැබෙන හේතුව. පටන් ගන්න.
0: අපි ගීත ගැන කතා කරන්න තමයි එන්න කියලා කිව්වේ. මං හිතන්නේ මේ අනුෂ්ක 90 දශකයේ අග භාගයේ ඉපදුණු කෙනෙක් ඉඳලා වෙන්න ඇති මේ ගීතය දැනෙන්නේ. සාමාන්‍යයෙන් ළමා ගීත කියලා කිව්වහම මේ දැන් කාලේ ඇහෙන ළමා ගීත නෙවෙයි, අපි පුංචි කාලේ ඇහුව ළමා ගීතත් එක්ක අපිට අර අපූර්වත්වයෙන් හිතන්න පුළුවන් අවස්ථාව ලබා දුන්නා. අපිම චිත්‍රරූපම වාගෙන අපේම තියෙන යම් කිසි දේවල් එකතු කරගෙන මේවට අපි විෂුවල් මවාගත්තා. මගේ පොඩි යාළුව නෙළමුද ඕලු ගීතය කොහොමද මෙච්චර කැමති ගීතයක් බවට පත් වෙන්නේ?
1: ඒකක් දැන් අපිට ඒක අහනකොටම අපේ ළමා කාලේට අපේ ඔළුව දුවගෙන යනවා. ඒ කියන්නේ අපි ඒ කාලේ තිබ්බ ළමා කාලේ ගත්තම ඔය මට මතකයි මගේ පොඩි යාළු නේද දවලු කියලා කැසට් පටමුණින් මෙන්න ගත්තේ. ඒතොර හැම ගෙදරකම වගේ තියන්නේ ඕක. සහ අපි ඉස්කෝලේ ඇහින්නේ ඕක. ඊට පස්සේ අපි ඉස්කෝලේදී මොකක් හරි සමිතියක සින්දුවක් කිව්වා, නර්තනයක් කරත් ওই සින්දු වලට යන්නේ. ඒතොර ඕකේ තිබ්බ සින්දු බර ගානක්. ඒ අතරින් ඔය සින්දුව මාට ඇහෙනකොට, ඒ කියන්නේ ඔය සින්දු හැම එකටම ඕක සහ ඊට පස්සේ පානතිය බුදු සාදුර, ඒ වගේ සින්දු ඇහෙනකොට අපි දන්නේ නැතුව අපි ඔළුව අර ළමා කාලේ ටාපෝදි වෙනස ඒ දේවල් අපිට නිකන් චිත්‍රයක් වගේ ආපෝ මෙමිල පේනවා. ඉතින් ඔය සින්දුව මේ සුනිල් ආරියරත්න මහතා විසින් රචනා කරන්නේ මතකයේ හරින. ඉතින් හරිම ලස්සන සින්දුවක්. අර ආපහු ළමා කාලයට යන්නේ ඒ කාලේ අත්විඳපු දේවල් සහ ඒ කාලේ සුන්දරත්වය ආපෝ මතක් වෙන්න ඕනෙලාවට දැන් ඉතින් ලේසියෙන් ඔය නිර්මාණ අපිට ඕන YouTube එකට ගිහිල්ලා අහන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ වෙලාවට ගිහිල්ලා අහන අතීතයට ආස වෙච්ච වෙලාවක ආපෝ දුවගෙන යන සින්දුවක් තමයි ඒක.
0: අපේ නම් අපේ පුංචි කාලේ කවදාවත් අපේ හිතෙන් ඈතට යන්නේ නැති කාලෙට අද සඳවිය දහන්සරෙන් ඉස්සර වරාම ගිහින්

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර අහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්ව ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් විනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර්. සඳදිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මැක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යාන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යාන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යාන්ත්‍රය. පැයට වී කිලෝ 1200ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 67 979 579 දුරකථන අංකයට.

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර ආදරෙන් ඔබහගෙන ඉන්නේ. අද අපි අහන විඳින ඊළඟ ගීතය, මේ ගීතයත් මං හිතන්නේ 2000 වසර පහුනාට පස්සේ බිහිවෙච්ච නිර්මාණ අතරින් 6th Lane සංගීත කණ්ඩායම ඔවුන් ගීත කීපයක්ම නිර්මාණය කළා. ඒ ගීත අතරේ අම්මා ගැන, දැන් අම්මා ගැන ලියවිලා තිබුණු ගීත ගත්තාම අපි සාමාන්‍යයෙන් දස මාසයක් අපි ඔකුසේ තියාගෙන ලේකිරි කරලා හැදුව අම්මා, මෙන්න මේ වගේ දේවල්නේ. අපිට අම්මා ගැන ගීතයක් කිව්වම මතක් වෙන්නේ හරි සරලව අම්මා ගැන, අම්මා අපිත් එක්කම කොහොමද රැජිනක් වගේ අපේ ලෝකේ සරසුවේ කියන දේ මේ ගීතය ඇතුලේ අපිට තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ අම්මා අම්මේ ඔබ මගේ රචනයි ඔබටත් දැනෙනවා ඇති ගොඩක් ළඟින්.
3: ඔය ගීතයක ඇත්තටම මම සමීප වෙන්න හේතුව තමයි මේ ඉස්සර අපි මම කිව්ව හොස්ටල් එකේ ඉන්නේ. එතකොට අපි ඉස්කෝලේ උදේ මේ මොරටුවේ ස්කෝලේ ඉඳලා ලවුඩ් ස්පීකර් වල උදේට සින්දු යනවා. යනකොට යන එක සින්දුවක් ඕක. එතකොට අපි සාමාන්‍ය හොස්ටල් එකේ ලෑස්ති වෙන වෙලාව සහ උදේ කන වෙලාව ඒ වගේ ටයිම් එකක්. ඉතින් අපිට නිතරම ඇහෙන සින්දුවක් ඕක. හැමදාම වගේ උදේට ඇහෙන සින්දුවක්. ඉතින් අර අපි ඒ දවස්වල ගෙදරින් ඈත් වෙලා අම්මා තාත්තා ඈත් වෙලා වෙනම ඉන්න ළමයි විදිහට ඕක අපිට හිතට දැනෙනවා වැඩි. ඉතින් ඒ කාලේ මතකයත් එක්ක අර හිතට ගොඩක් සමීප සින්දුවක් තමයි ඕක. ඉතින් අම්මා කියන වචනේ ඇතුලේ ඒ දෙන්න පුළුවන් ඒ පදවල තියෙනවා. ඒ අම්මා කියන චරිතය කියන එක මවල තියෙනවා. ඉතින් ඒ පද හරිම විශිෂ්ට පද ටිකක්. ඉතින් ඒවා අදටත් අර අකුව වගේ මේ හරිම අමරණීයයි. ඉතින් ඒ පද, ඉතින් ඒ සින්දුවත් මම ඉතාම ආස සින්දුවක්. ඒකට හේතුව අර වගේ මතකයක් ඒ සින්දුවත් එක්ක.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: අද මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර සමග සොඳුරු හමු වීම අනුෂ්ක රසංජනද සිල්වා සමග. අන්තෝජට කොහොමද වැඩ?
2: අන්තෝජට වැඩ කියන්නේ රෝගත කිරීම ඉවරයි. දැන් සංස්කරණය සහ ඒ කටයුතු තමයි තියෙන්නේ. ලබන අවුරුද්ද වගේ බලාගන්න පුළුවන්.
1: කවුරු කවුරුද ඉන්නේ ටිකක් අපි කියමු ඉස්සර.
2: තාම කාස්ට් එක රිවීල් කරේ නෑ අපි. ඒ කියන්නේ කවුද ඉන්නේ කියන එක අපි ඔෆිෂියලි තාම එළියට දාලා නෑ. එහෙනම් මම දැන් මේක ගැන ඔකේ
1: ඉන්නවා. ඔකේ ඉන්නවා. අපි ඉදිරියේදී බලමු නේද? එතකොට දැන් ඊට අමතරව තව මේ දවස්වල මොනවද කරෙමින් දැන් ලියමින් ඉන්න නිර්මාණ තියෙනවද? එහෙම නැත්නම් ටෙලි නාට්‍ය මේ රෝගත කිරීම කරන ඒවා තියෙනවද? මේ දවස්වල වෙන වැඩ මොනවද?
2: මේ දවස්වල ඇත්තටම ලොකු විශේෂයක් නැහැ. මේ දවස්වල විවේකීව ඉන්නවා. අලුත් වැඩක් වෙනුවෙන් හිතන ගම ඉන්න අදහස් ටික එකතු කර ගන්න ගම. ඉතින් එහෙම කාලයක් අරන් හොඳ නිර්මාණයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: සුබපැතු. අපි යන තව ගීතයකට. මේ ගීතයත් මම හිතන්නේ ගමෙන් නගරයට ආපු කෙනෙකුට, එයා කාන්තාවක්ද පිරිමියෙක්ද කියනක අදාළ වෙන්නේ නැහැ. ගමෙන් නගරයට අරගෙන ආපු දේවල් ටිකක් තියෙනවා, නගරෙන් එකතු කරගත දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් එක තමයි අපේ ජීවිත ගොඩනැගෙන්නේ. ගොඩක් වෙලා අපේ ලංකාව වගේ රටක් ගත්තාම අපේ රටේ නාගරික ජනගහනය ගත්තත් නාගරිකයි කියලා කියන ඒ වපසරියකට හරි සීමිතයි. ගොඩක් තියෙන්නේ ග්‍රාම්‍ය භාවය, ගැමි පරිසරය. අපිට හැබැයි එන්න වෙනවා වෘත්තීය ඉලක්ක, එහෙම නැත්නම් අධ්‍යාපන උසස් අධ්‍යාපන ඉලක්ක ජය ගන්න නගරයට එන්න වෙනවා. මෙහෙම නගරයට ආවට පස්සේ ඇති වෙන විවිධාකාර වූ සම්බන්ධතා තියෙනවා. සමහර සම්බන්ධතා හරිම ඒ මොහොතේ ඇති වෙලා නැති වෙලා යනවා. සමහර සම්බන්ධතා ජීවිතේ අවසානයේ දක්වා අපිව හොඳින් තෝරාගත්ත ඒ සම්බන්ධතා අපිව ආදරෙන් ජීවත් කරවන සම්බන්ධතා බවට පත් වෙනවා. අතල සම්පිතා ගායන බඳුරණාකාර සම්ලියුව මේ ගීතය හඳපානක් සේවිතින්.
2: හඳපානක් සේදෙන් ගීතේ තෝරගන්න හේතුව තමයි මේ සමිතා මුදුන්කොට සාතුල අධිකාරි. ඒ දෙන්නාගේ මම හිතන්නේ අර ආදරය ගැන හරිම නිර්වචනයක් දීපු, ආදරයට හරි නිර්වචනය දීපු දෙන්නෙක් විදිහට. මොකද අර පොඩි කාලේ අපි දාගෙනා මේ ඒ දෙන්න තමගේ දුවත් එක්ක කියන මේ සඳතරුමල් මට දන් දුන්න මේ ගීතේ මේ තමගේ දුව වෙනුවේ. එතකොට එහෙම පවුලත් එක්ක කියපු ගීතේ පස්සේ කාලේ දැනගන්නවා මේ දෙන්න ඩිවෝස් වෙලා කියලා. හැබැයි එහෙම වෙන් වුණත් ඒ දෙන්න ආපහු වේදිකාවේදී එකතු වෙනවා. ආපහු ඒ කියන්නේ සින්දු එකට කියනවා. ආපහු අර ඒ තිබුණු ආදරණීය හඬ ඒ විදිහටම ආපහු ගේනවා. ඒ සුගායනය ඒ විදිහටම අපිට වෙනසක් නැතුව අහන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ කියන්නේ සමහරවිට අපි දැන් ඔය මම ටේක් කියා එක ඇතුලේ සහ පට්ටි කිදර ඇතුලේ කියන ආදරය ගැන විවිධ නිර්වචන දෙනවා. ආදරය කියන්නේ මේක සහ මෙහෙමයි කියලා. ඉතින් අර අපි ඒක තේරෙන්නේ අපි ඉන්න ලොකු වෙනකොට සහ අපි අත්දැකීම් ලබනකොට. ඉතින් ආදරය කියන්නේ ඇත්තටම තමන්ට නොගැලපෙන තැන් වලින් රැඳිලා ඉන්න එක නෙවෙයි, එතනින් ගැලවිලා කියලා තමන්ට හරියන තැන මොකද්ද කියලා හොයාගන්න එක. හැබැයි ඒ ආදරේ වෙන්වීම හරි ගෞරවාන්විත වෙන්න ඕනේ. ගොඩක් කාලවලට අද සමාජ අපි දකින්න දෙන්නේ කින් වුණාට පස්සේ ආපහු වෛර කරනවා, නැත්නම් ආය එක එක විදිහට ඒක රියැක්ෂන් නෝද අපහාස කරනවා. ඒ වගේ වෙන විදිහ රියැක්ෂන් එනකොට මේ යෝගල දිහා බලලා ගෙනිට තේරුම් ගන්න පුළුවන් ආදරය කියන්නේ මොනවා කියද කියලා. තමන් ආදරේ කරා නම් ඒ වෙන්වීමත් ගෞරවාන්විත වෙන්න ඕනසයි. ඉතින් පස්සෙත් ඒ ආදරේ වෙනුවෙන් තමන් අර තිබ්බ මේ පූජනීයත්වය ඒ විදිහටම තියාගන්න ඕනේ කියන එක. ඉතින් ඒකේ මේ ගීතය හරි ලස්සන ගීතයක්. මේකේ මම කැමැති පද රචනයේ අන්තිම ටිකට මේක කියනවා, මගේ සිතින් ඔබ සිතනා මතු යම් දවසේ මේ නගරේ පාළු වෙන්නේ මං තනින් ගමට යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔයාට මං හිතන විදිහට හිතන්න පුළුවන්. ඒ කියන්නේ ආදරය කරද්දී දෙන්නම එකම විදිහට හිතනවා නම් තමයි දෙන්නට අනාගතයක් තියෙන නිසා දෙන්නට එක ගමනක් යන්න පුළුවන් කියන්නේ. ඉතින් ඔබේ සිතින් මං මගේ සිතින් ඔබ සිතන දවසට මේ නගරේ පාළු වෙන්නේ නැහැ, මං තනින් ගමට යන්නෙත් නැහැ.
1: දැන් නගරයට ගමෙන් ආව කෙනෙක්නේ. එතකොට දැන් ගමේ ඉන්න කෙනෙක්ද නැත්නම් නගරේ ඉන්න කෙනෙක්ද මේ වෙනකොට හම් වෙලා තියෙන්නේ?
2: මෙලකට කවුරුත් ඒ වෙලේ
1: අමාරු
2: ප්‍රශ්න.
1: ඉදිරියේදී අපිට ඒ ගැන දැනගන්න පුළුවන් වේවි. එහෙම තමයි කියන්නේ. මේ වෙන විට ඔෆිෂියලි තාම මේ

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL100 Heavy Duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL100.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: ITN රටට වග කියන රේඩියෝව.
1: වෙලාව රාත්‍රී 7යි විනාඩි 32යි.
2: මගේ පෙරලි පෙම්වති
3: ඉන්තික ධර්ම තිලක අධ්‍යක්ෂණයක්.
4: මේක පොඩ්ඩක් අහනවා. දැන් තමුසේ කියන දේ කවුරු හරි මේ 3-4 දිනේ කහයි. ඒ වගේ

0: වැරදි වැටහීමක් ඔයාට තියෙන්නේ.
1: වැරදි වැටහීමක්? මෙච්චර මේ කෙල්ලෙක් ගියතුළු දාගෙන අඬනකම් බලන්න තොට පිස්සුද බල්ලා.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක රින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි.

0: Lakhanda Radio ITN Manaviya Preme Saundaryatmaka Viyamana
1: Santhiya Tara Hara මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහරහගෙනින් ඔබට මේ මතක් කරන්නේ NLP මේකපව ගැන. යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ බ්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLP මෙගා පවර් ලොතරැයිය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර.
2: අපි අද සඳදිය දහර සොඳුරු හමුවීම අනුෂ්ක රසංජනද සිල්වා සමක. අනුෂ්ක කියලා කියන්නේ සාදීන රූපවාහිනියෙන් ඔබ නැරඹුව ටේකියා පටිගෙදර මේ නිර්මාණ ද්විත්වයේම පිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා දක්ෂ ලියන්නෙක් වගේම හොඳ අධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාව අපිට ඔහුගේ මෙතෙක් බිහිවුණු නිර්මාණවලින් දැක ගන්නට ලැබුණා. අපි යනවා ඔබ තෝරගෙන තියෙන ඊළඟ ගීතයට. දැන් මේ ගීතය ගත්තහම මේ අපේ සිංහල සිනමාව ගැන කතා කරනකොට සිනමාවෙත් අර සාමාන්‍යයෙන් අපි දකින පෙම්වතා සහ පෙම්වතියට එහා ගිහිල්ලා වෙනත් පෙම්වතුන් යෝලක් අපිට මැවිලා පේනවා මේ ගීතයත් එක්ක. අපේක්ෂා චිත්‍රපටයට මේ ගීතය නිර්මාණය වෙන්නේ මාලි ෆොන්සේකා සමග අමරසිරි කලන්සෝරිය තමයි මේ රූපනාමයේ මේ ගීතේ අපිට මේ දකින්න ලැබෙන්නේ. හරිම ආදරණීය ගීතයක්. සඳ තදි වෙලා ආසි.
3: ඔව් අර අකකෝගේ මොය සින්දුවට මම කැමති වෙන්නේ හේතුව තරක තමයි. කියන්නේ අපි මේ කාලේ බලමු හින්දි චිත්‍රපටවල ඔක හැම එකකම හීරෝ කියන චරිතය හරි ලස්සන සුදු එහෙම උස ඇඟපත තියෙන එහෙම කඩවසන් එහෙම කෙනෙක්. හැබැයි මේ අපේක්ෂා චිත්‍රපටේ අපි නළුව හීරෝ කියන කෙනා දකින්නේ අමරසිරි කලන්සෝරිය වගේ රංගන ශිල්පියෙක්. ඉතින් එතුමාගේ රංග ප්‍රතිභාවේදී පෙන්නවා අපිට හීරෝ කෙනෙක් වෙන්න මේ දේවල් ඕන නැහැ කියන එක. අපි ඒක පස්සේ කාලේ ඉතින් දකිනවා මේ දමන සිනමාවේදී ධනුෂල වගේ හිම අය 10 දකින්න. හැබැයි මුලින්ම අපි සිංහ සිනමාවේ ඒ වගේ පෞරුෂයක් දකින්නේ ওই චිත්‍රපටි හරහා. ඉතින් අර සහ ඒක ඇතුලේ මාලනී පොන්සේක වගේ නිරි රජිනන් ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක රඟපානවා කියන එක. එතකොට ඒ දෙක හරියට නිකන් හසයි පොළොයි වගේ. හැබැයි ඒක හරි ලස්සනට ඒ ආදරගතව අරගෙන ආවා තිබ්බා. ඉතින් ඒකෙදී ওই සින්දුව මම මගේ ප්ලේලිස්ට් එකේ තියෙන නිතරම අහන සින්දුවක්. මීට මල්ලවරච්චි සහ ඇන්ජලින් ගුණතිලකගේ මියුරු හඬින් රසව යන්නුනා. ඉතින් හරිම ප්‍රේමාන්විත සහ අර කිව්වා වගේ ආදරය ගැන වෙනම විදිහකට දකින්න සලස්වපු අපූර්ව නිර්මාණයක්.

0: ආත්මීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය තහර
2: අපි මෑතකදී නැරඹුව චිත්‍රපටයක් තමයි ඝර සර්ප කියලා කියන්නේ. ජයන්ත චන්ද්‍රසිරි කියන මේ සිනමා වේදියාගේ තවත් නිර්මාණයක්. මම හිතන්නේ ඔහුගේ නිර්මාණ අතරේ මෑතකදී නිර්මාණය වුණු නිර්මාණ අතරේ වැඩිපුර කතාබහට ලක් උන නිර්මාණයක් තමයි ඝර සර්ප කියලා කියන්නේ. අර අපි සිංහල සිනමාවේ අපිට මතක කාලේ දැක්ක තරු දෙකක්, ඒ කියන්නේ සංගීතා, කමල් අද්දරාරච්චි, ඊපස්සේ ජැක්සන් ඇන්තනි, මේ අයත් එක්ක අපි දන්න කතාවක්, දැන් මේ කළු කුමාරයාගේ කතාව අපි දන්න කතාවක්. හැබැයි ඒ දන්න කතාව ඇතුලේ තියෙන අර හැඟීම් සමුදාය වඩාත් හොඳින් නිරූපණය කළ චිත්‍රපටයක් ඝර සර්ප. ඝර සර්ප චිත්‍රපටය වෙනුවෙන් ජයන්ත චන්ද්‍රසිරි මේ ගීත ලියන්නේ, චින්තක ජයකොඩි සංගීතවත් කරන්නේ, භාෂ්‍ය සමග සමිතා මේ ගීතය ගායනා කරන්නේ. හැම දෙයක් පෙනේ.
3: ඔය සින්දුව කියන්නේ ඔය ඝර සර්ප චිත්‍රපටිය යනකොට ඒත් අපි ඉස්කෝලේ යනවා. ඉස්කෝල යන කාලේ දැන් ඕකේ තියෙන්නේ අර විෂුවල් එකේ තියෙන නව යෝන්මියට දෙන්නේ. ඒකට ඒ ආදරය කතාව යන ඇතුලේ තමයි ඔය රූප රචනය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අර මම දෙන ඔය සින්දුව තමයි මේ අර නව යෝන්මියේදී ආදරය ගැන දැනෙන විදිය හරි ලස්සන ලියවිච්ච සහ මේ දැන් සමිතා මුතුංගොට මහත්මිය එයාගේ දුව වෙනුවෙන් තමයි ඒ හඬ එකතු කරන්නේ. එතකොට අර එයාගේ හඬ හරිම අර නව යෝන්මියේ ඉන්න ගැහැණු ළමෙක්ගේ හඬක් විදියට සියුම් විදියට ඒ ගීතය ගායනා කරනවා. ඉතින් ඒ සින්දුව මම හිතන්නේ අර විදිහ අර නව යෝන්මියේ අපිට ආදරේ දැනෙන කාලෙදී අර අපි කියන්නේ බඩේ සමනලු පියාඹනවා කියලා ඒ වගේ ෆීලින් එකක් දැනෙන කාලෙදී අර ආදරය ගැන දැනෙන විදිය හරි ලස්සනට පද විදියට ලියවිලා තියෙනවා. අර හැම දෙයක් වෙන එක දෙයක් වගේ තව ඔක ඇතුලේ තියෙනවා. අර ආදරේ රළු විදියට ආවත් මොන විදියට ආවත් ඒක ආදරේ විතරමයි වගේ තේරුමක් තියෙන පද ටිකක්. ඉතින් මට හිතෙන්නේ අර මම ආයෙ කියන්න තියෙන්නේ ඔය ගීතය අර නව යෝන්මියේ ආදරය ගැන ලියවිච්ච හරිම ලස්සන සහ ඒ වගේම හරිම සංයමයෙන් යුතුව ගායනා කරපු හරිම ලස්සන ගීයක්.
2: අපි අහමු.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: පළවිය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන මේ සඳ දිය දහර ඔබ අහගෙන ආදරෙන් අද සඳ දිය දහර අපේ සුඳුරු හමුවීම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විටපත් රජුකෙක් ඒ වගේම නතුරේදීම අපිට සිනමා අධ්‍යක්ෂවරයෙක් විදිහටත් දකින ලැබෙන අනුෂ්ක රසංජනද සිල්වා සමග ගෙදර දොරේ තොරතුරු ටිකකුත් කියමු. මොකද මුලින්ම අපි හමු වෙන්නේ ආද ඔබ ගැන, ඔබව නිර්මාණ ඇසුරේ මුණ ගැහුණු ප්‍රවීණයින් හරි අගේ කිරීම කරනවා. මම කැමති මෙහෙම තරුණයෙක්ව බිහි කළ ගෙදර පරිසරය කොහොමද? පෞලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැති කෙනෙක්. එතකොට මම කැමති අතීතයට චුට්ටක් ගිහිල්ලා.
2: මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මල්ල දෙන්නයි. අපේ ගම බගවන්තලාව හැටන් ප්‍රදේශයේ. ඉතින් හරි ලස්සන තේ කඳු යෑමදී තියෙන එහෙම හරි සුන්දර පරිසරයක්. ඉතින් එහි ඉස්කෝලේ මුලින්ම ගියේ බගවන්තලා ධර්මකීර්ති විද්‍යාලයට. ඒකත් ඒ පැත්තේ තිබ්බ එකම සිංහල ඉස්කෝලේ. ළමයි 200ක් වගේ ඉස්කෝලේ ඉන්නේ. ඉතින් ඒකෙදී හරි ලස්සන සුන්දර ළමා කාලයක් තිබ්බ. ඊට පස්සේ තමා ශිෂ්‍යත්වයේ පාස් වෙලා ඉන්නේ කොළඹ මොරටු වෙල්ස් කුමාර විද්‍යාලයට. එතන ඉඳන් කොළඹ පරිසරෙත් එක්ක හැදිලා වැඩෙන්නේ. එහෙම ළමා කාලයක් තමයි තිබ්බේ. එතනින් පස්සේ තමයි ඉතින් A-level කළා. ඊට පස්සේ එහෙමම ආපහු කලාවට යොමු වෙන්නේ.
1: දැන් අනුෂ්ක මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් ඔබ උසස් පෙළට තෝරගන්නේ ගණිත විෂය ධාරාව. එතකොට සාමාන්‍යයෙන් අපේ අම්මලා තාත්තලාගේ තියෙනවානේ අපේ පවුලරුණත් දැන් උසස් පෙළට මොනාද කරන්නේ කියලා කිව්වහම කලාව කියලා කොම කලා කරලා මොනා කරන්නද එහෙම කියලා කියනවා. එතකොට දැන් ගණිත අංශයෙන් ඔබ උසස් පෙළ කරලා ඊට පස්සේ ඔබ මේ පැත්තට එනකොට කොහොමද ගෙදර ප්‍රතිචාර?
2: මම හිතන්නේ ඇත්තටම මුලින්ම ගෙදරටත් විශ්වාසයක් තියෙන්නේ නැතුව ඇති මම මොන දේ ගමනක් කැයි කියලා. හැබැයි මගේ ඇතුලේ විශ්වාසයක් තිබ්බා මම මේ දේ කරොත් මට මේ වගේ තැනකට යන්න පුළුවන් සම මම කරන්න ඕන මේක කියලා. ඒ කියන්නේ මම ඇත්තටම උසස් පෙළ කළ ඉවරලා වෙන මේ පෞද්ගලික අංශයකට රැකියාවක් කරා. ඒක කරේ මේ ලැබ් එකක මේ ලැබ් ටෙක්නිෂියන් විදිහට. ඉතින් ඒක අවුරුදු පහක් විතර කරනකොට මට තේරුණා මේ ඉන්නේ මම නෙවෙයි කියලා. මගේ ඇතුළේ වඩා දෙයක් තියෙනවා කියලා. ඉතින් එහෙම ඉන්න ගමන් තමයි ඒ රැකියාව කරන එතන මේ ලෝන් එකක් ගන්න අරගෙන මුලින්ම ෂෝට් ෆිල්ම් එකක් කරන්නේ මගේ වියදමෙන්. ඉතින් එහෙම තමයි කලාවට යමු වෙන්නේ.
1: ඒ තියෙන මේ කැමැත්ත, උනන්දුව සහ මට හිතෙන්නේ මේ යන්න ඕනේ මාවත කොහෙද කියලා ලියවිලා තියෙන වානේ අපේ සාමාන්‍ය අපි පිළිගත්තත් නොගත්තත් අපේ ඇතුලේ ඉන්න කෙනාව අපිට කවදා හරි දවසක අඳුනගන්න පුළුවන් වුණ දවසට තමයි අපි තෝරාගන්නේ අපි යන්න ඕනේ කොහෙටද, අපි කරන්න ඕනේ මොනවද කියලා. මෙතන ඔබටත් වෙලා තියෙන එක තමයි. අපි හරි පාරට ඇවිල්ලා තිනවා කියලා දැන් හිතනවා නේද? අපි යමු තව ගීතයකට.

0: ආත්මක වියමන සංකතිය තහර
1: තෝරගෙන තියෙනවා සංක සහ උරේෂ ගැන ගීතයක්. මේක නිරාරෙන් කාසිම් ලියන්නේ, රංගදසනායක සංගීතවත් කළේ. සුපර් සික්ස් චිත්‍රපටයේ තමයි ඇතුළත් වුනේ මේ ගීතය. සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය.
2: ඔය ගීතේ තෝරගන්න හේතුවගේ ওই චිත්‍රපටය තමයි අතරම. ඕක එන්නේත් අපි ඉස්කෝලේ යන කාලේ. එතකොට අර අක්කගොනේ මේ ශේෂ්ත්‍රයට ආස වෙන්නේ කොහොමද කියලා. එතකොට ඒ කාලේ ඔය ෆිල්ම් එක හෝල් එකේ ගිහලා ෆිල්ම් එකක් බලන්න, දැන් හොස්ටල් ඉන්නකොට එහෙම අවසර නැහැ නේද ෆිල්ම් එකක් බලන්න යනවා කියලා. ඉතින් අපි ක්ලාස් යනවා කියලා හොරෙන් තමයි යන්නේ. මම ඒ ෆිල්ම් එක එහෙම ගිහිල්ලා 16 වතාවක් විතර බලලා තියෙනවා ඕක. ඒ බලන්න ගන්න තියෙනකොට ඒක ඕක මාර කාලය ගියා සහ හවුස්ෆුල් වුණා, සෑහෙන ජනප්‍රිය වුණා. ඉතින් ඒකත් එක්ක ඔය සින්දුව ඒකේ ඒ සින්දු අතරින් ඒකේ තිබ්බ ලස්සන සින්දු ටික ඔය සින්දුව අහනකොට මේ ඔය සින්දුව අහන්නම ගියපු නිසාත් ගිය අවස්ථාවක් තියෙනවා. ඒ තරම් ලස්සන සහ මේ පද ටිකක් ඕකේ තියෙනවා. සහගේ රූප රචන දෙහිමාලන සිංහ ප්‍රවේගින් ඉන්න කලින් අපි දකින්න ඕකේ. එතකොට මේ හරි ලස්සන රූප රචන තිබ්බ ඒවත් නැවිලා වෙන.

0: වෙලාව රාත්‍රී 8යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
0: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: අපේ අම්මා ගෙදර ආවද

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: වෙලාව රාත්‍රී 8යි විනාඩි 3යි. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංසතිය තහර. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමකව අපි අද සඳදිය දහර සොඳුරු හමුවීම අනුෂ්ක රසංජනද සිල්වා සමක. අනුෂ්ක කියලා කියන්නේ ස්වාධීන රූපවාහිනියෙන් ඔබ නැරඹුව ටේකයා පටිගෙදර මේ නිර්මාණ ද්විත්වයේම පිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා. අපි යනවා මේ ඉන්දියාවට. අපිට ඉන්දියාවට යන්න එහෙම එයා ටිකට් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ හින්දි ගීතයක් ඇහුව ගමන් අපිට ඉන්දියාවට ගිහිල්ලා එන්න පුළුවන්. ඉතාම සුන්දර රූපරාමුත් එක්ක අපිට මේ ගීතය මතක් වෙන්නේ. හරිම ඛේදාන්තයක්ද කියලා හිතෙනවා. මොකද නියමිත කාලයේදී අපිට අපේ ආදරේ හීනේ හැබෑවක් කරගන්න බැරි වෙලා, කාලය ගත වෙලා, සියල්ල අහිම වෙලා ගිහිල්ලා, අති දුෂ්කර කාල සීමාවකට පස්සෙ ඒ සියල්ලම නැවත අපට ආපහු ලැබුණත් අපිට කාලය ආපස්සට ගන්න බෑනේ. එතකොට අපිට මේ දේවල් ඒ විදිහට විඳ ගන්න පුළුවන්ද කියලා හිතනවා. 2004 දී තිරගත වුණ යාෂ් චොප්‍රා අධ්‍යක්ෂණය කළ වීර සාරජිත පටේන් තමයි අපි ඊළඟ ගීතය අහන්නේ. අනුෂ්ක කැමතිම ගීත අතර තියෙනවා. ෂාරුක් ඛාන් සහ ප්‍රීති සෙන්ටා දෙන්නා තරුණ වියයි, ඊට පස්සේ මහලු වියයි දෙක අතරමද මේ සියල්ල මේ රූපරාමු එක එහෙට මෙහෙට යනවා. මේ යහා හෝ යහා හෝ වීර සාරජිත පටේ මේ සුන්දර ගීතය කොහොමද හිතට දැනෙන්නේ?
2: මේ ඕක තෝරගන්න හේතුවක් ෂාරුක් ඛාන් කියන නළුව තමයි මම මුලින්ම ටීවී එකේ නළුවෙක් විදිහට දැකගෙන නිසා මුලින්ම එයාගේ චිත්‍රපටයක් තමයි බලන්නේ. මේ ඉස්කෝලේ ලහවස ඇවිල්ලා බලද්දී ෂාරුක් ඛාන්ගේ කුච් කුච් හෝතා හේ චිත්‍රපටේ මුලින්ම චිත්‍රපටයක් විදිහට දකින්නේ. එතනින් ඉඳන් ෂාරුක් ඛාන්ගේ නළුව විශේෂණ මම එයාගේ ෆිල්ම් බලන්න එතනින් ඉඳන් පටන් ගත්ත එක. අදට ෂාරුක් ඛාන්ගේ නළුව තමයි කැමැතිම නළුව ඉදින්. ඒකත් එක්ක ඔයසෙන්ද එන්නේ ඕක තමයි. ඒ දැන් වීර සාර බලන්න ඊට පස්සේ ඒක බලපු වෙලාවෙ ඉඳලා මාරේ විදිහට හිතට දැනෙච්ච සහ ඒ කතාව සින්දු ටික මාරේ දෙලි තැච්ච දැනින් දෙයක් මා හරින ඔය ඔකේ මේ ඇත්තටම සංගීත අධ්‍යක්ෂකය කරපු අධ්‍යක්ෂකවරයා මේ මැරිලා සෑහෙන කාලයකට පස්සේ තමයි එයාගේ පුතා ඒ සින්දු ටික අරගෙන ආපහු රීමේක් කරන්නේ. ඉතින් ඒ වචන ඇතුලේ සහ සංගීත ඇතුලේ අපිට අර ඉන්කියුවකගේ වගේ ආපහු ඉන්දියාවට යන්න ඕනේ ටිකට් අරගෙන අපි නිකම්ම හිතෙන් යනවා. සහ ඔය සින්දුව තමයි මම මුලින්ම මේ මට මතකයි හොස්ටල් එකේ ඉන්නකොට මේ channel එකකට කතා කරලා ඉන්න මේ සින්දුව දෙන්න කියලා. ඉතින් ඒ කාලේ ඉඳන්ම අහන්න ආස අතටත් අහන්න ආස ලස්සන සින්දුව.
1: අර කිව්ව මදන් මෝහන් කියන මේ සංගීත අධ්‍යක්ෂවරයා කලින් නිර්මාණය කළපු තනු තමයි ඔහුගේ පුතා පහු කාලේ සංජීව කෝලි මේ චිත්‍රපටය වෙනුවෙන් යොදා ගන්නේ. ඉතින් උදිත් නාරායන් තමයි මේ ගීතය ගායනා කරන්නේ. අපි හමු වෙනත් මතකයන් එක්ක ආයිත් ඒ සුන්දර ලස්සන අතීතයට ගෙහෙල්ලා යමු සඳදිය දහර.

0: ആത്മീയ പ്രേമേ സൗന്ദര്യാത്മക വ്യമന
1: කුමාරලීනගේ මේ ගීතය ලියන්නේ රෝණ ධර්මකීර්ති සංගීතවත් කරන්නේ ගීතය කරුණාරත්න දේවගනේ ගායනා කරන්නේ. මං හිතන්නේ අපිට අපි පුංචි කාලේ දකින්න දේවල් එක තමයි අපි කැමති අකමැති වෙන දේවල් තීරණය වෙන්නේ. ගොඩක් කරට අපි කියවන දේවල් වෙන පුළුවන්, අහන සින්දු වෙන්න පුළුවන්. මේ ඔබ මේ තෝරගෙන තියෙන අප්පච්චි ගැන ගීතය, මේක සාමාන්‍යයෙන් ඕනෑම වෘතියක ඕනෑම රැකියාවක නිරත වෙන තාත්තා කෙනෙක් දරුව දකින විදිය. මොකද තාත්තලා හරි මහන්සි වෙලා ඉනිමං හදනවා, ඒ එයාලට ගොඩට යන්න නෙවෙයි දරුවන්ව ඉතර කරන්න. ඉතින් මේ කතාව ගොවිතැන් කරන තාත්තා කෙනෙක් වුණත්, කම්කරුවෙක් වුණත්, ඔහු වෛද්‍යවරයෙක් වුණත්, ඔහු රටේ ඉහළම තැනක හිටියා වුණත්, තමන් දකින විඳින දේට වඩා හොඳ ඉහළ දෙයක් තමගේ දරුවට ලබා දෙන සීනෙ දකින තාත්තලා ගැන තමයි මේ ගීතෙන්
2: කියන්නේ. ඔව්, ඔය සින්දුවක මම තෝරගෙන හේතුවද අර දැන් ඇත්තටම හැම ළමයින් ගොඩක් ළමයිගේ ලෝකේ වීරය වෙන්නේ තමන්ගේ තාත්තානේ. ඒ වගේ ඇත්තට මගේ ලෝකේ වීරය වෙන්නේ මගේ තාත්තා. එතකොට මගේ තාත්තත් ඔය අපි මම මොරටුවේ ස්කෝර විද්‍යාලයට ආවට පස්සේ ඉඳන් එතකොට වියදම් සෑහෙන තියෙනනේ ඒ වෙනුවෙන්. එතකොට ඒ කාලේ ඉඳන් සෑහෙන දුක් මහන්සි වුණා සහ අපි වෙනුවෙන් එතකොට ළමයි 3 දෙනෙක් බලාගන්නේ. ඒවත් එක සෑහෙන දුක් මහන්සි වුණා එතනට ගේන්න. සහ අදටත් එහෙමයි, අපි අදත් විදේශගත වෙලා එයාලා අදත් කරන්නේ ළමගේ ළමයිට හොඳම දේ ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. අර මේකේ පද ටිකට අර තොරු හිස් මුතුනේ මල් පළඳා කැකුළු මුවට පළවැල නෙළුව ඒ දඩු මම් බැද සත්කුළු පවුබිඳ සිදාදියට එන මන් තැනුවා. ඉතින් ළමයිව ලෝකේ යන්න පුළුවන් ඉහළටම අරන් යන්න තාත්තලා එහෙමයි, එහෙම මහන්සි වෙනවා. ඉතින් එහෙම තාත්තලා ගැන

0: කලාත්මක වියමන
1: සඳතිය දහර
2: ලකඩහගෙන ඔබ ඉන්නේ අදරෙන් අතට සඳතිය දහර සමක අපේ මේ සඳර හමුවීම අනුෂ්ක රසංජනද සිල්වා සමක කැමති ගීත ගැන කතා කරන්නේ මං හිතන්නේ මේ ගොඩක් කලාවට අපි පරම්පරා ගැටුම ගැන කතා කරනවානේ අපි වැඩිහිටියෝ විදිහට ජීවිත දිහා බලනකොට අපිට පස්සෙන් එන අය අපිට පිටුපසින් ඉන්න කියන අපිට වඩා බාලා දිහා බලලා කියන අපෝ ඒගොල්ලෝ කරන දේවල් මොනවද මේ කරන්නේ අපි ඒ කාලේ මෙහෙමයි කියලා අපි අපේ දේවල් හරි අභිමාණයෙන් හරිම මේ උත්කර්ෂයෙන් කතා කරනවා. හැබැයි ඔබ දැන් 2000ට ආසන්න කාලයකදී ඉපදිලා ඔබටත් ගොඩනගාගත්ත දේවල් ඇතුලේ දැන් ආපස්සට හැරලා බලනකොට මේ 2010න් පස්සේ වගේ પરම්පරාව දිහා බලලා ඔබටත් එහෙම කියන දේවල් එකතු වෙනවා. සංස්කෘතිය පවරා දීම, නිර්මාණ විඳීම, තාක්ෂණත් එක්ක ඒවා මුහු වීම, දියුණුව, විද්‍යාවේ මේ ප්‍රගමණය මේ සියලු දේවල් එක්ක මේ දේවල් හරිම සාපේක්ෂයි වෙනස් වෙන සුළුයි. මේක තේරුම් අරගත්තොත් අපිට නිර්මාණ කරන්නත් පුළුවන්. දැන් ඔබ මේ නිර්මාණ කරලා තියෙන දේවල් ඇතුලේ කතා බහට ලක් කරන ප්‍රස්තුත ගත්තාම ගොඩක් වෙලට අපේ gedara ඇතුලේ තියෙන දේවල්, බිරිඳ සහ සැමියා අතර තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්, දෙමාපියන් සහ දරුවන් අතර තියෙන ගැටුම් වෙන්න පුළුවන්. මේවා ඉතින් සදාකාලිකයි. දැන් මේ මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිට අවසානයේ දක්වා කවදා හරි දවසක් යනකල් ඒක පවතිනවා. හැබැයි මේ නිර්මාණ විදිහට මේවා ගන්නකොට ඒවා බලන කෝණය සහ ඒවා නිර්මාණයට අනුගත කරගන්න විදිහේ වෙනසත් එක තමයි මේ අපූර්වත්වය මතු කරන්න පුළුවන් වෙන්නේ. මෙහෙම දක්ෂ විදිහට ලියන්න ඒ පෙළඹවීම ඇති වුණේ කොහොමද? නැත්නම් මොකක් හරි අධ්‍යයනයක් කරලා තියෙනවද? ඒ ගැන චුට්ටක් කියන්න.
3: අර කිව්ව වගේ කිව්ව පොඩි කාලේ ඉඳන් කතන්දර ලියනවා, පොඩි පොඩි කතා ලියනවා, කතන්දර පොත් ලියන්න ආසයි. ඒවත් එක්ක ඊට පස්සේ හොස්ටල් එකේ ඉන්නකොට වගේ නාට්‍ය පිටපත් ලියන්න ආසයි. ඉතින් එහෙම ආපු එකත් එක්ක මම හිතන්නේ ඒක ආසාවත් එක්කම ආපු එකක්. ඉතින් අර දැන් හැම මහන කොහොමද මෙහෙම ලියන්නේ, දැන් මෙහෙම තාම මෙහෙම විවාහ වෙලත් නැහැ, ඒත් මොහොමද මේ පවුල් ප්‍රශ්න ගැන ලියන්නේ. ඒක ඉතින් මම දැන් දෙන්නේ නැහැ. ඉතින් මම අර මට දැනෙන දේ මම ලියනවා, සහ මම අර පොත් කියවලා චිත්‍රපටි බලලා ඒවත් එක්ක ගන්න අත්දැකීම් සහ සමාජය ගැන මේ මම ආසයි එක එක මිනිස්සුන්ගේ කතා අහන්න, එයාලගේ පවුල් ප්‍රශ්න අහන්න, ඒ දේවල් අහන් ඉන්නහද. ඉතින් ගොඩක් කරාට මට එහෙම අය හම්බ වෙනවා, එයාලගේ කතන්දර මට කියන. ඉතින් ඒවත් එක්ක එන ඒවත් එක්ක මම ඔක්කොම ඉතින් පිටපතක් විදිහට ලියනවා.
2: ඒ ලියන දේවල් අපි ඕනම කෙනෙකුගේ හිත්වලට කිදා බහින තරමට ලියන්න පුළුවන්කම ඒ මෝහත් වචනත් එක මං හිතන්නේ ඔබට තව තව නිර්මාණ මෙහි කරන්න ප්‍රස්තුත ඇති හිතේ.

0: ಅರಿವೆ ಸೌಂದರ್ಯಾತ್ಮಕ ವಿಯೋಜನ
1: ಸಂತತಿಯ ತಹರ
2: ಸ್ವಾಧೀನ ರೂಪವಾಹಿನಿಯನ್ನ ಅಪಿ ಟೀಕ ಕಾಲಕ್ಕೆ ಕಾಲಿನ ಆರಂಭ ಸುಧತ್ರೋಹನ ಅಧ್ಯಕ್ಷಣೆ ಕಲ ಸಂಜಾತ ಟೆಲಿ ನಾಟ್ಯ ತೇಮಾ ಗೀತೆ ಅಪಿ ಲಂಗಿಟ ಹಾನಿ ಪಾರಮೀದಂ ಪುರಾಸ ಪ್ರಮಿನ
3: ඒ ගීතය ඇත්තම කිව්වොත් එහෙම මේ අපේ සුනිල් ඉදිරිසිංහ මහතා සහ නන්ද මාලිනී මහත්මිය විසින් ගායනා කරන ආදරය ගැන හරි භාවනාවක් වගේ ගීතය සහ එච්චර සංයමයෙන් කියන එකක් ආදරය ගැන එච්චර සංයමයෙන් කියන ගීතය මම අහලා නැහැ. මේ ගීතය එදා පළවෙනි දවසේ අහපු දවසේ ඉඳලම අද වෙනකන් ගත්තම අර අදටත් මට මේකට සම කරන්න පුළුවන් විදිහ ගීතයක් නැහැ. මේකේ අර අන්තිම ලියවෙන පද ටික මේ ස්වයංජාත විතේ මතවන පහන් සිතුවිල්ලක්ද ප්‍රේමය සහ තව තියෙනවා මේ දෙහදකට සීමා නොවි ලයන් ලය සැනසී යුතුයි ප්‍රේමයෙන් ප්‍රේමයෙන් විශ්වයම සූපත් කළ හැකියි කියලා. ඉතින් ඒ වගේ වචන කොහොම ලියවුණා සහ ඒවා ඒ විදිහට ගායනා කරපු විදිහත් එක්ක මම ඒකයි කිව්වේ හරිම භාවනාවක් වගේ නිකන් ප්‍රේමය ගැන හරිම පූජනීය හැඟීමක් හිතට දෙන හරිම පවිත්‍ර හැඟීමක් හිතට දෙන ඒ වගේ හරි පියෝ අපි කියන පියෝ ගීතයක්. ඉතින් ඒකට මාර සින්දුවට ආසාවකට මාර ගරුත්වයක් තියෙන හඬ පෞරුෂයන් දෙකත් එකතු වුණාම ඉතින් ඒ වගේ හරිම ආසා

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: හැමෝම එකම රේසිකතුවාද ඔයා ෆුල් චිල් එකෙන් බයික එකේමයි නේද ගමන?
2: කලබල වෙන්න එපා. මගේ බයික එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් රෝඩි ස්වර්ස්.
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011-676-579-579.
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: වෙලාව රාත්‍රී 8යි විනාඩි 29යි.
3: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
6: සංසන්දිය තහර
7: සංසන්දිය තහර සමගයි ඔබ ඉන්නේ NLB Mega Power රුපියල් 40කට සුපිරි තෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හීනය වගේම සුපිරි මෝටර් රථයක හීනය හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වසනවේ ආශිර්වාදය NLB.
8: සන්තතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට එක්ක ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩෝමා කලර් සෝට යන්ත්‍රය ගැන? කළුවට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක එකේ කලසොට යන්ත්‍ර ඩොමා කලසොට. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලසොට යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සිතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට. මෙන්න නම්බර් එක. 011-676-579-579.
3: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන.
6: සන්ත දියතහර.
9: ප්‍රේමකීර්ති දල්විස් සහ අංචර වික්ටර් රත්නායක කියලා කියන්නේ මං හිතන අපේ සිංහල ගීත කලාවේ එක පදාසයක්. තමන්ගේ නමට ලියාගත්ත දෙන්නෙක්. ඒ දෙදෙනාගේ කියන්නේ අර අවබෝධයත් එක්කෙන නිර්මාණකරණේ අපිට ටිකක් ඈත කාලේ ගොඩක් ලාට දකින්න ලැබෙනවා. මේ සුසංයෝග වීම වෙන්නේ ඒ හද රිද්මයන් හොඳට ග්‍රහණය කරගන්න පුළුවන් අය. මං ලියන දේ තව කෙනෙකුට සංගීතවත් කරන්න පුළුවන්නේ ලියන දේ මොකක්ද කියන දේ හොඳ අවබෝධයකින් ග්‍රහණය කරගත්තොත් ඊට ක්ෂණිකව ලියවුණු ගීතයක් කියලා තමයි අපි මේ අහලා තියෙන තනිතරුවේ ගීතය. ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා. අචර එක් රත්නායකයන් සංගීතවත් කොට ගායනා කරන්නේ
10: මේ ගීතයක්. මම හිතන්නේ මේකේ ලියවෙන්නේ හරිම අහම්බයක් විදිහට ලියවෙන්නේ මේ ප්‍රේමකිරි දල්විස් සහ වික්ටර් රත්නායක කියන සුමිතුරන් දෙදෙනා නිකන් වේරලක මෙහෙම හංසල ඉන්නකොට තනතරුව දිහා බලලා ලියවිච්ච ගීතයක්. ඒතකොට මේකේ තනතරුව මොකද්ද කියලා කාටවත් කියන්න බෑ. ඒක ඕන කෙනෙක්ට ඔය කැමති දෙයකට ආදේශ කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ තනතරුවේ කියන එක මම මෙතනදී දකින්නේ හරියට නිකන් තමන්ට අයිති වුණ නැති ආදරේ. හැබැයි තමන් ලබා ගන්න ආසාවෙන් ඉන්න හැබැයි අයිති වෙන්නේ නැති එන ආසෙ තියෙන තනතරුවක් වගේ ඈත තියෙන ආදරයක්. ඉතින් එහෙම ඒක එහෙම ආසක්ත කරගත්තොත් ඒ විදිහට අපිට කියව ගන්න පුළුවන්. තම කැමති විදිහට මේක මේව කරගන්න පුළුවන්. ඉතින් මේකේ පද අපි මොන දෙයට ආදේශ කරගත්තත් ඒ පද හරි ලස්සනට ලියවිලා තියෙනවා. මේ අර මහාධාරණි තැවිලතවි රැඳෙනු බැරිවි ඉගිරි ඉගිරි මගෙන් ඊවත බැඳිලා සැනසි තනිතරුවේ තනිතරුවේ ඔබත් ඔහම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා. ඒක ඉතින් හරිම හදවතට දැනෙන ලස්සන ගීතයක්.

0: සෞන්දර්යාත්මක වියමන
1: සන්තදිය තහර.
2: අපි තවත් චිත්‍රපට ගීතයක් තමයි අහන්නේ. අනුෂ්කාද තෝරගෙන තියෙන ගීත අතරේ ගොඩක් චිත්‍රපට ගීත තියෙනවා. මේ රන් කෙවිට චිත්‍රපටයේ ගීතයක්. ළමා නිර්මාණ, ළමයින් වෙනුවෙන් බිහි වෙන නිර්මාණ ගැන කතා කරනකොට කාලයක් ළමයින් වෙනුවෙන් නිර්මාණ එක පෙළට බිහි වෙනවා. මේ චිත්‍රපටය ගතොත් විශාල ප්‍රමාණයක්. දැන් මේ දවස්වල ඔන්න ටිකක් අඩු වෙලා තියෙනවා ඒ තත්ත්වය. රන් කෙවිට කියලා කියන්නේ මම හිතන්නේ කොඩා දරුවන් හරි කැමැත්තෙන් ආදරෙන් වැළඳගත්ත අපේම රටේ අපේම නිර්මාණයක් විදිහට අපිට දැනුන එක. මේ චිත්‍රපටයේ ගීතයක් තමයි ඔබ තෝරගන්නේ ඊළඟට. පැන්සල් පොත් නෑලු, පාසල් නෑ යාලු, රෑ දහවල් උදේ හවා දැන් මුළුගම් අපේ තමයි.
3: ඔය ගීතේ තෝරගන්න හේතුව ඕක එහෙනකොට අර ඒ කාලේ අපේ ස්කෝලේ නිවාඩු දෙනකොට එන හැඟීම අපිට එනවා. එතකොට ස්කෝලේ නිවාඩු දෙනකොට අපිට ඒ කාලේ මාරම හැඟීමක් ආවෝ. දැන් අපි හොස්ටල් ඉන්නේ, ඊට පස්සේ ඇත්තමත දැන් අපේ ගම කියන භගවන්තලා ගියාට එහි වතු කරේ ඉන්නේ හින්ද වත්තක් මැද්ද තියෙන්නේ සහ ලොකුවට එහෙම යාළුවොත් එක මූව් වෙන්න නැහැ. හැබැයි අපි හැම අවුරුද්දකම යනවා නිවාඩුවට. පුළුවන් හැම නිවාඩුවට යනවා. ලොකුමලා ඉදලා තංගල්ලේ එහෙ නංගේ මල සහ ආච්චි සියත් හිටියේ. එතකොට ඒ හැමෝමත් එක්ක අර ගම කියන හැඟීම එන්නේ එතනේ. අර කුඹුරු අය, වෙල් අය වල සහ ඒ කාලේ මොනවාදකයි පාරේ ලෑන් මාස්ටර් එහෙම යනවා මිනිස්සු. අර ඒ සුවඳ පවා, සුවඳින් පවා ගම කියන හැඟීම එනවා. ඉතින් ඒ අතීතයට යනවා මේ පදවලින්. අර අපි මන්ද ඒ කියන්නේ අපි හරි වාසනාවන්ත ඒ වගේ ළමා කාලයක් තිබ්බ එක. ඉතින්
2: අනිත් එක දැන් අර අපිට ඒ කාලේ නිවාඩුවෙත් සුවඳ තියෙනවා. දැන් අප්‍රේල් මාසෙදි කැවුම් කොකිස් සුවඳ දැනෙනවා. අගෝස්තු මාසෙ වෙනකොට හරීම වියලි කාලයක්. අපි
3: සරුංගල්
2: යවන කාලය ඒ කාලය අපිට මතක නැහැ. වගේම දෙසැම්බර් මාසෙ වෙනකොට අධික ශීතල කාලයක්. ඉතින් අපිට නිවාඩු කියලා කියන හැඟීමත් එක්ක අපි ගම් රටවල් වල යනකොටත් ලෑස්ති වෙන්නේ ඒ ඇඳුම් තෝරගන්නේ විදිහට නේද? අපිට කැම්බීම ලැබෙන්නේ විදිහට. හරිම

0: පුදුමාකාර මේ චමත්කාරයක් හැංගිලා තිබුණා අපේ ළමා කාලේ නේද?
1: ඔව්, අන්න අනිවාර්යෙන් ඒ ළමා කාලේට ආපහු යන සහය අර ඉස්කෝලේ නාඩු වලට අපි ළමා නිවාඩු කාලේ මොන වගේද කියලා මතක් කරන අපේ ජීවිතයක් තමයි ගීතේ. ඉතින් රංගේ චිත්‍රපටයත් හරි විශිෂ්ට චිත්‍රපටයක්. ඒක ඇහෙලට හිතාගෙන බැරි වෙන සුදී ප්ලොට් එකක්. ඉතින් ඒකේ ওই ගීතේ තෝරගන්න හේතුව අරකම තමයි ආපහු ළමා කාලේට යන්න.

0: ප්‍රීමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳතිය තහර. අපේ ආදරමල්වල පාට හොයන්න තමයි මේ යන්නේ. කසන් චාපා දෙන්න ගායනා කළ මේ ගීතය වසන්ත කුමාර කොබෝ කළේ, නවරත්නගමගේ සංගීතවත් කළේ. අපිට ඇහෙන, අපි ඇහුව සහ අදටත් අපි මතක තියාගෙන අහන සින්දුවක්, සමනල් සිහිනය පිපුණ.
2: ඔය ගීතයත් මම කියන්නේ ඇත්තටම වෙනස් ගීතයක් සහ වෙනස් අර්ථකථනයක් තියෙන ගීතයක්. හැබැයි අර ඕක මම හිතන්නේ යුග ගායනයක් වෙන්න ඕන ගීතයක්. ඕක පිරිමි හඬවල දෙකකින් එනවා. හැබැයි ඒක අපිට කොහෙලාවත් දැනෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ තමන්ගේ ආදරවන්තය වෙනුවෙන් ගායනා කරන ආදරවන්තයෝ දෙන්නේගේ හඬක් අපිටරයි එන්නේ. ඉතින් ඒ ගීතය මම අර කලින්කෝ වගේ සංයමයෙන් කියවෙච්ච ගීතයක්. ඒකත් මගේ අර ප්‍රියතම ගීත ලයිස්තුවේ තියෙන නිතරම ඇහෙන විදිහ ගීතයක්. ඉතින් ඒක එකතු කරගන්නත්

0: සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර
1: සඳ දියතහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර ආදරෙන් අහගෙන ඉන්නේ අපි ආයිමත් යන ඉන්දියාවට පෞද්ගලිකව මට අතිශය ප්‍රිය කරන ගීතයක් 1964 වසරේදී තිරගත වුණු රාජ් කෝෂ්ලා අධ්‍යක්ෂණය කළ වෝකෝන්ති චිත්‍රපටයට තමයි මේ ගීතය ඇතුළත් වුනේ. හරීම මම හිතන්නේ ලතා මංගেশකර කියන ගායිකාවගේ හඬෙන් අහුණු ගීත අතරේ අපිට වඩාත් ආදරය ගැන ප්‍රේමය ගැන දැනිච්ච ගීතයක් මේ ගීතය. සද්ධානා ඒ වගේම මනෝෂ් කුමාර් ප්‍රේම් චොප්‍රා මේ චිත්‍රපටේ රංගපාන්නේ. රාජා මෙහෙදි අලිකන් තමයි ගීත ලිව්වේ. ලස්සනම ලස්සන රූප රාමුත් එක්ක මේ ගීතය අපිට මැවිලා පේනවා. දැන් අර ඔබත් ආදරය ගැන ප්‍රේමය ගැන දන්න ඒ කියන්න උත්සාහ කරන දේ කතාව ඇතුලේ මේක අවසන් රාත්‍රිය වෙන්න පුළුවන්. නැවත කිසිදා හමු නොවෙන්න පුළුවන්. ලග්ජා ගලේ ගීතය.
2: ඔව් ඒ කියන්නේ ඇත්තටම අපි ගොඩක් කාලවලට අපිට අමතකගෙන අපි මැරෙන මිනිස්සු කියලා. ගොඩක් දේවල් අපි ජීවිතේ ලබා ගන්න සහ දේවල් පස්සේ පන්නගෙන යනවා. හැබැයි අපිට ඒක තැනකදී අමතකගෙන අපි ඇත්තටම මැරෙනවා කියලා. ඉතින් සමහර වෙලාවට අපිට මේ රේස් එක ඇතුළේදී අපිට ආදරය කරන අය මග ඇරෙනවා. ඒක ගැන පස්සේ තමයි පසුතැවෙන්නේ. ඉතින් එහෙම තැන් මගේ ජීවිතේ තියෙනවා. ඉතින් අර මම හිතන්නේ මොන දේ කරත් ආදරය කරත් මොන දේ කරත් අපි හිතනවනේ මේක තමයි ලැබෙන අවසන් මොහොත. මේ මොහොත ආපහු එන්නේ නැහැ. ඉතින් ආදරය ඇතුළේ ඒ වගේ හිතනවා නම් අපිට ලස්සන මතකයක් ඉතුරු වෙයි. දැන් මේ ගීතේ තියෙන පද මේ රාත්‍රිය ආපහු වෙන එකක් නැති සමානට මේ ජීවිත කාලය අපි දෙන්නට මේ දෛවයේ විසින් අපි ආපහු එකතු වෙන එකක් නැති වෙයි. මේ අවස්ථාව ආපහු වෙන එකක් නැති වෙයි. එහෙම හිතලා අවසාන වරට මාව ආදරෙන් වැළඳ ගන්න. ඉතින් හැම කෙනෙක්ටම අවසානයේ ඕන වෙන්නේ ආදරණීය වැළඳ ගැනීමක්. ඒ අපූර්ව පදවලට මම ආස කරන්නේ ඒකේ ඇතුලේ තියෙන අපිට ඇත්තම යථාර්ථයේ ආදරේ කියන අපි ජීවත් වෙන්න ඕන මේ මොහොත ඇතුලේ සහ මේක තමයි අවසාන මොහොත කියලා හිතලා අපි ජීවත් වෙනවා නම් අපි ආදරය කරනවා නම් හැමදේම සුන්දර වෙයි.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සඳ දිය දහර
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහරමයි. ටෙක් ගැනත් කතා කරන්න ඕනේ, පට්ටි ගෙදර ගැනත් කතා කරන්න ඕනේ, දෙකම ගැන කතා කරන්න ඕනේ. කොහොමද මේ ටේක්යා තුළින් දැන් ඒ ටේක්යා කියලා කියන වචන දෙකත් එක්ක දැන් අපි ඒක කියද්දි වුණත් අපිටත් ආයිපාරක් හිතන තරමට ඒ ප්‍රස්තුතිය හරි ප්‍රබලයි. මානව ජීවිත ඇතුලේ තියෙන කතා සමරලාවට අතහරින්න දස දහසක් හේතු තිබ්බත් සමාජය, සංස්කෘතිය, දෙමව්පියෝ මොනාද කියන්නේ, එයාලට මොනාද වෙන්නේ කියලා බලාගෙන අතහරින්නේ නැතිව රිදිමින් ඒ වේදනාවල් දරා ගනිමින් සමහරලාට ඉන්න මිනිස්සු ඉන්නවා. එතකොට අවබෝධයෙන් ඔබට මේ ලෝකෙ මෙතන ජීවිතය ගත කරන්න බැරි නම් එහෙනම් සමුගන්න කියලා ආශිර්වාද කළා යන මිනිස්සු හරිම අඩුයි. මම හිතන්නේ අපේ වගේ රටක එහෙම වෙන්නේම නැතර, විශේෂයෙන්ම විවාහය කියන කාරණාවකදී කාන්තාවකට ඒ නිදහස ලැබෙන්නේම නැහැ. පිරිමියෙකුට කෙසේදත් කාන්තාවකට කසාදේ කඩාගෙන නම් ඔබ ආපහු ගෙදර එන්න එපා කියන තත්ත්වය තමයි අදටත් තියෙන්නේ. කොච්චර මේ 2026 අපි හිටියා වුණා. එතකොට මේ වගේ මාතෘකාවක් කතා කරනකොට කොහොමද ලැබිච්ච ප්‍රතිචාර මගතොටේදී? එතකොට ඔබ දන්න කියන වැඩිහිටියන්ගෙන් කොහොමද ඔබට ලැබුණ ප්‍රතිචාර?
3: ප්‍රතිචාර කියන්නේ ඇත්තටම මේ හිතුවේවත් නැති විදිහ ප්‍රතිචාර එන්න ඇත්තේ. අපි හිතුවේ ඇත්තටම මේක නිසා අපිට සෑහෙන බැනුම් අහන්න වෙයි, මෙහෙම සංස්කෘතිය විනාශ කරනවා, එහෙම දෙයක් බලාපොරොත්තු නැහැ. හැබැයි බලාපොරොත්තු වලට ආත්පසින්ම වෙනස් දෙයක් තමයි අපිට ලැබුණේ. මම ඇතුළු රංගපාපු රංගන ශිල්පීන් හැමෝටම හම්බ වෙන පාරක කවුරු හම්බුණත් සහ සමහර අයගේ දැන් දිනක්ෂක්‍රට එහෙම මැසෙන්ජර් එහෙම මැසෙන්ජර් පිළිලා බලන්නත් බැරි තරම් ඒ තරම් හැමෝම තමන්ගේ ලයිෆ් එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්නවා. බලද්දි හැමෝම වගේ මේ ජීවිත ඇතුළේ ජීවත් වෙලා තියෙනවා. ඉතින් අපිට කොච්චර අපි දේවල් හංගන්න උත්සාහ කරලා සමාජය ඇත්ත තමා මේ තියෙන්නේ, සමාජය ඇත්ත ගැන කතා කරන්න මිනිස්සු ආසයි. තමන්ගේ දේ තමන්ට වෙච්ච දේ දකින්න සහ එතනින් එහාට කොහොමද මම මේකෙන් ගැලවෙන්නේ කියලා මේකෙන් දෙයක් ගන්න, ඒ දේවල් වලට ආසයි. ඉතින් ඒක නිසා හිතුවේ නැති විදිහට ටේක්කියා මිනිස් අතරට සෑහෙන්න ගියා.
2: කොහොමද පට්ටි ගෙදරට ලැබෙන ප්‍රතිචාර සහ ඒ ගැන කතා බහ?
3: පට්ටි ගෙදර කියන්නේ ඇත්තටම අර මේ කොච්චර කරත් කාලයක් කවදාකවත් යනකම් හිතින් අමතක වෙන ඉතින් හරි සුන්දර නිර්මාණයක්. සුන්දර මිනිසුන් එක කරපු සුන්දර නිර්මාණයක්. ඒක ඇතුලේ අපි තාමත් අපි කට්ටිය අර සමූහයක් හදාන තියෙන WhatsApp සමූහයක්. ඒක ඇතුලේ අපි හැමෝම කතා කරනවා. ඒ වගේ මේ අපි හරි ආදරෙන් හැමෝම තමන්ගේ ඒ කියන්නේ වෘත්තියෙන් එහාට ගිහිල්ලා තමන්ගේ හදවතින්ම කරපු නිර්මාණයක්. ඉතින් ඒක මිනිස්සුත් ඒ විදිහට මරදගෙන තිබ්බා. ප්‍රේක්ෂකයා අර වගේම ප්‍රතිචාර ලබා දුන්න අපිට ඒ වෙනුවෙන්. ඉතින් ඒකේ සමහර අවස්ථා සහ සිද්ධි ප්‍රේක්ෂකයන් තමන්ගේ ජීවිතයට ගලපගෙන තිබුණා සහ එයාලාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තා. ඉතින් හරිම සතුටුයි. අර ලොකුම සතුට ඇත්තටම මේ අපි හොඳ වැඩක් කරා සහ අපි කණ්ඩායමක් ඉදිරි පවුලක් ඉදිරි එකතුලා අපේ හදවතින්ම ලස්සන වැඩක් ආදරණීය වැඩක් කරා කියන එක හිතට දැනෙන එක තමයි ලොකුම සතුට. සහ ඒ වැඩේ සාර්ථක වුණා කියන්නේ
2: අනිවාර්යෙන් අපි දරපු මහන්සියට හොඳම දේ තමයි මම හිතන්නේ ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන ඒ ප්‍රතිචාර. ඊට පස්සේ මම හිතන්නේ විචාරක ඇගයීම් මේ සියල්ලත් අපිට එළඹෙන අවුරුද්දේදී බලා ගන්න පුළුවන් වේවි. පට්ටි ගෙදර වෙනුවෙන් මේ අවුරුද්ද ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට පත් වෙලා තියෙන්නේ මේ වෙන විටත්. අපි සපත් නිරෝෂයක් ගීතය අහන අභිෂේකා මේ ගීතය ලියන්නේ, ඉන්ද්‍රජිත් මෙරිහානන් සංගීතවත් කරන්නේ, අශරණන්ද මාල්යනක අභීමී ගීතය ගායනා කරන්නේ. මේ ගීතය තෝරා ගැනීම කතාවත් කියමු.
3: ඇත්තටම ඔක හරිම හම්බෙන් හම්බෙන ගීතයක්. ඔක ඒ කියන්නේ ටේක් කෙයා කරනකොටත් අභිෂේකක් ඔක ලියලා තිබ්බ සහ ඊට මේ නන්දමාලියන්ගේ හඬවකට ඒක එතකොට එකතු කරලා ඉවරයි. ඒක රෙකෝඩ් කරලා ඉවරයි. ටේක් කෙයා පළවෙනි එපිසෝඩ් එක බලලා ඉවරලා අභිෂේකක් කතා කරන මුලින්ම දිනක්ෂක්‍ර කතා කරලා කියලා දෙන මෙහෙම සින්දුවක් තියෙනවා. පස්සේ ඒ සින්දුව එයාට දාලා පස්සේ මට දාන්න. ඊපස්සේ මට වාහන පළවෙනි තැන දෙරුණා දෙයිනේ මේක මේ අපේ ටේක් එක වෙනුවෙන්ම ලියවිච්ච සින්දුවන්නේ කියන එක. සහ මේ නන්දමාලනියගේ හඬ රෙබෙකාකගේ රංගනයට සහ මේ අභිෂේක විමල වීරක්කගේ හඬ දිනශක්කගේ හඬට එකතු වෙනකොට ඒක මාර්ග විදිහට හරිම අහම්බයක්. ඉතින් අර දෙයියෝ දුන්නා වගේ එකක් ඇත්තටම. ඒක සින්දුව නිසා නාට්‍යයටත් ආලෝකයක් ලැබුණා සහ නාට්‍ය නිසා සින්දුවටත් ආලෝකයක් ලැබුණා. අනිත් එක නන්දමාලනිය විසින් මේ වෙන විටත් එයා අන්තිම වතාවට හඬ මුසු කරපු ගීතේ මේ වෙන විටත් මේ එතුමියට තව සෑහෙන්නේ වගේ ගීත ගායනා කරන්න ලැබෙන්න ඕන. ඒකත් හරි වාසනාවක්. ඉතින් අපේ ටෙලිනාට්‍ය වෙනුවෙන් ඒ හඬ එකතු කරන්න හම්බුණාට අර කලින් කතා කරපු ස්වයංජාත වගේ එහෙම සෑහෙන ගීත එතුමිය ඉතින් හඬ මේ එකතු වෙලා තියෙන ටෙලිනාට්‍ය වලට. ඉතින් මගේ පළවෙනි ටෙලිනාට්‍යයටත් එතුමියගේ හඬ එකතු වෙච්ච එක මම හිතන්නේ මගේ විශාල වාසනාවක්. ඉතින් මම හිතන්නේ හැම කෙනෙක්ටම හදවතට සමීපුණු ටේක්කයා වගේ ආදරෙන් ගෙනදගත්ත ගීතයක් තමයි සපත් නිරෝෂ. ඒකත් මගේ ජීවිතේ විශේෂ හොදක තමතකෙන්නේ නැති අවස්ථාවක්.
2: අපි සමුගැනීම සටහන් කරන්නයි සෝදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් ලාවට අලුතෙන් කෙනෙක් ක්ෂේත්‍රයකට පය තබුවාම ගොඩක් ලාවට අපිට අහන්න ලැබෙන්නේ චෝදනා. මේ වගේ ප්‍රශ්න ඇති වුණා, මෙහෙම දේවල් වුණා, මෙහෙම නොසලකා හැරීම් සිද්ධ වුණා, මේ වගේ විවේචන එල්ල වුණා කියලා. ඔබ අලුතෙන්ම මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා ඉන්න කෙනෙක්. ප්‍රවීණයන්ගෙන්, එහෙම නැත්නම් වැඩිහිටියන්ගෙන්, මේ ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් ඔබට ලැබෙන සහාය කොහොමද? ඔබට තියෙන මොන විදිහ අත්දැකීමක්ද කියලා?
3: ඇත්තටම මට තියෙන්නේ පොසිටිව් පැත්තක්. ඒ කියන්නේ සෑහෙන විශාල පිරිසකගේ සහයෝගයක් හම්බ වුණා, සහ හැමෝම වචනකින් හරි එහෙම සහයෝගයක් ලබා දුන්නා. අර නරක නැත්තිත් නැහැ. හැබැයි මම ජීවිතේ අර මං අවුරුදු පහක් විතර රැකියාවක් කරා කො ඒ තැන්වලදී හැම අර මේ පීඩනයක් දරා ගන්න එක සහ විවිධ ආකාර මිනිසුත් එක්ක ගනුදෙනු කරන විදිහ, ඒ දේවල් ගැන අත්දැකීමක් තියෙනවා. ඒ නිසා අදටත් අර වෙන හොඳම දේ බාර අරගෙන නරක ටික බැහැර කරලා ඒ නරකටත් හොඳ විදිහට මූණ දෙන්න පුළුවන් විදිහට හදාගෙන තියෙනවා. සහ තව හැදෙන්න ඕන දේවලුත් තියෙනවා. ඉතින් ඒව හදාගෙන මේ අර කාත් එක්කත් හිත හොඳින් සහ ලස්සනට කවදරි දවසට ගියාට පස්සේ මගේ ගමන මේ වගේ ලස්සන ගමනක් කියලා මතක් කරන්න පුළුවන් විදිහ ගමනක් යන එක තමයි මගේ තියෙන ලොකුම අරමුණ.
2: යහපත් අරමුණු කියන්නේ අනිවාර්යෙන්ම සබදාහමිනුත් ආශිර්වාද ලැබෙන දේවල්. ඉතින් මම දන්නේ දැන් ටේක්යා ගීතේ මේ සපත් නිරෝෂයක් ගීතය ටේක්යා නිර්මාණයට එකතු වීම ඇතුළෙම තියෙනවා. ඒක හම්බ සිදුවීමක් වුණත් කොයිතරම් ගැළපීමක්ද, ඒ වගේ අර හොඳ දේවල් කරද්දී අනිවාර්යෙන්ම අපිට මේ ලෝකෙින් හොඳ දේවල් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි සුබපැතුම් පැතුම් කරන තව තවත් හොඳ නිර්මාණ ප්‍රේක්ෂකයින්ට දායාද කරන්න. මේ ක්ෂේත්‍රයේ මේ වන විටත් නම් සනිටුහන් කරලා හමාරයි ඔබ. එතකොට මේ වගේ පුංචි වයසකදී මේ තරම් දුරක් ආව ඔබට ඉහළටම යන්නට මේ ක්ෂේත්‍රය ඇතුළේ වගේම සිනමාව හොඳින් ජය ගන්නට ජාත්‍යන්තරයට මේ අධ්‍යක්ෂ මාර්ගය දැන සම්මානීය වෙන්න ඉඩ අවකාශ ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
3: බොහොම ස්තුතියි. ඒ වගේම ආදරණීය අවස්ථාවට මට කතා කරලා බොහොම ස්තුතියි. හරිම ආදරණීය හොරාවන් කීපයක් ගත කරා. ඉතින් බොහොම ස්තුතියි.
2: අපි ඊනවත දවසක එනම් හමු වෙමු තව අලුත් නිර්මාණයක් ආවට පස්සේ. හිතවතුනි ආදරෙන් අපි අද සමුගැනීම සටහන් කරනවා. ටේක් කෙයා. ඒ වගේම පටිගෙදර ටෙලිනාට්‍ය අධ්‍යක්ෂේම පිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා අනුෂ්ක රසාංජිරද සිල්වා අද සඳදේ දහන සමග හිතට දැනෙන ගීත ගැන කතා කරන්න එකතු වුණේ. නැවත තවත් සොඳුරේ සමගදී මුණගැහෙන බලාපොරොත්තුවත් අපි සමුගන්න ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රිය.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: පෝති 11 දන නිදාන ලොතරැය 100,000 ප්‍රථම ත්‍යාග 200,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000 ත්‍යාග ඩබල් වෙලා පෝති 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 6 7 9 5 7 9

0: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
1: මිනිසත් කමගෙන බනපදෙන් මෝහය දුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: ලොවක් සනසන ඔබ

0: නොමියන හඬ
1: ආරජෝති
0: ඉරිදා රාත්‍රී හතට හිමාලික ජෝති රාත්‍රිය
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ඔබ කැමතිම ලක්කාර වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කාර YouTube නාලිකාවට.
4: ලක්කාර YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: අත්‍යන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය.
1: මං හිතුව ගිහිල්ලත් ඇති කියලා. අද ඕටි කරනවා කිව්වනේ. බෑ කියලා හිතුණා. ෂේප් එකේ පැනගත්. අර ගෑණිව තරහ කරගන්න. එයා කොහොමත් මාත් එක්ක තරහයි. අය අමුදෙන් තරහ කරගන්න දැන්.
0: සංවරය.
1: අයි මොකද?
2: රහටද උසයන්නේ නැත්තම් ඇඳුමටද නිරලා පේන්නේ?
1: තොට තියෙන රුදා මොකද්ද?
2: නෑ අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ.
1: හැලි වඳුරා. උසල ගහන පොළවේ.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය.

0: වෙනතයක් වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය.

0: වෙලාව රාත්‍රි 10යි. දැන් මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. මහජන සම්පත, ජයලොතරැය්‍ය, මෙගාපව, ඒ වගේම ධනනිධානය, අඳහන, ගුවිසිත, ඒ වගේම සුබ දවසක් ලොතරැයි ගත්තනම් ලොතරැයි පත් අතර ගන්න ඔබට වාසනාව උදා වෙලාද කියලා බලන්න මේ හොඳම වෙලාව. මේ ලක්කඬ
1: ඔබ මිලදී ගත්ත ලොතරැයියෙන් රටක් කතා වෙන ජයග්‍රහකෙක් බවට ඔබව පත් කරන වාසනාවන්ත දිනුම් වාර 8ක් අදත් NLB ජාතික ජයවරණයෙන්. සම්මානයක් කියන්නේ කවදත් අභිමානයක් හිතවතුනි. මේ අභිමානය අපට ලැබුණේ ඔබ නිසා. වාසනාවේ විශ්වාසය යලි යලි තහවුරු කරමින් 2026 වසරේදී ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය සේවා අංශයේ අනුශූරතා සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවේ ප්‍රමුඛයා වන ජාතික ලොතරැයි මණ්ඩලයේ වන අපට හැකි වුණා. මේ පාරිභෝගික ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසයත් දිවයින පුරා විසිරී සිටින සමස්ත අලෙවි ජාලයේ ශක්තියත් නිසා බව ඉතා සතුටෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ ඔබේ අපේ ජයග්‍රහණයයි. අද ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා ගයන ක්‍රිෂාන්තද සිල්වා මහත්මිය. ඒ අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් දනිෂා ජයදේව මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී SN ජයලත් මහත්මිය. මුලින්ම දින මදිමු අපි එහෙනම් NLV ජය. අපි දැන් තෝරන වාසනාවන්ත අංක ඔබ අද මිලදී ගත්ත NLB ජය ලොතරැයි පතේ මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් ඔබේ අතට සැලි දිනා ගන්න පුළුවන් NLB ජය අද වාසනාවන්ත 533 වන දිනුම් වාරය. එහෙනම් ඔබට ජයෙන් ජය. අපි යමු දිනුම දෙමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ. NLB ජය අද ඉංග්‍රීසි අක්ෂරයේ D වසනවන්ත අංක 2428. මෙවන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය අපි මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 275 රුපියල් 50,000 ත්‍යාගලාභින් 7,030 දෙනෙක් බිහි කරලා අවසන් රුපියල් 105ක් අද ඔබ දිනාගත්තා. ඒ වසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා චුන්නාකම් අලෙවි නියෝජිත N වසීකර්. වසනාවන්තයන් 38 දෙනෙක් අද රුපියල් 50,000 බැගින් දිනාගත්තා. සමස්ත ජයග්‍රහකයන් 7,998 දෙනෙක් අතර රුපියල් 67,740ක මුදලක් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන අද 1574 වන දිනුම් වාරය. ඊයේ සුපිරිත්‍යාගලාභියෙක් බිහි කළ හඳහන අද ජයග්‍රාහී ලග්න සංකේතයේ මුලින් අපි තෝරගමු. අද ලග්න සංකේතයේ මිතුන ජයග්‍රාහී අංක 4 අපි දැන් තෝරන්නේ. මෙන්න පළමු ජයග්‍රාහී අංකය අංක 11. දෙවන වාසනාවන්ත අංකය අපි දැන් තෝරන්නේ අංක 7. තුන්වන ජයග්‍රාහී අංකය කුමක් වේද කියලා බලමු අපි දැන්. අංක 52. හඳහන අද වාසනාව තහවුරු කරන අවසාන ජයග්‍රාහී අංකය අපි දැන් තෝරන්නේ අංක 53. ශ්‍රී ලංකාවේ නාමය ලෝපතල කරවන ක්‍රීඩා ශාස්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටවු ක්‍රීඩා අරමුදලට දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙනට පිහිටවු සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ කබ්බත් අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරිත්‍යාගලාභින් 10 දෙනෙක් බිහි කළ අවසන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා අලුත්ගම අලෙවි නියෝජිත KMK සිල්වා. සමස්ත වසනාවන්තයින් අද 138,323 දෙනෙක් අතර රුපියල් 94,39,420ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහන සුපිරිත්‍යාගයේ ලෙස ඔබට දිනා ගන්න පුළුවන් රුපියල් 30,23,244,740ක්. ගොවිසත ලොතරැයියක් මිලදී ගන්න ඔබේ හිතේ වාසනාව ගැන බලාපොරොත්තු අහස උසට තියෙනවා කියලා අපි දන්නවා. ඒ සෑම බලාපොරොත්තුවක්ම සැපය කරන්න අපි සූදානම්. මේ සද්දිනම ජයනීත ගොවිසත ජයග්‍රහී 4507 වන දිනුම් වාරය. ගොවිසත ඔබේ වාසනාව වෙනුවෙන් අපි යමු දිනුම් මැදීමට. රුපියල් 7,52,00,000කට වඩා වැඩි සුපිරිතයාගේ දිනා ගන්න මුලින්ම ඉංග්‍රීසි අක්ෂරය ගලප ගන්න ඕනේ ඔබ. අද ඉංග්‍රීසි අක්ෂරය Y. වාසනාවන්ත අංක 4 අපි තෝරගමු දැන්. ගොවිසෙත පළමු ජයග්‍රහි අංකයේ අංක 75. අද ඉංග්‍රීසි අක්ෂරයේ Y පළමු අංකයේ අංක 75 අපි තෝරමු දෙවන වාසනාවන්ත අංකය. අංක 10 අපි තෝරන්නේ දැන් තුන්වන වාසනාවන්ත අංකය. අංක 56 බලමු ගොවිසෙත වාසනාව තහවුරු කරන අවසාන ජයග්‍රහි අංකය කුමක්ද කියලා දැන්. අංක 44 කෘෂිකර්මාන්තය නගා සිටුවන දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වෙන ගොවිසෙතලතරයෙන් අපි මේ වසරට සුපිරිත්‍යාගලාභයෙන් දෙදෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභයෙන් 62 දෙනෙක් රුපියල් 250,000 ත්‍යාගලාභයෙන් 839 දෙනෙක් ඔබ අතරට එකතු කළා. රුපියල් 120ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්තලතරයපත ඔබට අලිවිකලේ කළුතර අලවි නියෝජිත KG සුනිල්. ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයංක තුනක් ගලපගෙන රුපියල් 250,000ක් දිනා ගන්න පුළුවන් එකම ලොතරැයිය ගොවිසෙත. වාසනාවන්තින් 5 දෙනෙක් අද රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. එලතරේපත් අලවි කළා ඔබට මේ අලවි නියෝජිතයින් සම්පත් ප්‍රනාන්දු මාධුපිටිය, පී දිරුෂාන් තන්නේ රුත්තු, GW නන්දාවති ගලගමුව, KA උපුල් වැල්ලවත්ත සහ WB සුජීව ප්‍රියංජිත් බෙලියත්ත සමස්ත ජයග්‍රහකයින් අද 126,526 දෙනෙක් අතර රුපියල් 1,09,17,640ක මුදලක් අපි බෙදා දුන්නා. එහෙනම් මතකයිනි හෙටත් මිලදී ගන්න ගොවිසෙතලතරයිය මෙන්න හෙට ඔබ දිනන ඔබේ සුපිරිත්‍යාගය රුපියල් 7,52,67,293,796ක්. දවස සබයි සිහින දිනයි ඒ සුබ දවසක් ලොතරැයියෙන් තමයි. සුබ දවසක් ලොතරැයියේ ත්‍යාග රටාව අලුත් උනා. මේ ත්‍යාග බොහොම පහසුවෙන් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. අපි දන්න ඔබ වැය කරන්නේ පුංචි රුපියල් 40ක්. ඒ වුණාට බොහොම පහසුවෙන් දිනා ගන්න තෑගි රසක්. අලුත් උන සුබ දවසක් ලොතරැයියෙන් දැන් ඔබට තියෙනවා සුබ ලග්නේ සමග ජයංක 3 ගල්පගෙන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105,000ක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ජයංක 3ක් ගල්පගෙන රුපියල් 50,000ක් දිනා ගන්නත් පුළුවන්. ප්‍රවර්ධන ත්‍යාග අංකය ඔබ ගල්ප ගත්තොත් අපි දෙනවා රුපියල් 25,000ක්. ඒ විතරක් නෙවෙයි අලුත් තුන සුබ දවසක් ලොතරැයියෙන් තව මුදල් තෑගි රසක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ඔබට සුබ ගෙනෙන සුබ දවසක් 381 වන දිනුම් වාරය දැන්. සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. සුබ දවසක් ලොතරැයියේ අද සුබ ලග්න සංකේතය මෙතුන. සුබ අංක 3ක් ඔබට තෝරා දෙන්න අපි සූදානම් දැන්. මෙන්න පළමු සුබ අංකය අංක 65. දෙවන සුබ අංකය අංක 46. තුන්වන සුබ අංකය අංක 39. රුපියල් 25,000ක් ඔබට දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි තෝරන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 2029. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයේ අපි රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 260 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභයෙන් 1,373 දෙනෙක් බිහි කළා. රුපියල් 105,000ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ඔබ අද දිනාගත්තා. ඒ ලොතරැයිපත ඔබට අලෙවි වුණා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්. රුපියල් 50,000 බැගින් අද වසනාවන්තයෙන් 8 දෙනෙක් දිනාගත්තා. ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000 බැගින් වසනාවන්තයෙන් 38 දෙනෙක් දිනාගත්තාද. සුබ දවසක් අද 381 වන දිනුම් වාරෙන් ජයග්‍රහකයන් 110,273 දෙනෙක් අතර රුපියල් 95,62,600ක මුදලක් අපි බෙදා දුන්නා. NLB ජාතික ජයවර්ණයෙන් මෙතැන් සිට ඔබව දිනවන්න ශිරෝමි සමගින් රාධිකා සූදානමින්.
2: මීළඟට මෙගා පවර්
1: වාසනාවන්ත ඔබ වෙනුවෙන් එතෙක් මෙතෙක් ලාංකීය ලොතරැයි ඉතිහාසයේ රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් ඔබට දිනා දුන් එකම වාර්තාගත ලොතරැයියේ NLB මෙගා පවර්. අදත් ඔබේ වාසනාව වෙනුවෙන් රුපියල් කෝටි 29ක් වගේ දැවැන්ත සුපිරි ත්‍යාග මුදලක් ඔබ ඉදිරියේ තියාගෙන එවරෙන් වාසනාවන්තිකු සොයන සූදානම් NLB ජාතික ජයවර්ණයේ මෙගා පවර් දිනුම් ඇතිව ඔස්සේ. රාධිකා සුපිරි මෝටර් රථයකට හිමිකම් කියන වාසනාවන්තයෙකුට ඒ සිහිනේ හැබෑ කරගන්න පුළුවන් එකම ලොතරැයියත් NLB මෙගා පවර්. එනිසා ඔබ මේ දකින සුපිරි මෝටර් රථයට ඔබට හිමිකම් කියන්න පුළුවන් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ සමග ඔබේ වාසනාව කලපා ගත්තොත්. එහෙනම් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාග තුනම පෙරමුණේ තියාගෙන අපි ආරම්භ කරමු වාසනාවන්ත මෙගා පවර් දිනු ඇදීම 2613. එන්නල්වේ මෙගා පව වාසනාවන්ත දිනු වාරෙන් මුලින්ම අපි ඉංග්‍රීසි අක්ෂරයයි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H. දෙවන යන්ත්‍රය තුළින් ඔබේ වාසනාවෙන් සුපිරි අංකයයි දැන් අපි තෝරා ගන්නේ. මෙගා පව අද වාසනාවන්ත සුපිරි අංකය අංක 5. මේ සියලු තෝරා ගැනීම එක්ක ජය අංක ගල්පා ගත්තත් ඔබට වාසනාවට හිමිකම් තියන්නට පුළුවන්. ජයග්‍රහණයේ පළමු ජය අංකය අංක 69. දෙවන වාසනාවන්ත අංකය අංක 30. තුන්වන ජය අංකය අංක 21. අද අපට වාසනාව උදා කර දෙන අවසන් ජය අංකය අංක 80. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ කබද්ද අරමුදලට ඍජුවම දායක වන මෙගාපව ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 57ක් බිහි කළා. අදත් වාසනාවන්ත මෙගාපව දිනුම් ඇදීම තුළින් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 3 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත් අලෙවි කරනවා ආර් ක්‍රිෂ්ණ රූබන් වෛරව පුලියන් කොළම්, නීල් ජයසිංහ කෑගල්ල, වයිචී රත්නසිරි රුවන්වැල්ල යන අලෙවි නියෝජිත වරුන්. එයනුවත දවසේ වාසනාවන්තයන් 1,27,097 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 79,17,000 මුදලක්. දිනපතාම අඛණ්ඩව ඔබේ විශ්වාසය දිනා ගනිමින් නිසැකවම ඔබට ලොකුම සුපිරි ත්‍යාග මුදල දිනා දෙන මෙගා පව හෙට දවසේ සුපිරි ත්‍යාග මුදලය 30 කෝටිය ඉක්මවා ගොස් තිබෙනවා. එයනුව මෙගා සුපිරි ත්‍යාග මුදල විදියට ඔබට අපි තිළිණ කරනවා රුපියල් 30,85,354 මුදලක්. ඒ වගේම පව සුපිරි ත්‍යාගයෙන් රුපියල් කෝටියක් වගේම ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයෙන් සුපිරි මෝටරත් එකට ඔබට හිමිකම් කියන්න පුළුවන්. ₹2,295 වන වතාවටත් ඔබේ ජීවිතයට ධන සම්පතින් වාසනාව උදා කරන අප සූදානම්. එවරින් මේ ආරම්භ වෙන්නේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය. NLB ධන නිධානය වාසනාවන්ත දිනුම් වාරෙන් ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V. ඔබේ වාසනාව වෙනුවෙන් ජය අංක 4යි දැන් අපි තෝරා ගන්නේ. වාසනාවන්ත පළමු ජය අංකය අංක 63. ජයග්‍රහී දෙවන ජය අංකය අංක 23. ජය අංකය අංක 14. අද ඔබට ධන නිධානයේ වාසනාව උදා කර දෙන අවසන් ජය අංකය දැන් අපි තෝරා ගන්නේ. ජයග්‍රහී සුවන ජය අංකය අංක 80. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන ධන නිධානයේ ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් බිහි කළා. බලමුද දවසේ ධන නිධානයෙන් ඔබ කොයි ආකාරයෙන් වාසනාවට හිමිකම් කියලාද කියලා. අද ධන නිධානයේ වාසනාවන්ත දිනුම් වාරිය තුළින් ලක්ෂ 2 බැගින් දිනා ගන්න සුපුරුදු විදියටම වාසනාවන්තයන් 3 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත් අලෙවි කරනවා උපුල් කුමාර කපුරු පිටිය, ස්වර්ණා කුමුදුනි කොළොන්නම්, එස් ජී එඩ්වර්ඩ් පුදුකුඩු ඉරුප්පු යන අලෙවි නියෝජිත වරුන්. ඒ අනුව දවසේ වාසනාවන්තයන් 94,330 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 57,62,800 මුදලක්. 2025 වසරේ සිට මේ දක්වාම රුපියල් කෝටි 13ක්, කෝටි 12ක්, කෝටි 9ක් වගේම කෝටි 8ක් ඔබට දිනා දුන් ධන නිධානයේ දෙනු වාරය තුළින් අපි හෙට දවසේ ඔබට තිළිණ කරන ඒ සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 8,16,31,192,780 මුදලක්. ඔබට වගේම රටට හෙට දවස සුබවයි කියන ප්‍රාර්ථනාවෙන් ලොතරැයි ලොවේ රාජ්‍ය කිරුළ මහජන සම්පතින් අපි සූදානම් 6,265 වන දිනුම් වාරය ආරම්භ කරන්න. එහෙනම් දැන් අපි සූදානම් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සමග ජය අංක 6 තෝරා ගන්න. NLB මහජන සම්පත දිනුම් වාරය අපි බලමු කොයි ආකාරයෙන් ඔබට වාසනාව අත්දා දෙන්නේ කියලා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E ජය අංක 7,76,86,4. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙකු වගේම ලක්ෂ 25 ත්‍යාගලාභීන් 234 දෙනෙක් බිහි කළා. බලමු මහජන සම්පතින් ඔබ කොයි ආකාරයෙන් වාසනාව දිනාගන්නද කියලා. අදත් වාසනාවන්ත මහජන සම්පතින් ලක්ෂ 25 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 2 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත් අලෙවි කරනවා IV කුලරත්න පිටබැත්තර වගේම කොළඹ දිස්ත්‍රික්කිනුත් තවත් එක් වාසනාවන්තෙක් බිහි වෙනවා. වැඩිවැඩින් ඔබට වාසනාව උදා කර දීම නිසාම ලක්ෂ බැගින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 20 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත් අලෙවි කරනවා ගාමිණී සිරිසේන බාතලේ, ගංගානි කුමාරී වේරහැර, ප්‍රසාද් ප්‍රියදර්ශන කිරින්ද, එල්.පී. චන්ද්‍රපාල පන්නල, ඒ.ඒස්. ප්‍රේමරත්න හෙට්ටිපොළ, චන්ද්‍රාවතී පෙරේරා බොරැල්ල, රාමයා ත්‍යාගරාජා ගම්පොළ, ජගත් කුමාර පේරාදෙනිය, ඩී.අයි. චමිල නානායක්කාර මාවනැල්ල, යම බණ්ඩාර කුරුමිට, ජී. නිමල්සිරි කහවත්ත, පී. ත්‍යාගරාජා පෙරිය පෝරතිවූ, අමිල ජයමාන්න ජා ඇල, ටී.එල්. නිශාන්ත බහනුවර, පී.ජේ. ෆොන්සේකා මොරටුව, ඉන්තික හරිෂන්ද පත්බේරිය, එම්.ඒ. ඩී.ජේ. තුෂාර පොල්පිතිගම, බී.කේ. සී.එස්. කුමාරසිංහ මල්කඩුවාව යන අලෙවි නියෝජිතවරුන් වගේම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයනුත් තවත් වාසනාවන්තයන් බිහි වෙනවා. ඒ අනුවද දවසේ සමස්ත වාසනාවන්තයන් 271,889 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 2,42,14,920 මුදලක්. දිනක ජයනීත බහතර සම්පත හිටත් ඔබේ වාසනාව වෙනුවෙන් දැවන්ත සුපරිත්‍යාග මුදලක් සූදානම්. හරියට මේ වයිට්නාකව රුපියල් 2,05,62,240 මුදලක්. අද වියදමට අද සම්පත 840 දිනුම් වාරිනුත් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. ඔබ දන්නවද දවසේ මාතෘ සම්පත ඔබට තෝරා දුන් වාසනාවන්තින් 20 අක්ෂරය සමග අවසන් ජය අංක 4 ගලපා ගැනීමෙන් ඔබට වාසනාව උදා වෙන බව. ඒ අනුවද දවසේ අද සම්පත වාසනාවන්තින් 20 අක්ෂරය E. ජය අංක 6,8,6,4. ඒ අනුව අදත් වාසනාවන්තයන් 250,000 බැගින් දිනා ගන්න දෙතෙනෙක් සමත් වෙනවා. ලොතරැයිපත් අල්වි කරනවා ප්‍රේමදාස ජයසිංහ අම්පාර වගේම H.A.N. දේදුණු ඇල්හිවත්ත යන අලෙවි නියෝජිතවරිය. ඒ වගේම අදත් රුපියල් 50,000 බැගින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 51 දෙනෙක් සමත් වෙලා තියෙනවා. ඒ අනුව දවසේ සමස්ත වාසනාවන්තයන් අතර අපි බෙදා දුන්නා රුපියල් 1,20,07,280 මුදලක්. අදත් වාසනාවන්ත ඔබට NLB ජාතික ජයවරණේ රට පුරාම වාසනාවන්තයන් 973,057 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 8,65,28,700 මුදලක්. හෙටත් සුපුරුදු විදිහටම ඔබට වාසනාව රැගෙන ඉන්න අපි සූදානම්. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLD.
0: වෙලාව රාත්‍රී 10:18.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: වෙලාව රාත්‍රී 10යි විනාඩි 28යි සමුගන්න වෙලාව. හරි, හෙට උදෑසන 6ට පත්තරවල විස්තර සමග හමුවීමේ බලාපොරොත්තුෙන් සමුගන්න අවසරයි. මම නලින් විරාජ්. සුබ රාත්‍රියක්.

ආදරේ කියන්නේ අරම පුදුම නැවතුම් පෙළක්. කොතනින් පටන් ගනීද කොතනින් නතර වෙයිද කියලා කියන්න කවුරුත්ම හරියට දන්නේ නැහැ.

0: Lakhanda Radio ITN. Lakhanda Radio ITN.
1: Mahasamaya Sutra Deshnava. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමිනි.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙවුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

සදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාණ වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

පයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිතහා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජක් සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

භාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතයේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා.

ඔල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළුවන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි
ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේින්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේින්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද, පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: සුබ දැසනක් වෙලා උදැසන පහයි විනාඩි 28යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: වාසනාවන්ත සුන්දර උදෑසනක් වෙලාව උදෑසන 5යි විනාඩි 30යි අද අගෝස්තු මාසේ පළවෙනිදා සෙනසුරාදා දවසක් දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව.